0: Kata Pocket Money.
1: පහයි විනාඩි 35යි මාසෙ දැන් වෙලාව. ඔන්න අද දවසේ මුලින්ම පොකට් මනි අභියෝගය දිනා ගන්න ලෑස්ති වෙලා ඉන්න පොඩ්ඩ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. Good morning.
2: කන්තලේ නුවන්ගි දනංශනා තමයි අද දවසේ අපේ පළවෙනි තරඟකාරිණී විදියට සම්බන්ධ වෙන්නේ. නුවන්ගි ලෑස්ති නේද?
1: නුවන්ගි කොහෙද ඉස්කෝලේ? හරි. දැන් ඉස්කෝලේ නැමේ පන්ති ඉන්නේ කවුද තව ගෙදර මේ වෙලාවේ ඉන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන නුවන්ගිට උදව් කරන්න? තනියමද ඉන්නේ? හරි, කොහොමුණත් කමක් නැහැ. ඔන්න දිනන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ප්‍රශ්න හතරක් අහනවා. හරි උත්තර හතර තෝරගත්තොත් රුපියල් 5000ක් වෙනකන් පොකට් මනි දිනන්න පුළුවන්. කන්තලි නුවන්ගි, එන ලෑස්ති පොකට් මනි අභියෝගේ බාර ගන්න. මෙන්නුවන්ගේ පළවෙනි ප්‍රශ්නේ ඉතිහාස පාඩමෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. 550 ජාතක පොත. බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් පිළිබඳව විස්තර කරන ජාතක කතා 547ක් ඇතුළත් සිංහල සාහිත්‍යයේ ඉතාම ජනප්‍රිය සහ ගෞරවාදරයට පත්වෙච්ච සම්භාව්‍ය ග්‍රන්ථයක්. අපි අහන්නේ 550 ජාතක පොත සිංහලට පරිවර්තනය කළේ කුමන යුගයේද? 1. ගම්පොළ යුගයේ, 2. ඉතිහාස, 2. කුරුණෑගල යුගයේ.
2: නුවන්ගි අපි තප්පර 5යි දෙන්නේ. තප්පර 5 ඇතුලේ තමයි ඔය උත්තරේ තෝරන්න ඕනි. හරි උත්තරේ කුරුණෑගල යුගය. හරි නුවන්ගි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ඔන්න නුවන්ගි, සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි අපි මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ. ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ තැනට ගැළපෙන අර්ථයක් කෙටියෙන් කියන සිංහල වාක්‍ය හෝ කියවන්න. ඒවා සාමාන්‍යයෙන් ජන ජීවිතයේ අත්දැකීම් වලින් බිහිවෙච්ච හින්දා කතාවට රසයක් වගේම ගැඹුරු අර්ථයකුත් එකතු කරනවා. මෙන්න ප්‍රශ්නය. කළුවා මාරපන ගියා වගේ මේ ප්‍රස්තාව පිරුළෙන් අදහස් වන්නේ 1. අනවබෝධයෙන් යමක් කිරීම, 2. නම්බුවක් වගකීමක් නැතුව වැඩ කිරීම. කළුවා මාරපන ගියා වගේ කියලා කියන්නේ අනවබෝධයෙන් කවුරු හරි දෙයක් කරනවා නම් අපි භාවිතා කරන ප්‍රස්තාව පිරුණා. ඔන්න දැන් මේ වෙනකොට රුපියල් 250ක් නුවන්ගේ අතේ තියෙනවා. අපි එහෙනම් යන් 3 වෙනි ප්‍රශ්නෙට. පුරවැසි අධ්‍යාපනය විෂයෙන් තමයි නුවන්ගිට 3 වෙනි ප්‍රශ්නය අපි දෙන්නේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 225 දෙනෙක්ගෙන් සමන්විතයි. ලංකාවේ පාර්ලිමේන්තුව තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්ය වෙන්නේ නුවන්ගේ ජනතාව නියෝජනය කිරීම වගේම නීති සම්පාදනය කරන්න. මෙන්න නුවන්ගේ ප්‍රශ්නය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බල ඇත්තේ මේ අතරින් කවරෙකුටද? 1. ජනාධිපතිවරයාට, 2. කතානායකවරයාට.
2: නුවන්ගි, මේ වෙද්දි ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: නුවන්ගේ බෝනස් ප්‍රශ්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන තමයි අපි අහන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකෙට සාමය වගේම ආරක්ෂාව පවත්වාගෙන යන්න අරමුණු කරගෙන පටන්ගත්ත ජාත්‍යන්තර සංවිධානයක්. අද වෙනකොට සාමාජික රටවල් 103ක් වගේම මේ සංවිධානයට ලංකාවත් එකතු වෙනවා 1955. මෙන්න ප්‍රශ්නේ නුවන්ගේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද? 1. ජිනීවා නුවර, 2. නිව්යෝක් නුවර. නුවන්ගේ මොනවා හරි කිව්ව අපිට ඒක පැහැදිලිව ඇහුන්නේ නැහැ. මොකද නුවන්ගේ?
3: නිව්යෝක් නගරයේ ඇමරිකා එක්සත් ජනපදයේ.
2: අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරලා පොකට් මනී ගාන පස්කුණයක් වෙලා රුපියල් 2500ක් නුවන්ගේ දිනා ගන්නවා.
1: හරි නුවන්ගේ, එහෙනම් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ යාළුවන්ටත් ඉල්ල මේ අත දවසේ ජයග්‍රහණය ගැන කියන්න ඕනේ මම පොකට් මනී ගැන. හරිද? හරි නුවන්ගේ, තරමට ඉතිපත් මේ කන්තලේ ලංකාව වටේම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කට්ටිය. එයාට කොහොමද මේ අපේ පොකට් මනී අභියෝගය දිනන්න සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ මාෂි?
2: කරන්න තියෙන පුංචි වැඩක් 0714 151 151 අපේ WhatsApp නම්බරයකට එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති පොකට් මනී දෙන්න.
4: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
0: සියත පොකට් මනී අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Banker Rating Agency BBB- Stable Outlook.

0: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 077-400-55-11.
3: සෙනසුරාදා උදේ 8ට.
4: ආනේ කොංග්‍රැචුලේෂන් හොදි. තාත්තිකුණා නේද?
5: Thank you.
4: බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද?
5: සනීපෙන් තමයි. තා පොඩ්ඩෙන් මගදීම බබා හම්බ වෙනවා.
4: මොකක්?
5: හොස්පිටල් ලරන් යද්දි මෙයා බීලානේ හිටි. පොලිසියෙන් නැවැත්තුවා නම් එහෙම වයිෆ්ට කලින් මෙයාට බබා හම්බ වෙනවා.
6: Gintu pitiye maveno Gintu pitiye maveno
2: Theater Teli depaya Aluth kalawakata teli natya pelak balanna
7: Oya inne 10 weni olamulani Eyaage taatta namawi
8: Eka wage hatak inna vikara roopi loke haten ekak kunu Puduma rajek
5: Kajiru gobbya
9: Ei hatta gobbya to gobbya kiwe
2: නිලබල කරේති ඔලමුල පුරේ
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
10: මේ සියත FM රියල් සින්දු නිතර ඇහෙන එන්න
11: 98.2 98.4 දිවයින පුරා

0: Money.
1: මාෂෝගේ පහයි විනාඩි 53යි දැන් වෙලාව. ඔන්න නෙත්න ලෑස්ති වෙලා ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. ගුඩ් මෝනින් නෙත්න. නෙත්න කොහෙද ඉස්කෝලේ ඔයාගේ? හරි, ඒක කොහෙද තියෙන්නේ? මොන පළාතේද? සබරගමු පළාතේ. ශා, ලස්සන්ට උත්තර දෙන්න පුළුවන් පොඩ්ඩෙක් තමයි නෙත්න කියලා කියන්නේ. පුතා ඉස්කෝලේ කී පන්තියේද ඉන්නේ? හයි පන්තියේ. හරි, දැන් මේ වෙලාවේ පොකට් මනි දිනන්න කවුද සපෝට් එක දෙන්න ළඟ ඉන්නේ? හරි, එහෙනම් අම්මත් එක්ක එකතු වෙලා ප්‍රශ්න පහටම ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා ඔන්න රුපියල් 5000ම දිනා ගන්න ඕනේ. හරිද?
2: හරි, තප්පර 5යි අපි දෙන්නේ. තප්පර 5 ඇතුලේ හොඳට කල්පනා කරලා උත්තර දෙන්න නෙත්න. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි නෙත්නට පළවෙනි ප්‍රශ්නය අද ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය හා සමාජ ආර්ථිකයට විශාල බලපෑමක් කරපු වරායක් තමයි ගෝකන්න වරාය. මේ ගෝකන්න වරාය ලෝකේ තියෙන ස්වභාවික විශාලතම වරායන් වලින් එකක් විදිහටත් සැලකෙනවා. මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගෝකන්න නමින් හැඳින් වූ මේ වරාය අද හැඳින්වෙන්නේ කුමන නමකින්ද? 1. ත්‍රිකුණාමලය වරාය. 2. හම්බන්තොට වරාය. හරි උත්තරේ තෝරගත්ත නෙත්න නේද? හම්බන්තොට වරායට තමයි අපි ගොඩවාය වරාය කියලා කියන්නේ මාෂ්.
2: හරි, දැන් නෙත්න අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ විද්‍යාව පොතෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නේ හැදෙන්නේ නෙත්න. දර්පණ කියලා කියන්නේ ලෝකයේ පරාවර්තනය කරන, ආලෝකයේ පරාවර්තනය කරන රූප පෙන්වන උපදම්පපු මතු පිටකට. ප්‍රධාන වශයෙන් දර්පණ වර්ග තුනක් තියෙනවා. තල දර්පණ, උත්තල දර්පණ, ඒ වගේම අවතල දර්පණ. මෙන්න ප්‍රශ්නේ. දන්ත රෝගීන්ගේ දත් නිරීක්ෂණය සඳහා වෛද්‍යවරයා යොදාගන්නේ මොන විදිහේ දර්පණයක්ද? 1. උත්තල දර්පණයක්. 2. අවතල දර්පණයක්.
3: අවතල දර්පණය.
2: නෙත්නට නම් තප්පර පහ කෝණිත් නැ උත්තරේ දුන්නා. රුපියල් 500ක් මේ වෙදි පොකට් මනි අතේ තියෙනවා නෙත්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: නෙත්න, පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ශ්‍රී ලංකාවේ ලී කැටයම් කලාව පුරාණ රාජධානි යුගයේ ඉඳලා පැවතගෙන එන දේශීය උරුමයක්. හෙළ කලාකරුවාගේ නිර්මාණශීලීත්වය වගේම ඉවසීම, ඒ වගේම දක්ෂතාවය ලී කැටයම් කලාව තුළින් අපිට දැක ගන්නත් පුළුවන්. මෙන්න ප්‍රශ්නය. කලාත්මක ලී කැටයම් නිර්මාණය දක්නට ලැබෙන ස්ථානය වන්නේ මේ අතරින් 1. ලංකාතිලක විහාරය. 2. ඇම්බැක්කේ විහාරය. ලංකාතිලක විහාරයේ තියෙන්නේ මාෂ් ප්‍රධාන වශයෙන්ම සිතුවම්. සිතුවම් වලට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඔන්න නෙත්න ප්‍රශ්න තුනක් දැන් හරියට උත්තර දීලා තියෙනවා.
2: මේ වෙද්දි රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා නෙත්න. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
3: යමු.
1: ඔන්න නෙත්න, යුරෝපා පුනරුදය ගැන තමයි අපි අහන්නේ. ක්‍රිස්තු වර්ෂ 14 වෙනි සියවසේ ඉඳලා 17 වෙනි සියවස වෙනකන් මේ කාලය පැවතුණා. යුරෝපයේ සංස්කෘතියේ අලුත් දැනුම වගේම නව පිබිදීමකුත් මේ යුගයේ ඇති වුණා. මෙන්න ප්‍රශ්නය. යුරෝපා පුනරුදය සමයේ බිහිවුණු විලියම් ෂේක්ස්පියර් මොන රටකට අයත් ගත් කතුවරයෙක්ද? 1. ඉතාලිය. 2. එංගලන්තය. නියමයි නෙත්න. ඔන්න ප්‍රශ්න පහටම ප්‍රශ්න හතරටම ඔයා හරි උත්තර දුන්නා.
2: රුපියල් 5000ක් පොකට් මනිත් ඔන්න නෙත්න දිනා ගන්නවා.
1: නෙත්න පුතාට මේ වෙලාවේ මොකද කියන්න තියෙන්නේ?
3: සතුටුයි.
1: ස්කෝල් ගිහිල්ලා එන යාළුවන්ටත් මේ ජයග්‍රහණය ගැන කියමු නේද? හරි,
2: ජය වේවා. මෙත් මේ විදිහට රුපියල් 5000ක් ජයග්‍රහණය කරනකොට ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා අපිට මැසේජ් එකක් එවන්න 0714-151-151 කියන අපේ WhatsApp නම්බරයකට.
1: කොහොමාරි ඔන්න නෙත්න අපේ මාෂිව ටීචර් කෙනෙකුත් කළා. දෙය හයිරතා පොඩි වෙලාවයි තියෙන්නේ සර්වෝදි ඩිවර්ට්මන්ට් ෆයිනෑන්ස් ඉන්න අපිත් එක්ක හයියට. ඉතින් මේ වගේ දිනන පොඩ්ඩන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන්ම දෙමව්පියෝ අද ඉඳලා ලෑස්ති වෙන්න ඕනේ. ඒ අය ලොකු හක් වෙනකොට හොඳ අධ්‍යාපනයක් දෙන්න, ලංකාවෙන් පිටට ගිහිල්ලා හරි තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න අද ඉඳලා හොඳ මූල්‍යමය විනයක් එක්ක හොඳ සැලැස්මක් හදා ගන්න ඕනේ. ඒකට ඔන්න දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳ වැඩක් ලෑස්ති කරලා තියෙනවා. මේ දවස්වල කොහොමත් ස්ථාවර තැන්පතුවල පොලිය වැඩි. ඒ දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% පොලියක් ගෙවන අවුරුදු 5ක කාලයකට තමන්ගේ මුදල ස්ථාවර තැන්පතුවක් විදිහට තැන්පත් කළොත් අවුරුදු 5ක කාලයක් තමයි FD එක දාලා තියන්න ඕනේ. 15%ක් හම් වෙනවා 11.84ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා තමයි මේ 15% ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබේ ගෙවල් දොරවල් හදාගන්න, එතකොට කවදාහරි ඔබේ පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහට පාවිච්චි කරන්න, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ඕන දෙයක් වෙනුවෙන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න 13:19 අදම ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න හිතාගන්න. වෙලාවත් මම මතක් කරන්නද? දැන් වෙලාව 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අදත් ඉහළට. පීඩාවටපත් ජනතාවට අඛණ්ඩ ජන පහසුකම්. තුන්වන රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කෙරේ. පොලිසියට විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට සාකච්ඡා. ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ගැටුමේ තුන්වන දිනය අද.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4 දිවයි.

Сията. Сията. Дивайна пура.

0: Ternyata Pocket Money.
1: මෝනින් හයයි විනාඩි පහයි ඔන්න අපේ දෙවැනි පැය මේ විදිහට පටන් ගන්නෙ නෙත්ම පුතා ලෑස්ති අද පොකට් මනී දිනන්න ඔන්න අපි එක්ක සම්බන්ධ වෙන්න ගුඩ් මෝනින් නෙත්ම
2: ගුඩ් මෝනින්
1: භාග්ය වැරදුනා කලින් අපිත් එක්ක කතා කරේ නෙත්මනේ නේද හරි භාග්ය සමා වෙන්න ඕනේ නම වැරදුනාට ඉතින් භාග්ය ලෑස්තිද පොකට් මනී දිනන්න
3: ඔව්
1: හරි ඉස්කෝලේ හතවස්සර ඉගෙන ගන්න මොකද්ද පුතාගේ ඉස්කෝලේ
3: යක්කල්සි චන්දජෝති මහාවිද්‍යාලය
1: හරි ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා හරි උත්තර තේරුවොත් රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්
2: ලෑස්ති නේද
3: ඔව්
2: හරි මේ තමයි මේ පළවෙනි ප්‍රශ්නයේ භාග්‍ය
1: ඉස්කෝලේ හතවස්සර ඉතිහාසයේ පොතෙන් තමයි පළවෙනි ප්‍රශ්නය අපි හදලා තියෙන්නේ දලදා වහන්සේ ඉතිහාසය සහ උන්වහන්සේගේ පැවැත්ම පිළිබඳව තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් වෙලා තියෙන ග්‍රන්ථය තමයි දලදා සිරිත. හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ තමයි මේ ග්‍රන්ථය රචනා වුණේ. මේ ග්‍රන්ථයේ ප්‍රධාන වශයෙන් දලදා වහන්සේගේ ගෞරවය පූජා ක්‍රම සහ රජවරුන් විසින් කළ පූජාවන් පිළිබඳවත් විස්තර ඇතුළත්. මෙන්න ප්‍රශ්නය දලදා සිරිත කෘතිය රචනා කළ යුගය මොකක්ද? 1. දඹදෙනි යුගය 2. කුරුණෑගල යුගය
2: භාග්‍ය හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නකොට අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර පාලනය කරන්න පිටවලා තියෙන ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයක් තමයි මහනගර සභාව. පුරවැසි අධ්‍යාපන විෂයෙන් තමයි මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ. එතකොට ප්‍රාදේශීය ජනතාවගේ සෞඛ්‍ය, යටිතල පහසුකම්, පොදු පහසුකම් වගේ දෛනික අවශ්‍යතාවයන් ඉටු කරන්න මහනගර සභාව ප්‍රධාන කාර්යභාරයක් කරනවා භාග්‍ය. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහනගර සභාවක ප්‍රධානියා හඳුන්වන්නේ 1. සභාපති 2. නගරාධිපති
3: නගරාධිපති
2: භාග්‍ය මේ වෙද්දි ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙනවා. අපි දැන් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව විෂයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නය ඔන්න හදලා තියෙන්නේ භාග්‍ය. දිරිද ශුද්‍ර ජීවි විශේෂයක්. තෙතමනය සහිත අඳුරු තැන්වල තමයි මේ අය වැඩිපුර ජීවත් වෙන්නේ. මිනිස් සිරුරාශ්‍රිතවත් විවිධ ආකාරයෙන් මේ දිරීල ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. දිරීල අපේ වටපිටාවේ තියෙන තෙතමනය තියෙන තැන්වල හැදෙන හුස් වගේ දෙයක් කියලත් කියන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. දිලීර මගින් මිනිසාට වැළඳෙන රෝගයක් වන්නේ 1. පොලියෝ 2. දද
3: පොලියෝ
2: හරි උත්තරේ වෙන්න ඕනි දද හරි මේ වෙද්දි රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා භාග්‍ය ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්නට යන්න බෝනස් ප්‍රශ්න තෝරගන්නවද
3: හා
1: ලෝකේ හැම රටකටම වගේ ඒ රටවල් වලට ආවේනික වෙච්ච සත්ව විශේෂ දකින්න පුළුවන්කමක් තියෙනවා. මේ සතුන් ඒක දේශීය සතුන් කියලත් අපි හඳුන්වනවා. ඔන්න භාග්‍ය ඔයාට ලැබෙන ප්‍රශ්නය. පැන්ඩා කියන්නේ කුමන රටකට ආවේනික සත්වයෙක්ද? 1. ඔස්ට්‍රේලියාව 2. චීනය
3: චීනය
2: අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා බෝනස් ප්‍රශ්නට උත්තරේ තෝරලා මේ වෙදි භාග්‍ය අතේ රුපියල් 2500ක් පොකට් මනි තියෙනවා
1: භාග්‍ය මේ වෙලාවේ අහගෙන ඉන්න අයට මොකද කියන්න තියෙන්නේ ඔයාට

ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක් 111.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: මැවූ ඉන්ද්‍රජාලයයි.
1: දැන් වෙලාව 6:14. හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: සුදුසු වෙලාවට එක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
3: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ,
4: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවටද බය වෙන්නේ?
6: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
7: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
8: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
9: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මොකෝ මේ තරයි?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777. සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන් ස්ටිකෙන් ටික පේ.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
9: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
10: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන යන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
11: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
10: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
14: මොකද මේ වගේ කියන්නේ?
12: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
11: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
15: 98.2 කෙන් 98.4
16: දෙන්නම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: Siapa Pocket Money?
1: වාඩු කාලෙ කියලා වෙනසක් නෑ මාෂී. දෙහය විනාඩි 23යි. දැන් අද දවසේ හතරවෙනි, එහෙම නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙන අවසාන චක්‍රහක වෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න පොඩ්ඩ සම්බන්ධ වෙලා ඉන්නවා. අපි යන්නේ පේරාදෙණිය පැත්තට නේද? සස්මිත පුතා ඉන්නවා අපිත් එක්ක දුරකථනය හරහා සම්බන්ධ වෙලා. ගුඩ් මෝර්නින් පුතා. ඔන්න අදත් ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තර හතර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. ඉස්කෝලේ හත වසර ඉගෙන ගන්නේ නේද? මොකද්ද පුතාගේ ඉස්කෝලේ? පේරාදෙණිය සෙන්ට්‍රල් එකේ හත වසර ඉගෙන ගන්න සස්මිත ලෑස්ටි. ඔන්න පොකට් මනි අභියෝගය දිනන්න.
2: මේ තමයි සස්මිත පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ මේ ප්‍රස්තාව පිරුලෙන් අදහස් වෙන්නේ යම් කරදරයකින් ගැලවීම සඳහාගත් උත්සාහයක් නිසා ඊටත් වඩා වැඩි කරදරයකට මුහුණ දීමට සිදුවීම. මෙන්න අපේ ප්‍රශ්නේ. ඉඟුරු දී මිරිස් ගත්තා වගේ මේ ප්‍රස්තාව පිරුල පටබැඳුනේ කුමන රජුගේ කාලයේදීද? එක, පළමු රාජසිංහ රජුගේ කාලයේදී. දෙක, දෙවන රාජසිංහ රජුගේ කාලයේදී.
2: සස්මිත හරි උත්තරේ වෙන්න ඕනි දෙවන රාජසිංහ රජුගේ කාලයේදී.
1: පෘතුගීසීන් වෙනුවට ලන්දේසීන්ගේ සහාය ලබා ගෙන අන්තිමේදී දෙවන රාජසිංහ රජුව අමාරුවේ වැටුණා. ඒ නිසා තමයි මේ ප්‍රස්තාව පිරුල පට බැඳුනේ.
2: හරි, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය සස්මිතට ලැබෙන්නේ. බිත්තර කහමදේ පෝෂ පදාර්ථ රැසක් ඇතුළත් වෙනවා. සම්පූර්ණ බිත්තරේ බරින් 30%ක් විතර කහමදය ඇතුළත්. බිත්තරේ වැඩිම පෝෂක ප්‍රමාණයක් තියෙන්නේ කහමදේ. මෙන්න ප්‍රශ්නය. බිත්තර කහමදවල තියෙන විටමින් වර්ගය මොකක්ද? 1. විටමින් C. 2. විටමින් A.
3: 2.
2: සස්මිත හරි උත්තරේ තේරුවා. රුපියල් 250ක් ඔන්න දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: රෝඩයක තියෙන්නේ කෙලින්ම කියවෙන අර්ථයක් නෙවෙයි. සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. රෝඩයක තියෙන්නේ කෙලින්ම කියවෙන අර්ථයක් නෙවෙයි. ඊට වඩා වෙනස් අර්ථයක්, එහෙම නැත්නම් ඉංගියක් විදිහට ගන්න පුළුවන් අදහසක්. රූඩ් සිංහල භාෂාවේ ඉතා පොහොසත් සාම්ප්‍රදායික යෙදුමක් කියලත් හඳුන්වනවා. මෙන්න ප්‍රශ්නය. හමස් පෙට්ටියේ යෑම. හමස් පෙට්ටියට යෑම, මේ රූඩෙන් අදහස් වෙන්නේ මොකක්ද? 1. ක්‍රියාත්මක නොවී

0: ඔලිම්පික්වල මුලින්ම පැවැත්වු රට වන්නේ 1 ඉතාලිය 2 ග්‍රීසිය. ග්‍රීසියේ ඇතෑම්ස් නගරේ ඔලිම්පියාවල තමයි ඔන්න 1776 දී පළමු ඔලිම්පික්වල.
1: හරි සස්මිතාට රුපියල් 250ක් පොකට් මනී තිබ්බා. අපේ බෝනස් පස්සට උත්තරේ තෝරලා රුපියල් 1250ක් ඔන්න සස්මිත පොකට් මනී දිනා ගන්නවා.
0: එහෙනම් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් ඔන්න මේ ජයග්‍රහණය ගැන සස්මිත කියයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. උදේ 6:28 මාෂයෙන් වෙලාව නිවසහන්නක් තියෙනවා. ඊට පස්සේ බමීස් පොකට් මනී සෙග්මන්ට් එකේ අද කවුද දිනන්න කියලා අපිට බලන්නක් තියෙනවා. සර්වද ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඉන්නවා හැමදාම වගේ 6ට පොකට් මනී වෙදෙනකොට. දැන් 13:19 සර්වද ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරලා ස්ථාවර තැන්පතු ගැන තොරතුරු දැනගන්න පුළුවන් වෙනවා. මේ දවස්වල අවුරුදු 5ක කාලයකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරම්භ කරන ස්ථාවර තැන්පතු වලට 15%ක පොලියක් ගෙවනවා. 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත් වෙලා තින් ගෙවල් දොරවල් යාන වාහන වගේ අනාගත හීන වෙනුවෙන් දැම්ම තියා ලෑස්ති වෙනවා. නම් වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් මේක හොඳ පිටිවහලක් වෙනවා. ඒ නිසා දැන්ම මේ වැඩේ ගැන ටිකක් ඔළුවට අරගෙන 13:19ට කතා කළා කොහොමද මේ වැඩේ හරියටම වෙන්නේ, ඔබේ අතේ මෙච්චර මුදලක් තියෙනවා මං කොහොමද අවුරුදු 5ක් යනකොට මේ වගේ මුදලක් හදාගන්නේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් අදම පරක්කු නොවි කතා කරන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. වෙලාව මතක් කරන්න උදැසන 6:30.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පාස්කෝ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වෙනිදා. බස්ලලිත් කටුනායකට රැගිනේ. දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අදත් ඉහළට. සම්බාධක පිළිබඳ ඇමරිකානු තීරණයේ වෙනසක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය
2: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
5: යුත්තගේ නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
1: ඩුබයිහිදී අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් දෙවෙනට රැගෙන පිට තිබෙනවා. ඩුබයි ගුවන් සේවයේ UL-226 දරණ යානෙන් අලුයම 5:20 පමණ ඔහු කටුනායක ගොන්තොටුපළට රැගෙන පවයි සියත ප්‍රවෘත්ති ගොන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. සැකකරු දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. බස් ලලිත් නැමැත්තා ඩුබයිහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී. ඔහු දෙවෙනට රැගෙනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජේ

0: ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ ප්‍රධානත්වයෙන් නොත් විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව ගියා. හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් සහ කොන්ත්‍රාත් පදනම මත පුද්ගල ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් බස් ලලිත්ට චෝදනා එල්ල වී තිබෙනවා. පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 ප්‍රකාශයට පත් කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහධිකරණය ප්‍රකාශ කළා. ඒ පාස්කෝ නඩුවේ විත්තීය දේශන ඊයේ අවසන් කරමින් නඩුවට අදාළ දෙපාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 8 ලබා දෙන ලෙස එහිදී අධිකරණය නියම කළා. කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරුවන් වන නවරත්න මාරසිංහ, සුජීව නිශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් මෙම නඩුව විභාගයට ගත්තා. පාස්කරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීමේ ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 22270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබුවා. නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පළාත් සහ දිස්ත්‍රික්කවල මිනිසුන්ට සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 7කට අයත් පුද්ගලයන් 81,865 දෙනෙක් පීඩාවට පත්වෙති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය සඳහන් කළේ පීඩාවටපත් දිස්ත්‍රික්කවල එක් අයෙකුට දිනකට ලබා දුන් ජල ප්‍රමාණය ලීටර් 6 සිට ලීටර් 15ක් දක්වා ඉහළ නංවා ඇති බවයි. පවතින තත්ත්වය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශවලින් වගාවන් සඳහා ජලය නිකුත් කිරීම සීමා කර තිබෙනවා. දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ පානීය ජලය සැපීම කිසිදු අයුරකින් සීමා කර නොමැති බවයි. ජල පාලන ලේකම් කාර්යාලය යටතේ පාලනය වන ජලාශවල ජලධාරිතාවය තවතුරටත් සැලකිය යුතු මට්ටමක පවතින බවයි එහි අධ්‍යක්ෂ නිලන්ත ධනපාල සඳහන් කළේ.
1: මේ වෙනකොට අපේ ජලාශ පද්ධතියේ 55%ක ජලධාරිතාවක් තියෙනවා. ජල විදුලිය උත්පාදනය කරන්න පුළුවන් ජලාශවල 64%කුත්, වාරි මාර්ග කටයුතු සඳහා ජලය නිකුත් කරන මහවැලි අධිකාරියට දාල ජලාශවල 52%කුත්, වාරි මාර්ග දෙපාර්තමේන්තුවට දාල ජලාශවල 49%කුත් වතුර තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා.
0: පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට අක්කර 8000කට අසන ප්‍රමාණයක වගහනි සිදුව තිබෙනවා. කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහරජ සඳහන් කළේ වගහනි හේතුවෙන් ගොවින් 7000කට අසන සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බවයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නෝරෙලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද මිලිමීටර 75ට වැඩි තද වෙස ඇති විය හැකි බව කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජල සැපීම අදාළියම සිට අතහිටවා තිබෙනවා. ඒ කැලණිගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් නැති වූ ගැටලුවක් හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවලින් සපයන ජල සැපයුම මෙවන විටත් හිටුවා ඇති බවයි. ජලයේ පවිත්‍රතාවය පිළිබඳව පරීක්ෂණ මෙවන විට ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට නියමිතයි. මහජන උපයෝගිතා කොමිසම විසින් වහල මත සූර්ය පැනලවලින් නිපදවන විදුලිය සඳහා ප්‍රකාශයට පත්කළ ගාස්තුවල ගැටලුවක් පවතින බව බලශක්ති විශේෂඥයන් පවසනවා. බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා සඳහන් කළේ වහල මත සූර්ය පැනල සඳහා ලබා දෙන ගාස්තුවට වඩා වැඩි මුදලක් භූමිය මත සවිකරන සූර්ය බලාගාර සහ පාවෙන සූර්ය බලාගාර වෙත ලබා දීම ගැටලු සහගත බවයි.
2: වහල මත සෝලා වලට දීලා තියෙන ගණන් වලට වඩා වැඩි මුදලක් පොළොව මත සහ පාවෙන සෝලා අපි GMS, FMS කියන ඔය දෙකට වට ගෙවන ටැරිෆ් එක සාපේක්ෂ වශයෙන් වැඩි. එතකොට ඉකොනොමීස් ඔෆ් ස්කේල් කියන අන්තර්ජාතික න්‍යාය අනුව ඒක වාණිජමය, වාණිජ විද්‍යාමය, ආර්ථික විද්‍යාමය න්‍යායන් වල කෙලින්ම මුල් බැසගත් සිද්ධාන්තයක් ඉකොනොමීස් ඔෆ් ස්කේල්. ඉතින් ඉකොනොමීස් ඔෆ් ස්කේල් එකෙන් ඉතාම අඩු එකකට දෙන ටැරිෆ් එක කොහොමද මෙගා ප්‍රොජෙක්ට් එකකට දෙන ටැරිෆ් එකට වඩා අඩු වෙන්නේ? මේක අලුත් මාෆියාවක්.
0: පුනර්ජනනීය බලශක්ති ප්‍රභයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් මහජන උපයෝගිතා කොමිසම විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ප්‍රධාන අයක්‍රම තුනක් යටතේ ප්‍රකාශයට පත්කලීම ගාස්තු අද සිට ක්‍රියාත්මකයි. පුනර්ජනනීය විදුලි බලාගාර, පාරිභෝගිකයන් විසින් නිෂ්පාදනය කරන විදුලිය සහ බැටරි ගබඩා පද්ධති මගින් සිදු කරන විදුලි නිෂ්පාදනය යන අයක්‍රම සඳහා එම ගාස්තු එහිදී ප්‍රකාශයට පත් කළා. ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටවීම සඳහා වෙන් කළ මුදලින් සිට 80ක් ණය වශයෙන් ලබා දීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය හිමිව තිබෙනවා. වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 95,000ක්. කෘෂිකර්ම ක්ෂේත්‍රයටද මේ හරහා ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ඇතේ. ඇප අවශ්‍ය නොවන ණය යෝජනා ක්‍රමද ක්‍රියාත්මක කර ඇති ලංකා ජාතික ණය සුරැකුම්පත් ආයතනය හරහායි. වෙන් කර ඇති රුපියල් මිලියන 95,000ක මුදලින් රුපියල් මිලියන 55,000ක් ඍජුවම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමට වෙන් කර ඇති බවයි මුදල අමාත්‍යාංශය සඳහන් කළේ. ඇමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 333.59ක්. එහි ගැනුම් අනුපාතය රුපියල් 324.54ක් ලෙස දැක්වුණා. මේ අතර ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ඉරාන දජය යටතේ යාත්‍රා කරන ඉන්ධන නෞකා නැංගුරම්ලා නොමැති බව නාවික හමුදාව පවසනවා. මෙරටට අයත් මුහුදු සීමාව වන නාවික සැතපුම් 12 තුළ යාත්‍රා කරන සහ එම සීමාවට ඇතුළු වන සියලු නෞකා පිළිබඳව අධීක්ෂණය කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඉරාන දජය යටතේ යාත්‍රා කරන ඉන්ධන ප්‍රවාහන නෞකා කිහිපයක් ගාලට ඔබෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවයි නාවික හමුදාව සඳහන් කළේ. ගොවි අයිතීන් වෙනුවෙන් ගොවින් පෙරට පැමිණිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක්වෙමින්.
3: හැම අතකින්ම ඔබට පහර ගහනවා. මේ රටේ 120,000කට වත සපයන ගොවියා හතර වටින්ම කරකවල අරගෙන වට කරලා ආණ්ඩුව ඔබට අපහාස කරනවා. ඔබට නිඳා කරනවා. ඔබගේ චරිතය ඝාතනය කරන්න හදනවා. මම ඔබට එකක් කියන්න කැමතියි. නිහඬ වෙලා හිටපු කාලය ඇති. ඔබගේ අයිතිය වෙනුවෙන්, ඔබගේ ජීවන රටාව සුරක්ෂා කිරීම වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් කාලය ඇවිල්ලා තියෙන්නේ පාරට බහින්න.
0: මහා භාණ්ඩාගාරයේ සිදු වූ ගැටලු සහගත සිද්ධිවලට ආණ්ඩුව වගකිව යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් සත්තනායක සඳහන් කළේ.
4: මහා භාණ්ඩාගාරයෙන් නැතිවෙච්ච අර හැකර්වරුන් ගත්තා කියන ඩොලර් මිලියන් 2.5 ඒක ගැන නිකන් හිතලා බලන්න. ඒතර ඒකට වගවීමක් නැද්ද? දැන් මේ ආණ්ඩුව කිව්වේ අමාත්‍යාංශයක ආයතනයක යම් වංචාවක් වැරද්දක් දූෂණයක් සිදු වුණොත් විෂය භාර ඇමතිවරයා වග කියන්න ඕන කියලා. එහෙමයි මැතිවරණ කාලේ වේදිකාවල කිව්වේ. ඒ කියන්නේ මම දන්නේ නිලධාරීන් තමයි කරේ කියලා කියන්න බෑ. කතා තියෙන ඕවා දෙනු පරහට තමා සම්මතයේ සිට කියලා ඒක තමයි අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ.
0: අපරාධවලට සම්බන්ධ පාර්ශවවලට දඬුවම් හිමි විය යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර කියා සිටියේ.
5: වැරදි කරපු මිනිස්සුන්ට සමහරට දැන් රැයට නිින්දයක් නැතුව ඇති. ඒක නිසානේ නාමල් කිව්වේ මාර වැඩි වෙනදට නම් අවුරුදු 6ක් විතර අහන නඩුව දැන් මාසයෙන් අහනවා කියලා ඉතින් ජනතාව ටික හොඳයිනේ. මොකද දැන් ඕනේ අවුරුදු 6ක් වෙනකන් නඩුව අහනකද? ඉක්මනට යුද්ධීෂ්ඨ වෙන්නනේ ඕනේ. ඉතින් ඒක නිසා අපේ රටේ දේශපාලන අපරාධ කරපු සියලු දෙනාටත් ඒ වගේම අපේ රටේ අනිකුත් අපරාධ කරපු සියලු දෙනාටත් ඒ අපරාධ කළා තියෙනවා නම් ඒවා උසාවිය හරහා දඬුවම් ලැබෙන්න ඕනේ.
0: ආණ්ඩුවට ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් දීමට සිදු වෙති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
6: මට කාගේවත් ටිකට් කපන්න ඕනෙත් නැහැ. මං ටිකට් ගන්න යන්නෙත් නැහැ. ඒ හින්දා අද ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙනවා ගමට බැහැලා සඳළු තලයෙන් බැහැලා දේශපාලනය කරන්න පටන් ගන්න. ඉතින් බොහොම හොඳයි ජනාධිපතිතුමනි. හැබැයි ඒ රැස්වීමත් අර නීතිද සංගමයේ වාඩි කරගෙන තමන්ගේ කතාව කියලා ගෙදර යවුවා වගේ වෙන්නේ නැතුව ජනාධිපතිතුමා ජනතාවගේ ප්‍රශ්නවලට අහුන්කම් දීලා විසඳුම් දෙන්න. මොකද ඊළඟට අපි ඔබතුමාට සඳළු තලයෙන් බැස්සුවා. ඊළඟට බලාගමු.
0: විපක්ෂයට ජනතාව නිසි පිළිතුරු දී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි කියා සිටියේ.
7: අද වෙනකොට මේ රටේ ජනතාව අපි නෙමෙයි මෙරටේ ජනතාව විසින් ඕව ඔක්කොම බෝඩ් ලෑලි වලට සීමා කරලා තියෙනවා. ඒක නිසා අපි ඇත්තටම ওই බෝඩ් ලෑලි වල තියෙන ඒ පක්ෂවල ක්‍රියාකාරීත්ව ගැන එච්චර වොරි වෙන්නේ නැහැ. අපිට මොකද අපිට තියෙන ජනතාව විසින් පවරපු වගකීමක් අපි ඒක ඉෂ්ට කරමින් ඉන්නවා.
0: දුම්රිය සඳහා අවශ්‍ය එන්ජින් ඔයිල් හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පවසනවා. එහි ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ මේ හේතුවෙන් දුම්රිය කාර්මික දෝෂවලට ලක්ව ඇති බවයි.
8: පවතින එන්ජින් වල සඳහා භාවිතා කරන ලුබිකන් ඔයිල් එක තියෙනවා. නමුත් වර්තමාන දුම්රිය සාමාන්‍ය අධිකාරියතුමා විසින් මේ පවතින මේ දක්වා පැවතගෙන ආපු ටෙන්ඩර් ක්‍රමයක් තිබ්බා. ඒක හදිස්සියේ නවත්තනවා. ඒ අරහා පස්සේ දැන් මේ තියෙන එන්ජින් ප්‍රමාණයත් නඩත්තු කිරීමේ හැකියාවක් නැති වෙනවා. සෞගිය සති දෙක පුරාවටම ඒ සඳහා එන්ජින් ඔයිල් හිඟයක් පැවතුණා. ඒ තමයි පසුගිය සතිය පුරාම ධාවනය වන දුම්රියයන් 8ක් කාර්මික දෝෂයන් වලට ලක් වෙනවා විවිධ ස්ථානවලදී. ඒකටත් හේතුව වෙන්නේ මේ එන්ජින් ඔයිල් නැතිකම. ඉතින් පවතින්නේ එන්ජින් ප්‍රමාණය සීමිතයි නම් එතකොට අපි දැනගන්න ඕනේ මේ සඳහා අඩාල නඩත්තු කටයුතු සිද්ධ කරන්න.
0: මේ අතර යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා නගරාශ්‍රිතව යතුරුපැදි සඳහා මන්තිරුවක් වෙන් කිරීමට අවධානය යොමු ඇති බව ප්‍රවහන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා. ඉරානය සමග සබඳතා පවත්වන රටවලටද දැඩි ආර්ථික සම්බාධකවලට යටත්වීමට සිදුවන බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බේසන්ට් සිය ආර්ථික DDA සැලැස්ම එළිදක්වමින් සඳහන් කළේ ඉරානය හා ඔවුන් සමග සබඳතා පවත්වන රටවලට ඉදිරියේදී දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. ඉරානයට දඬුවම් පැමිණවීමක් හෝ පණවනු ලබන සම්බාධක පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් ඔහු විසින් ප්‍රකාශයට පත් කළ නොකළ බවයි රොයිටර් පොත් සේවය සඳහන් කළේ. තනි මතය අනුව කටයුතු කිරීම පදනම් කරගනිමින් ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පනවන බව ඇමරිකාව මීට පෙර ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය සඳහන් කළේ සම්බාධක සඳහා තමන් සම්පූර්ණයෙන් සූදානම් බවයි. වොෂින්ටනයට ඉරාන ආර්ථිකය බිඳ දෙමිය නොහැකි බවයි එරට ආර්ථික කටයුතු අමාත්‍ය අලි මදනිසාදේ සඳහන් කළේ. ඉරානය හා මිත්‍රපාක්ෂික රටවලට දැඩි ආර්ථික සම්බාධක පනවන බවට ඇමරිකාව සිදු කළ ප්‍රකාශයත් සමග ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් ඉහළ ගියා. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලේක මිල ඉහළ ගොස් ඇත්තේ සීට 2.25%. ඒ අනුව බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලේක මිල මේ වන විට සටහන් වන්නේ ඩොලර් 92.17 ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලේක මිල ඩොලර් 85.18 ලෙස සටහන් වී තිබෙනවා. කැනඩාවෙන් ආනනය කරන මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා තීරුබදු ලබන වසරේ ජනවාරි 1 සිට දෙගුණ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දෙපාර්ශ්ව අතර වෙළඳ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු පසුගිය 22 කැනඩාවට පැන වූ 50% තීරුබදු වලට අමතරව මෙම බදු පනවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඔහු ප්‍රකාශ කළේ කැනඩාවෙන් ආනනය කරන වාහන අමතර කොටස් සඳහාද ඉදිරියේදී බදු පනවන බවයි. අවසන් මොහොතේ ඇමරිකාව විසින් කොන්දේසි වෙනස් කිරීම හේතුවෙන් දෙපාර්ශ්ව අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වලින් ඉවත් වූ බවයි කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි පසුගියදා ප්‍රකාශ කළේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 දින යාදයි. පළමිනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කඩලු 2ක් දෙවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8ක්. දෙවිගී ක්‍රීඩකයන් වන්නේ ලහිරු උදාර සහ ප්‍රභාත් ජයසූරියයි. ඉන්දිය කණ්ඩායම කඩලු 9ක් දෙවි ලකුණු 503ක් ලබා සිටියදී පළමිනිම අත්හිටවනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8ක් අතැතිව පසුවන්නේ ඉන්දියාවට වඩා ලකුණු 495ක් පිටුපසින්. කොළඹ සිසිපිටියේදී පැවැත්වෙන තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල පාස්කු නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22. බසු ලලිත් කටුනායකට රැගිනේ. දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අදත් ඉහළට. සම්බාධක පිළිබඳ ඇමරිකානු තීරණයේ වෙනසක්. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නේමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12. එතෙක් රැඳී සිටින්න පැන් පැපුවත් සමග.
9: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: ලංකාවේ අපි දන්න කියන සින්දු ගොඩක් ලියපු ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාර අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
2: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
3: Happy birthday!
4: Happy birthday! Happy birthday! Happy birthday to you!
1: ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණේ කවද්ද?
3: මම ওই සින්දු ලියන්න හරි ආසාවෙන් හිටුමිනේ. ඊට පස්සේ මගේ ගීතවලට ඇගීමක් ලැබිලා මම නිර්මාණය කරපු කෘතියක් තිබුණා. ඒක නම් කරලා තිබුණේ මගේ පුජ්‍ය රෝසමරයි කියලා. මේකට 2011 අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හම්බුණා. එදා නම් මම උපරිම සතුටුයි.
2: මේ දවස්වල ලොකු වැඩක් වෙනවා කියලා ආරංචි.
3: මේ දවස්වල කවිපතක් ලියමින් ඉන්නවා. මම දිගටම ලිව්වේ ආඛ්‍යාන කවිපොත් මේ සිහින සක්මන. ඒක ආඛ්‍යානයක්. ඊළඟට ඒකෙම දිගුවක් දෙරළිව අන්තෝජතා. මේවා දැන් වෙළඳපොලේත් නෑ විගින්නා ඉවරයි. පුදුමයි කවිපොත් කියන විගින්නා කියපු. තුන්වෙනි එක ලියමින් පවතිනවා. බොහෝ විට ලබන අවුරුද්දේ තුන්වෙනි ආඛ්‍යානය එළියට එනවා. ඒකේ නම මේකයි. කොන තැන එතන.
0: Talk of the town.
1: රෙගේ මියුසික් ස්ටයිල් එකෙන් ලංකාවේ නම ලෝකෙටම අරගෙන යන ජයශ්‍රී රෝහිතගේ රොහන්ගේ දෙන්නගේ මද බර්ත්ඩේ එක.
2: Happy birthday.
5: ආයුබෝවන් බොහොම ස්තුතියි. මම ජයශ්‍රී රෝහිත රහනුත් කිව්වා බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලා අපිට විශ්කරාට 100.fm
2: රෝහිත කොහොමද අද සෙලිබ්‍රේට් කරන්නේ?
5: අපි නම් ඉන්නේ වියනවල ඔස්ට්‍රියාවේ. ඉතින් ඇත්තටම ලොකු සෙලිබ්‍රේෂන් කරන්න මොකුත් නැහැ. පුතයි රොහානුයි අපි ෆැමිලි කට්ටිය එකතු වෙලා ඉවර වෙලා කෑමක් කාලා පොඩි ආතල් එකක් දානවා. ඒ වගේ තමයි ඉතින්.
1: ජීවිතේ හම්බුණු වටිනම තෑග්ග.
5: වටිනම තෑග්ග තමයි අපිට හොඳම හොඳ ගොඩාක් අපිට ආදරය කරන දෙමව්පියෝ හම්බුණ එක. මේ සංගීතය නිසා අපි මේ මුළු ලෝකෙම හැමතැනම සැරිසරලා ලෝකෙ බලන්න පුළුවන් වුණ එක ගැන. ඒක තමයි මං හිතන්නේ අපිට ලැබුණු වටිනාම තෑග්ග.
2: මේ මාසේ ජයශ්‍රීලාට අමතක වෙන එකක් නෑ නේද?
5: ලොකුම දේ වුණේ අගෝස්තු 8 ඔස්ට්‍රියාවේ තියෙන ලොකුම රෙගේ ෆෙස්ටිවල් එක. ඒක තමයි වන් ලව් ෆෙස්ටිවල් කියන්නේ. වීසන් කියලා ලස්සන තැනක තියෙන්නේ. ඉතින් ඒකේ මේන් දවසේ ඇල්ෆා බ්ලොන්ඩි ඇන්ඩ් සෝලර් සිස්ටම් ඩෝන් පෙන් ඒකම බොබ් මාලිගේ බෑන්ඩ් එක ද වේලස් දැන් ලෝකෙින් ලොකු ආටිස්ලා ඒගොල්ලෝ එක්ක එක දවසේ එක ස්ටේජ් එකේ ජයශ්‍රීත් අපි පර්ෆෝම් කරා.
0: Talk of the town.
1: හද ගැස්මට සියත.

0: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: 98.1 98.4

0: Money. Good morning, Mashi. News break එකෙන් පස්සේ අපි මේ ලෑස්ති වෙන්නේ අදත් Mummy's Pocket Money segment එක පටන් ගන්න.
1: Mummy's Pocket Money segment එකට අද දවස් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අනුරාධපුරේ ඉඳලා උත්පලා. Good morning, Utpala.
2: Good morning.
0: අනුරාධපුරේ උත්පලා කියන්නේ කවුද? අපි කැමති දැනගන්න.
2: මම ටීචර් කෙනෙක්. ජාත්‍යහරංග කලාව තමයි උගන්වන්නේ.
0: හරි. ඔන්න එහෙනම් ලෑස්ති අද Mummy's Pocket Money දිනන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර හතර දුන්නොත් රුපියල් 5000ක් pocket money දිනා ගන්න පුළුවන් උත්පලා. එහෙනම් අභියෝගي බාර ගන්නවද?
2: ඔව් මම ලෑස්ති.
3: Mummy's Pocket Money.
1: මේ තමයි උත්පලාවට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: උත්පලා ආදරය, එතකොට විශ්වාසය, වංචාව, ඊර්ෂියාව මේ காரணා හතර එකට එකතු වුනහම අන්තිමට ජීවිතේ මරණයකින් උනත් ඉවර වෙන්න පුළුවන් කියන කතාවක් ගැන අපි අහලා තියෙනවා. ඉතින් අපිට හිතුණා නාට්‍ය හා රංග කලාව ගැන ලොකු නන්දුවක් තියෙන නිසා පළවෙනි ප්‍රශ්නේ ඒ පැත්තෙන් අහන්න. දන්නවද උත්පලා, විලියම් ෂේක්ස්පියර්ගේ ප්‍රසිද්ධ නාට්‍යයක තියෙනවා වෙනිස් හමුදාවේ ඉන්න ජෙනරාල්වරේ තමන්ගේ ආදර සම්බන්ධය ගැන ඌමනා නැති සැකයක් ඇති කරගන්නවා. එයාව ඒ තැනට තල්ලු කරන්නේ සහෝදර හමුදා නිලධාරියෙක්. මේ සැකය තව වැඩි වෙනවා තෑගි කරපු අත්ලේන්සුවක් හින්දා. අන්තිමට මේ සැකයයි ඉරිසියාවයි නිසා ඛේද ජනක සිදුවීම් ගොඩක් මේ නාට්‍ය ඇතුලේ සිද්ධ වෙනවා. මෙනුත්පලා ප්‍රශ්නය, විශ්වාසය, වංචාව, ඒ වගේම ඊර්ෂ්‍යාව වටා ගෙතුණු ෂේක්ස්පියර්ගේ ප්‍රසිද්ධ නාට්‍ය මොකක්ද? 1. ඔතෙලෝ. 2. මැක්බර්ත්.
2: 1. ඔතෙලෝ.
1: උත්පලා පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ දෝරලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: උත්පලා, ලෝකික වනාන්තරයක් තියෙනවා රටවල් ගණනාවක් පුරා පැතිරිලා. මෙන්න දෙවනි ප්‍රශ්නේ ඇමර්සන් වනාන්තරය ගැන. වර්ග කිලෝමීටර් මිලියන 5.5කට වැඩි ප්‍රදේශයක් පුරා ඇමර්සන් නිවර්තන වැසි වනාන්තරය පිහිටලා තියෙනවා. ලෝකේ රටවල් 9ක් පුරා පැතිරිලා තියෙන මේ වනාන්තරය ඇතුළත ජගුව, ඇනකොන්ඩා වගේ අපූරු සතුන් විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. තවත් දෙයක් තමයි ලෝකේ විශාලතම ගංගා පද්ධතිවලින් එකක් වන ඇමර්සන් ගඟ යන්නෙත් මේ වනාන්තරයේ මැද්දෙන්. ඒ විතරක් නෙවෙයි, මේ දැවැන්ත වනාන්තරයෙන් 60%ක් විතර අයිති එක රටක් තියෙනවා. මෙන්න ප්‍රශ්නේ, ඇමර්සන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය. 2. පේරු.
2: 1. බ්‍රසීලය.
1: ප්‍රශ්න දෙකකට හරියට උත්තර තෝරලා මේ වෙද්දි උත්පලා අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන උත්පලා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: අද අපි කොළඹදලා රටේ ඕන පැත්තකට යන්න දුම්රියෙන් ගියත් ඒ ගමන පටන් අරන් තියෙන උත්පලා හරියටම මීට අවුරුදු 160කට විතර කලින්. 1858 දී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ ඉදිකිරීම කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. ඊට අවුරුදු කීපයකට පස්සේ දුම්රිය මාර්ගය මහනුවර වෙනකනුත් දීර්ඝ කළා. පස්සේ උතුරු දුම්රිය මාර්ගයේ ඇතුළු ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග ගණනාවක් ඉදි වුණා. මෙන්න අපේ ප්‍රශ්නය. 1864 දී ලංකාවේ මංගල දුම්රිය ගමන සිදු වුණේ කොළඹ සිට 1. අඹේපුස්සට. 2. පානදුරට.
1: උත්පලයාගේ උත්තරේ හරි. මේ වෙදි රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන අවස්ථාව තියෙනවා. උත්පලා බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය අතේ තියෙන රුපියල් 1000 වට පස් ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. අපි යමුද බෝනස් ප්‍රශ්නෙට?
2: හරි යමු.
0: ලෝකේ වේගවත්ම මනුස්සයාට වඩා තාක්ෂණය ඔන්න වේගවත් වෙලා උත්පලා. පහුගිය දවසක චීනේ තිබුණා ලෝක මානව රූපී රොබෝවරුන්ගේ තරගාවලිය. මේකේ මලල ක්‍රීඩා තරඟක් තිබුණා. දිවීම, උස පැනීම වගේ ක්‍රීඩාංශක් තිබුණා. ලෝකේ මීටර් 100 වාර්තාව තිබ්බේ හුසෙන් බෝල්ට්. ඉතින් මේ වාර්තාව අභිබවා යන්න ටියොන් ඇල්ට්‍රා රොබෝවරයට පුළුවන් වුණා. මෙන්න ප්‍රශ්නය. ලොව වේගවත්ම මිනිසා වන උසේන් බෝල්ට් අයත් රට කුමක්ද? 1. ජමේකාව 2. ඇමරිකාව.
2: 1. ජමේකාව.
1: උත්පලා ප්‍රශ්න හතරයි අපි ඇහුවේ. ප්‍රශ්න හතරටම හරියට උත්තර තෝරලා ඔයා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
2: ගොඩක් සතුටුයි. හිතුවේ නැහැ එහෙම ප්‍රශ්න හතරට හරි උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා.
1: බොහොම ස්තුතියි උත්පලා අපිත් එක්ක සම්බන්ධ වුණාට ජය වේවා.
2: බොහොම ස්තුතියි. ඇත්තටම thank you මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට.
4: සියතා පොකට් මනි.
0: සියයට 60ක් උත්සාහය වගේම 40ක් වාසනාව තියෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවා ජයග්‍රහණයට. හැබැයි ඔබේ කැපවීම තියෙනවා නම් ඔබව ජයග්‍රහණයට අරන් යන එක කාටවත් වළක්වන්න බෑ. වාසනාව තිබුණත් නැත. ඒක තමයි මගේ විශ්වාසය. ඔන්න එහෙම විශ්වාස කරන අයට තමන්ගේ කැපවීම මහන්සියෙන් ඉස්සරහට යන්න දැන් ක්‍රමයක් හදලා තියෙනවා. කවුද? සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
1: ඔන්න දැන් FD එකක් පටන් ගන්න හොඳම කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද දැන් රේට්ස් වැඩි වෙලා තියෙන්නේ.
0: 15%ක් දෙනවා අවුරුදු 5කට ජේෂ්ඨ පුරවැසියන්ට ඔන්න ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ 13-19ට කතා කරන්න. ඒගොල්ලෝ ඔබට සේරම විස්තර ටික ලස්සනට කියලා දෙනවා. ආයෙත් ඉතින් ස්ථාවර තැන්පතුවක් දාලම තමයි එන්නේ.
1: ඒ වගේම නිශාන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සනසිලිදායක විශ්‍රාම දිවියකට හොඳම ඔප්ෂන් එක තමයි ස්ථාවර තැන්පතුවක් කියන්නේ.
0: රිස්ක් එකක් නැහැ. ඒ හින්දා ආයෝජනය කරන්න බය වෙන්න එපා. අදම කතා කරන්න 13-19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
1: එහෙනම් අදට ගිහින් එන්නම්. හෙටත් අපි යන උදේ 5යි කාලට. එතකන් නම්බර් එක මතක තියාගන්න 0714-151-151. එවන්න අපිට මැසේජ් එකක්. මම ආශි.
0: රටම දන්න රේඩියෝ ඩබලත් එක්ක. රයිට්. දිගටම සිය තහන්න. දවසම දිනන්න. මම නිශාන්.

0: අද ගැස්මට සියත
1: දරුවට උණ ගැරුණාම බය හිතෙනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
1: කුඩා දරුවන්ට උණ හැදුනාම බොහෝ දෙමව්පියන් බය වෙනවා. මුලින්ම කියන්න තියෙන්නේ උණ කියන්නේ රෝගයක් නෙමෙයි, උණ කියන්නේ රෝග ලක්ෂණයක්. අපේ සිරුරට බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් ඇතුව විට ඒ ආසාදනයට එරෙහිව අපේ සිරුර සටන් කිරීමේදී තමයි උණ මතුවෙන්නේ. එවැනි අවස්ථාවකදී වැදගත් වෙන්නේ උණ අඩු කර ගැනීමට වඩා උණ ඇති වෙන්න හේතුව ආසාදනයට ප්‍රතිකාර කිරීමයි. මෙහිදී වැදගත් වෙන තවත් කරුණක් තමයි උණ ඇතිවිට දරුවගේ හැසිරීම. උණ තිබුණත් දරුවා හොඳින් සෙල්ලම් කරලා කෑම බීම අරගෙන ඉන්නවා නම් ඒ තරම්ම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් උණ අඩුවෙන් තිබුණත් දරුවා කන්නේ බොන්නේ නැතුව ඉතාම මලානිකව සෙල්ලම් කරන්නේ නැතුව ඉන්නවා නම් ඒ දරුවා ගැන අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම තමයි ඔබගේ දරුවාට මාස 6ට වඩා අඩු නම්, උණ දවස් 3කට වඩා තියෙනවා නම්, හුස්ම ගැනීමේ වේගය වැඩි නම්, කිසිම දියර වර්ගයක් පානය කරන්නේ නැති නම්, උණ වලිප්පු ඇති වුණා නම්, දැඩි නොසන්සුන්තාවයකින් එක දිගට නොනවත්වා අඩනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
4: අගෝස්තු මාසේ වැස්ස අඩුයි, ඔය උතුරු නැගෙනහිර උතුරු මැද ඒ වගේ පළාත්වල අවුරුදු 30ක 60ක වගේ සාමාන්‍ය ගත්තාම අපි දකිනවා මිලිමීටර් 100ක් 200කට කිට්ටු වහින තැනුත් තියෙනවා. නමුත් එනම එල්නිනෝ තත්ත්වය නිසා ඒ පැත්තට වැස්ස ඇත්තෙම නැහැ, උණුසුම වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා දිවා කාලයේ මෙන්නම රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඉහළ අගයක තියෙනවා. මොකද දිවෙන වටාම මුහුදේ උෂ්ණත්වය අංශකයකින් දෙකකින් සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා. දිවෙන වටත් එහෙමයි, බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශෙත් එහෙමයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
7: සමග 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
8: අවන් සෙකන්ඩ් ෆෝන්
7: ෆුල්
9: චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0.114 700 550.
10: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
11: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: සර් නේද එල්බී රන්න ඇඩ්ඩිකේ ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 30කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 1322
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිති
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 070133010 අංකය අමතා අයදුම් කරන්න. බිබ්බා 2026/NIBM where innovation earns recognition.
6: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011147750 අමතන්න.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117888666. 98.2 98.4

හේහේ ගුඩ් මෝනිං. අද තනිකර ජීවිතයේ නැවතත් අපි ඒකට ඇවිල්ලා තියෙනවා. අපේ දැන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ මගේ පාට්. දැන් ඉස්සර තරුණ කාලේ ඕන ගේමකට සෙට්ටලා හිටියා, දැන් එහෙමම නේ, පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. වයසත් එක්ක එනව තියෙනවානේ, පවුලේ සහ බැඳීම් එක්ක එනව තියෙනවා, දරුවෝ මල්ලෝ එක්ක එනව තියෙනවා. ඉතින් ඒ නිසා මේ අදත් මොකක් හරි මේ මම අහන්න ගියෙත් නෑ, කොතන හරි අද කොහෙත හරි රිදෙනවා. ගිටාම ඉතින් ඔය කෝල් එකක් දෙන්න පොඩ්ඩක් සමීපනේ. ඉතින් ඇත්ත, ඔය වයසට ආපුවම කොහෙ හරි රිදෙන්නේ නැත්තම් තමයි බලන්න, රිදෙන්නේ නැත්තම් බලන්නේ මැරිලාද කියලා. රිදෙන එකත් එක්තරා හොඳ දෙයක් තමන් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගා. ඉතින් අපි එතුමීට ඉක්මන් සෝය බලන්න දැන් අපිට ප්‍රාර්ථනා කරන ඒවා ඉක්මන් සෝය ප්‍රාර්ථනා කරන් වෙලා තියෙනවා. තන්නකුති මේකට වෙන ගෑණියෙක්ව ගන්න දෙන්නෙත් නැහැ. කීප දෙනෙක්වම ගත්තා. පුරුදු කරලා අන්තිම හරිය වෙනකොට මේ හොඳ හිටපු මිනිස්සු ගිහිල්ලානේ. මේ නිකන් හෙට් අප් ෂෝ එක බාර දෙන්න පුළුවන් ලයින් එකේ ට්‍රේන් කර මිනිස්සු ගිහිල්ලා. මන් දන්නේ මොන බහිරවය ගෙනියනවා වගේ ඒ ළමයි ගිහිල්ලා. මාර වැඩන්නේ. මාර වැඩක්. ආයිත් පාරක් උදේට බලනකොට ඕන් ඉන්නවා මේ. ඇවිල්ලා ඉන්න. හන්. ඉතින් මේ මට මේ අද උදේ එනකම් ගොඩක් දේවල් කල්පනා වුණා. මේ සිකුරාදා නිවාඩුවක් දැම්මද? සිකුරාදා නිවාඩුවක් දැම්මා. ඉතින් මහ විශාල නිවාඩුවක්නේ. දවස් පහක් විතර සෙට් වෙන නිවාඩුවක් සෙට් වෙනවානේ. හෙට පටන් ගත්තා. ඕ ඇයි තින් කල් වේලා ඇතුව කරගන්න ඕන දේවල්. දැන් නම් ප්‍රමාද වැඩි. කොහොමද, මොකද්ද ප්ලෑන් එක? චාන්ස් එකක් අරගෙන නිවාඩුව පටන් ගන්නවා. සිකුරාදා නිවාඩුව දාලා නැහැ. සිකුරාදා උදේ ඔෆිස් එකට කතා කරලා කියනවා මොකක් හරි හදිස්සියක් වුණා කියලා. Sounds like a plan. මාත් එහෙම කළා තියෙනවා. තව දෙයක් තියෙනවා. එහෙම කරනකොට බොස්ලා දන්නවා. Right. ඉතින් ඔබේ නිවාඩුවට අපි සුබ පතන ගමන්. ඔළුවේ තියෙන 1000 දේවල් අතරේ මොකක් එකක් තෝරගත්තා. මේක පොඩි කන්දක කතාවක්. ඔබ දැකලා තියෙනවද කඳු උඩ තැනි තලාව එක පාටම හෙල? එහෙම කඳු දැකලා තියෙනවද? එහෙම කඳු උඩ පොඩි තැනි තලාවක් තියෙනවා. වටේම නිකන් හෙල. කිලිම්ම ආයි කිලිම්ම ඩිරෙක් හෙල. අන්න එහෙම උඩ තැනි තලාවක් වටේටම හෙල තියෙන කන්දක කුකුල් වාගයක් හිටියා. කුකුල් මුංගගෙන ඇහැ ගහගෙන හිටපු කලවැද්දු රෑනකුත් හිටියා. මේ කලවැද්දු අපේ ඔය ගෙවල් වලින් කලවැද්දන්ට වඩා පොඩ්ඩක් වෙනස්. මොකද උන්ට උවමනාවක් තිබුණා, උන් හරි හිත හොඳ කලවැද්දු බව ලෝකෙට ඒත්තු ගන්නන්. උන් කොයලාවකත් මේ අර අපේ ගමේ කලවැද්ද වගේ කුකුල් ලූස්සගෙන දුවලා නිකන් එහෙම නෝන්ඩ වෙන්න අහස උසෙට යන්නේ මේ. දැන් ගමේ නම් මම දැකලා තියෙනවා අපේ ආච්චිලා ගෙදරත් එහෙම තිබුණා. පොල් ගස් දෙකක දිග කම්බියක් බැඳලා පොල් ගස් දෙක හරහා ඒකේ කුකුල් කූඩේ එල්ලෙනවා. සාමාන්‍යයෙන් කුකුල්ලු 20කට 30කට හරියන ලොකු කූඩයක් ඒකේ එල්ලලා තියෙන්නේ. උදේට ඉනිමඟ තියලා කුකුල්ලු ටික බස්සනවා. හවසට ඉනිමඟ තියලා කුකුල්ලු ටික නගනවා. අග්ගල ඒ උන් කූඩෙන් පනින්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ අර ඉනිමඟ අයින් කරනවා. කලවැද්දට අර වයර් එක යන්න බෑ. කලවැද්දට බෑ. පොඩි ඝනකමක් තියෙන්න ඕනේ. අර වයර් එක එල්ලිලා යන නිකන් ලේනගේ ක්‍රමයට ඌට යන්න බෑ. ඌට බර වැඩි සතා. එහෙම තමයි කුකුල්ලු ආරක්ෂා කරන්නේ. ඌ කලවැද්දගෙන් තමයි කුකුල්ලු බේරගන්න බැරිම කියලා අපේ ආච්චම්මන්ට කියලා දෙලා තියෙන්නේ. තව අනේක සත්තු ඇති. නමුත් මට කලවැද්ද ගැන තමයි ආච්චි කියලා දීලා තියෙන්නේ. ඉතින් මම මේ කියන අර කන්දේ හිටපු කුකුල්ලු ගැන නැහැ ගහගෙන හිටපු කලවැද්ද එහෙම ඇග්‍රසිව් උන්නේ නෙවෙයි. උන්ට අර අපේ සමාජෙත් ඉන්නේ අර ඕකෝම තිරිසන් වැඩ ටික කරාට කතා කරන්න ගියාම අම්මෝ දේව ටෝක් දෙන. දේවත්වයෙන් කතා කරන්නේ.
අපිට උනත් ධන නැමෙනු ධන ගැස්සෙන අය දෙන ටෝක් වලට. එහෙම ඉන්න ඕන සමාජයක මේ කලවැදි සමාජයේ තන්න ඒ ජාතිය ඩයල් සෙට් එකක් තමයි ලෝක ඉස්සර අම්මෝ පුදුම සිල්වත් කලවැද්දුටියක් මේ. උන් කැමති නෑ කුකුල්ලු කනවා කුකුල්ලුන්ව මරනවා ඒ නාමේ ගාගන්න කැමති නෑ. මේ කලවැද්ද එකතු වෙලා බෝඩ් එකක් ගැහුවා කුකුල්ලුන්ට පේන්න අර කන්ද උඩ. ඒක තියෙන්නේ මෙහෙමයි, බයට ඔබව නවත්වන්න දෙන්න එපා, රිස්ක් එකක් ගන්න. බයට ඔබව නවත්වන්න දෙන්න එපා, රිස්ක් එකක් ගන්න. මේ කලවැද්ද ගහලා දෙන බෝඩ් එක කුකුල්ලුන්ට පේන්න. නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා. උන්ට සිංහල පුළුවන්ද? උන් ඉංග්‍රීසි ඉඳ ගහලා තිබුණේ. උන් කොහොමද බෝඩ් ගේවරම ඒවා? ඉතින් ඔන්න ඒ පැත්තට ගියොත් මේ කතාව මෙතන නතර කරන්න වෙන නිසා අපි මේක මෙහෙම අරගෙන. දැන් කුකුල්ලුන්ට මේක උදේ රෑ ඉඳන් පේනවා. මුන්ට යන්න කියලා වෙන තැනකුත් නැහනේ, වටේම හෙල. ආමේ දැන් ආයි හන්න එපා. එහෙම හෙලකට කවුද කුකුල්ලු කියන උන්ට ඔන්න ඕවට තමයි බ්‍රෝ උත්තර දෙන්නවා. කතාව ඉන්න කුකුල්ලු දැන් යනවා බෝඩ් එක තියා බලනවා. රිස්ක් එකක් ගන්න කියලා දෙනවානේ. බයට අපි නවත්තන දෙන්න එපා කියලා තියෙනවානේ. මොකද කරන්නේ? බලමුද මේක නිකන් මොකද්ද මේක තත්ත්වය කියලා. ඔහොම කුකුලා දෙන්න පනිනවා. එකෙක් පැන්නට පස්සේ ඉතින් උන් රෑනට යනවා. ඒකට අපි කියනවා බෑන් වැගන් ඉෆෙක්ට්. ද බෑන් වැගන් සින්ඩ්‍රෝම් මාරි මොනාරි උණු වචනයක් තියෙනවා හරිද? අනිත් මිනිස්සු කරන එක දිහා බලලා මොකක් හරි එතන මොකක් හරි සීන්යක් ඇති කියලා හිතලා අපිත් ඒකම කරනවා. ඒක බෑන් වැගන් ඉෆෙක්ට් එක තමයි ඒකට කියන්නේ. ඉතින් එක කුකුලෙක් පැන්න ඌ දිහා බලන්න උදේ සද්ද නැහැ. මොකක් කර කරගන්නද නේද? තව එකෙක් පැන්න, තව දෙන්නේ තුන් දෙනෙක් පැන්න. ඉතින් අන්තිමට මේ විදිහට නිර්භීතකම උරගා බලන්න ගිය හැම කුකුලම කන්ද පාමුල බාබකියු එකක් දාගෙන හිටපු කලවැද්දෙන්ගේ පිංගම් වල චිකන් වින්ග්ස්, ඩ්‍රම් ස්ටික්, චිකන් බ්‍රෙස්ට් විදිහට අවසාන ගමන ගියා. ගොක්කලට අපේ ලයිෆ් එකෙත් අවදානම ගැනීම නිර්භීතකමක් විදිහටත් මැරෙන එක වීරකමක් හැටියටත් පෙන්눔 කරපු අවස්ථා තියෙනවා. මතක තියාගන්න සහෝදරයා, හැම මොටිවේෂනල් ඩ්‍රයිව් එකක්ම ඔබේ දියුණුව පිණිස නිර්මාණය කළ ඒවා නොවේ. හැම එකක්ම දෝත මුදුන තියලා ගන්න එපා. හැම අවවාදයක්ම, හැම මොටිවේෂනල් ඩ්‍රයිව් එකක්ම ඔබේ දියුණුව පිණිසම නොවේ. අන්න ඒකයි මට කියන්න ඕන කම තිබුණේ. 7:24

මේකක්ම රිපෝට් වෙනවනේ. ඒතර රිපෝට් වෙන ප්‍රතිශතය වැඩි වෙනවා අපිට හිතෙනවා. ඉතින් මේ අම්මෝ ඉස්සරට ආ දැන් සෑහෙන වැඩි ඇති කියලාත් එහෙම පොඩි සිග්නල් එකකුත් යනවා. ඇත්තම කතා වෙන්නත් පුළුවන් ඉස්සරින් තමයි කොහොමද තිබුණේ කියලා අපි දන්නෙත් නැහැ. ඉතින් කොහොම හරි දැන් ඩෙන්ගු කතාව පොඩ්ඩක් යට ගියාට මේක මේ කාලේ මේ අපේ රටේ විතරක් නෙමෙයි. මම කියන්නම් මේ ඔය සිංගප්පූරුවෙත් මේක තියෙනවා මෙච්චර දියුණු රටේ. සාමාන්‍ය සිංගප්පූරුව කියන්නේ මේ කුණු පොදක් ලේසියකට දකින්න පුළුවන් රටක් නෙමෙයි. ගියපු මිනිස්සු ආපු ගියපු මිනිස්සු දන්නවා ඇතිනේ. එහෙම තියන්නත් බෑ ගියක් ඉස්සරහව. ඒවැය ගහන දඩත් පොඩි ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් හිතන්න ඔය නොදන්න මිනිහෙක් ඉතින් නැති තැනක මේ සිගරට් එකක් බීලා සිගරට් බට්ටයක් කොහෙරි අතෑරියොත් එහෙම සිංගප්පූරු ඩොලර් 2000 විතර දර ගහන මට්ටමක් තියෙනවා. මොකද ඒවා නිලධාරීන් ඉන්න යුනිෆෝම් ඇඳගෙන විතරක් නෙමෙයි සිවිලුත් ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඔබ හිතනවා නම් ඒවා ටෝක් කරලා බේර ගන්න පුළුවන් කියලා මුලින් මතක තියාගන්න. ඒවා ටෝක් කරලා බේරන්න පුළුවන් ඒවා නෙවෙයි. සිගරට් බොන කතාව කියපෙන තව එක ස්ටෙප් එකක් ඉස්සරහට තියලා ගියනම් මේ සිංගප්පූරුවේ ගොඩක් ගොඩනැගිලි ඉස්සරහා ගහලා තියෙනවා කහපාට ලොකු කොටුවක්. කාට හරි දුම් බොන්න ඕන නම් ඒ කොටුව ඇතුලේ තමයි බොන්න ඕනේ. බලාගෙන ඉඳද්දි වෙච්ච සිද්ධියක් කියන්නම්. කවුද වහාදෙක් එතන සිගරට් බිබීට එක කකුලක් කොටුව ඇතුලේ තියෙන එක කකුලක් කොටුවෙන් එළියේ තියාගෙන දඩ ගැහුවා. මගේ මතකද ඩොලර් 2000 කද ගැහුවා. මිනිහා දන්න සෙල්ලම් ඔක්කොම දාලා සිංගප්පූරු ජාතිකෙක්මයි. දන්න ශිල්ප ඔක්කොම දාලා බැලුවා අපිට තේරුණා නිකන්. වැඩේ යන විදිහට අපිට තේරුණා ඒ කතා කරපුවා එකක්වත් වැඩක් උන්නේ නැහැ කියලා සිංගප්පූරු යනවා නම් පොඩ්ඩක් දැනගන්න. ඩෙන්ගු ගැන කතා කරමු සිංගප්පූරේ. දැන් මගේ මේ බොහොම ළඟ මිත්‍රයෙකුට එහි ඉන්න මේ මිනිහට නිකන් උත්සවේම ගන්න තරම් මුළු පවුලේ බිරිඳට ඇරුණම සියලු දෙනාට හැදුණා ඩෙන්ගු. අපි එතකොට කියන උත්සවේ ගත්තා කියලා අපි කියන්නේ. මම උත්සවේ ගත්තා. අනිත් එක ඒවයි මේ මෙඩිකල් බිල්ස් උත් එහෙම පොඩි ඒවා නෙමෙයි ඉන්නේ. ඉන්ෂුරන්ස් එකක් දාන්න නැතුව මොකක් හරි මෙඩිකල් කේස් එකකට ඇඩ්මිට් වෙනවට වඩා හොඳයි මම නම් හිතන්නේ මැරෙන එක කියලා. ඒ වගේ බිල් දෙවෙන්ත ගානේ බිල් එන්නේ. බෙහෙතොත් එහෙට දෙන්නෙත් නෑ හැබැයි. පොඩි බෙහෙතක් දීලා බලාගෙන ඉන්නවා මේ තත්ත්වය කියලා. පොඩි බෙහෙතක් දීලා බලාගෙන ඉතාම සරලම බෙහෙත ඉස්සරලා දීලා ඉන්න කියනවා පැය ගානක්. පැය ගානක් ඉන්න කියනවා. දැන් ඒක මොකක්ද ඒක රිසල්ට් එක බලන්න. ඒක රිසල්ට් එක බලලා ඒක වැඩ කරන්නේ නැහැ කියලා අදාළ පැය ගානෙන් පස්සේ තීරණ ඊළඟ බෙහෙතට යනවා. එහෙම කරන්න පුළුවන් තරම් බෙහෙත් නොදී ඉන්න එකක් තියෙනවා. දැන් අපිට එහෙමනම් පුදුම දෙයක හිත හරි නැහැනේ. ගියාම බෙහෙතක් දොස්තර දුන්නේ නැත්නම් අපේ කල්චර් එක හරි වෙනස්නේ. දැන් අපි ඉන්නවා ලංකාවේ මම හිතන්නේ වන් ෂොට් කියන නමෙන් අඳුරන දොස්තරලා ඉන්නවා ගොඩක්. වන් ෂොට් ඒගොල්ලන් කියන්නේ. යන කැකිරවත්තකින් පලයන් කරලා තමයි බෙහෙත් දෙන්නේ. ආයේ බෙහෙත ගත්තාම ලෙඩේ තිබිච්ච මිනිහට විතර නෙමෙයි ගෙදර අනිත් මිනිස්සුන්ටත් සතිය දෙකක් යනකම් අස්නී පැදෙන්නේ නැහැ වගේ එකක් තමයි තියෙන්නේ. හැබැයි තින් ඒව ගැන දන්න කියන මිනිස්සු කියන මේ ඇන්ටිබයොටික් කන්දරා මේ මිනිහා ගැහුවට පස්සේ මේ මිනිහාට මෙතනින් පස්සේ ආයේ ඇන්ටිබයොටික් අහන්නේ නැහැ. ඊළඟ ලෙඩෙන් කොහොමද වැඩේ පැකට් වෙනවා කියලා තමයි කියන්නේ. එහෙම කියන්නේ. ලොකු ඩෝස් වලින් ඇන්ටිබයොටික්ස් දීලා දොස්තර ශිල්පියේ පෙන්වන සමහර දොස්තරලා ඉන්නවා. වන් ෂොට් අහලා ඇති ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ඇඟල් පැත්ත තෙක්කෙනෙක් කරි ඇති. අපිට හිතට හරියන්නේ එහෙම අර සිංගප්පූරුවේ මේට පුඩීම පෙත්ත දීලා බලන් ඉන්න එක. අයියෝ මේ මිනිහා නම් හරිනේ මුන් දොස්තරලාද කියලා අපි එන්නේ. බෙහෙත් දෙන්න ඕනේ සවලෙන් අපිට. අපි විශේෂයෙන්ම අපේ තාත්තලා අම්මලාට එහෙම අඩෝ තරමේ ෂොපින් බෑග් භාගයකින් බෙහෙත් දීලා දෙන්න නැත්නම් ඒ දොස්තර නෙමෙයි. ඔන්න වැඩි. සිංගප්පූරුවේ තත්ත්වය සම්පූර්ණ වෙනස්. ඉතාලම ආවම බෙහෙත් බලා ගන්න එක තමයි කරන්නේ. ඉතින් බලා ගන්න එකට හොස්පිටල් එකේ කාමරයක් කරන්න නතුනම ආයි සඳ වෙන්න ගෙවන්නත් ඕනේ. එහෙම තමයි ඒ කියන්නේ. හොයලා බලන්න ඔය දන්නේ නැහැ ගොඩක් අය ඉන්නවා. ඉතින් ඔය මගේ මිත්‍රයෙක් තියෙන ඉතින් එහි තනි ගෙවල් කියලා තියෙන ප්‍රමාණය ඉතාම අඩුයි. සාමාන්‍යයෙන් ඒ වගේ ගෙයක් ගන්න සිංගප්පූරු ඩොලර් මිලියනයක් එකමාරක් විතර ඕනේ අඩුම. මහා පොළොව පෑගෙන දන්නවනේ භූමි ප්‍රමාණය මේ කොළඹ දිස්ත්‍රික්කයේ තරම් දිස්ත්‍රික්කයට චූට්ටක් වැඩිනේ. කොළඹ දිස්ත්‍රික්කයට පොඩ්ඩක් පොඩ්ඩක් ලොකුයි මගේ මතකයේ විදිහට. ඔච්චරයි මුළු රටම. ඉතින් මේ පොළොට වැලි පෑගෙන බිම පෑගෙන ගයක් ගන්නවා කියන එක සෙල්ලමක් නෙවෙයි.

සිංගප්පූරු ඩොලර් මිලියනයක් හෝ එක හමාරක් විතර වගේ වෙනවා නිකන් එහෙම එකක් හිතනවත්ත් එක ඉන්නවනะ. ඔක මං හිතන්නේ 250 260 විතර වැඩි කරගන්න වෙයි අපේ මිලියන ගන්න හොයන්. හරි. එතකොට මේ මගේ මිත්‍රයා තියෙන අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක් ඉන්නේ. ඒගොල්ලන්ගේ රටේ කරන වැඩේ තමයි මේ ඩෙන්ගු කේස් එකක් කොහේ හරි වගේ කොම්ප්ලෙක්ස් එක ගොඩාක්ම තියෙන ඒ වගේවනේ. ගොඩාක්ම තියෙන ඒ වගේ මිනිස්සු ඒ ජීවිතයට හුරු වෙලා තියෙන එක ඒක මේක මේක තමයි සිංගප්පූරු ජීවිතේ. අපාර්ට්මන්ට්ස් වල තමයි ඉන්නේ. ඒක අතකට තියෙන එක කම්පැක්ට් ලිවිං එක එකත් එක මාර කෑල්ලක් එක. කිසි කරදරයක් නැහැ. ඔක්කොම ටිකක් සර්විස් වෙනවා, සුද්ධ වෙනවා. ඉතින් අහන්න කතාව එක කේස් එකක් අහු වුණොත් එහෙම ඩෙන්ගු කොහේ හරි බිල්ඩින් එකක තියෙනවා කියලා කොම්ප්ලෙක්ස් එකක තියෙනවා කියලා දවස් 21ක් යනකම් ඩේ ඉන් ඩේ අවුට් උදේ හවස ඒ පරිසරයට අවශ්‍ය කරන කොහොමද අපි කියන්නේ ඒක ඒ පරිසරය පිළිබඳ හොයලා බලනවා දවස් 21ක් යනකම්. අන්තිමට හම්බෙච්ච ඩෙන්ගු කේස් එකේ ඉඳලා දවස් 21ක් යනකම්, ඒ කියන්නේ ආයි ඩෙන්ගු කේස් එකක් හම්බුන්නේ නැහැ කියන තැනට යනවා. හිතමු ආපහු මගදී එකක් හම්බුනොත් තවත් 10කට ඉඳලා පස්සේ අම්මා තව එකක් අහුවෙනවා. එතන ඉඳලා තව 21ක් අදිනවා. අන්න එහෙම කරලා සම්පූර්ණ මේ දවස් ආයි 21 ඇතුළතම කේස් එකක් හම්බුනේ නැත්නම් මේ පරිසරයේ ඩෙන්ගු ඉවර කරා කියන තැනට වැඩේ යනවා. නැත්නම් දන්නවනේ එක එක්කෙනෙකුට ඩෙන්ගු හැදෙනවා. ඊට පස්සේ ඩෙන්ගු හැදෙන්නේ ඩෙන්ගු වාහක මතුරුව ඒ ලෙඩාව කාලා ගිහලා තාමිනියක් කාපුවා. ඒ කියන්නේ ගෙදර එක ලෙඩෙකුට එක ඩෙන්ගු ලෙඩෙක් හිටියා මුළු පවුලටම ඩෙන්ගු හැදෙන්නේ. ඒ ක්‍රමයට තමයි හැදෙන්නේ. දවස් 21ක් මේගොල්ලන්ගේ අපි කරනවද නැද්ද කියන එක නෙමෙයි මිනිස්සු කරන විදිහ මම මේ කියන්නේ. අපි නම් හොඳටම කරේ ප්‍රශ්නයක් නැහැ. දවස් 21ක් යනකම් ඒක බලා ගන්නවා. ඒ කතාවටත් නෙමෙයි මට එන්න ඕන කම තිබුණේ. මගේ මිත්‍ර දවස් ගානක් ඉස්පිරිතාලේ ඉඳලා ඊට ඇවිල්ලා මට කියනවා සහෝදරයා මේ එළියට ඇවිල්ලා මේ ඇවිදිලා මේ පාරවල් වල මම අනන්ත යනවා එනවා. මේ පාරේ මම අනන්ත ගිහිල්ලා තියෙනවා. මේ දවස් 15ක් විතර මේ ඉඳලා එළියට ආවට පස්සේ තමයි මට තේරුනේ මේ දවස ගානේ මේ පහුවෙන හැම දෙම කොච්චර ලස්සනයිද. මේ ගස්, මේ රවුන්ඩ් අබවුට්, මේ පාරවල්, මේ කඩ, මේ මිනිස්සු කොච්චරනම් අපිට පහුවෙනවද. ඒක කිසිම වටිනාකමක් නැහැ අයියෝ. මේ පාරේමනේ බං ගෙදර යන්න තියෙන්නේ කියලා අයියේ මම මෙච්චර කල් ගියේ. ඉස්පිරිතාලේ අර කාමරේ බිත්ති හතරට කොට්ටු වෙලා දවස් 14ක් 15ක් ඉඳලා ආපම මට තේරෙනවා ඒකට වඩා මේ එකම පාරේ වුණත් මෙහෙම යන්න තියෙන එකම දේම ගහකොළ දෙක දෙක හරි යන්න තියෙන එක කොච්චර මාරද කියලා. ඒකේ මොකක් කරේ ඔබට තිබුණොත් එහෙම ඒක ඒ කීප කතාව මොකක් කරේ ගන්න පොඩි කැලලක් තුනොත් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. හරි. ඒත් එක මම අනුග්‍රහක බවත් එක්ක ගැන පොඩි දෙයක් මතක් කරනවා. ඊයේ මම අර කළු වල් කඩේ ගාව ප්ලේන් ටිකක් ගගා හෙන්න මම දැක්ක පත්තරේ අනිත් පැත්තට හරවලා තියෙන නිවුස් එක. ඔව් ඇත්තටම උඩු යටිකුරු වෙන නිවුස් එකක් තමයි. ඒක දාලා තමයි 2026 අවුරුද්දේ ලෝකයේ තියෙන ප්‍රමුඛ පෙළේ බැංකු 1000ට ලංකාවේ උඩින්ම අහුවෙලා තියෙන්නේ කමර්ෂල් බැංකෝ කියලා මම දැක්කා. ඉතින් මේ මිනිස්සු කොච්චර කමර්ෂල් බැංකුව අය කොයි තරම්නම් මහන්සි වෙන්නේ නැද්ද? ලෝකයේ තියෙන බැංකුත් එක්ක තරඟ කරන තැනකට තමන්ගේ බැංකුව අරන් යන්න. ওই බැංකුව 14 අපේ ලංකාවේ තව මොන මොනනේ බැංකුව ඇති. නමුත් ඒ සෙට් එකේ ලංකාවෙන් ඉදිරියෙන් ඉන්නේ කමර්ෂල් බැංකුව. ලංකාවෙන් අවිවාදයෙන්ම නම්බර් 1 බැංකුව කියලා ඒගොල්ලෝ කමක් නැහැ එහෙම පොඩි ඉඳලෙද තමන්ගේ ට්‍රම්පට්ටේ තම් පොඩ්ඩක් ගහගන්න නැත්නම් මිනිස්සු දන්නේ නැහනේ. මිනිස්සු හරි බිසී මිනිස්සුනේ. හරි සද්ද වැඩි ලෝකෙක අපිට ඉන්න අපිට ඔව අහුවෙන්නේ නැහැ. right ඉතින් කමර්ෂල් බැංකුවේ ගොඩාක් දේවල් එක එක ඔෆර්ස් දීලා තියෙනවා. අපි නිකන් ටිකක් වැඩිපුර හිතගත් එක ගැන තමයි අපි පොගේ දවස්වල කතා කරේ. මොකද මේ දවස්වල ගොඩාක්ම මේ දෙමව්පියෝ දුවන පණින වැඩක් තියෙනවා. ඒ තමයි ළමයිව රටවල් උගන්නන වැඩේ. හරි. ඒකෙන් එක එක රටවල් වල සෙමස්ටර්ස් එකම ලබන අවුරුද්ද ගොඩාක් තැන්වල පටන් ගන්නවා. දැන් මේ දවස්වල ඉන්නේ තනිකර සල්ලි හොයන යුද්ධෙ ඉන්නේ. තන්නේ කර සල්ලි හොයන උද්දෙන්නේ. ඒකට කතා කරලා බලනවා, මෙහෙට කතා කරලා බලනවා. ෂෝ මනී පෙන්වන්නද කියනවා. ළමයාගේ පාඨමාලාව සම්පූර්ණ ඉවර කරන්න අවශ්‍ය කරන මුදල් තියෙනවද කියලා පෙන්වන්නද කියනවා. ආදායම කොච්චරද කියලා පෙන්වන්නද කියනවා. මෙහෙමයි දරුවෝ පිටරට යවල උගන්න ගත්තට, උගන්නන්න මහන්සි වුණාට, උගන්නන්න ආසාව තිබුණාට අපි හැමෝටම ඔය කියන සල්ලි තියෙනවද? ඔය කියන සල්ලි අපි ගාව නැහැ. අපි බහුතරයක ගාව ওই සල්ලිය නැහැ. අන්න එතෙන්දි තමයි කමර්ෂල් බැංකුව මෙදිහත් වීම අපිට ඉතාම වටින්නේ. පාඨමාලා ගාස්තුවෙන් 75% වෙනකන් ගන්න පුළුවන්. හරිද? ඒතර රැකියාවක් කරන්නේ නැති සිසුන්ට තමන්ගේ දෙමව්පියන් බාරකරුවන්, එහෙම නැත්නම් තමන්ගේ සහකාරියක ඒකාබද්ධව මේකට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා.
තොර ගන්න පුළන් ගානත් පොඩ්ඩක් විතර වැඩි කරගන්න පුළුවන් වෙනවා. බොහෝම නම්ම ශීලී ආපසු ගෙවීමේ ක්‍රමේ අවුරුදු දෙක දීර්ඝ සහන කාලයක් වුණත් කමර්ෂල් බැංකෝ කියන අපිට දෙන්න පුළුවන් කියලා. අවුරුදු දෙකක සහන කාලයක්. ඊට පස්සේ තමයි අපිට ගෙවන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි ගෙවන්න තියෙන්නේ. දෙමව්පියෝනේ මේ මිනිස්සු හුස්මක් ගන්න තියෙන්න බෑ මේ මැච් එක ගහලා ඉවරනකොට. පාඨමාලා ගාස්තුෙන් 75% කව කරගන්න බෑ අම්මෝ. අඟුරු උඩට වතුර දැම්මා වගේ නිමිලා යන්නේ. කමර්ෂල් බැංකෝට කතා කරන්න ළඟම තියෙන කමර්ෂල් බැංකෝට කියලා කියන්නේ මෙහෙම පුතා රට යනවා. ඒකට මෙච්චරක් සල්ලි ඕන කම තියෙනවා මට මේ කොහොමද මේ වැඩේ කරගන්න පුළුවන් කියලා ඔන්න ඕගේ වචන දෙකක් තමයි ඔබට ඕන වෙන්නේ. ලොකුවට මේ මුකුත් මතක තියාගන්න මේ නංගම් මුකුත් දාලා නැ ඔබේ වැඩේ කියන්න. බැංකුවක් හරි මොකක් හරි ඉතින් අපේ අවශ්‍යතාවය අඳුනගෙන ඉන්නවා නම් අන්න එතන තමයි වැඩේ තියෙන්නේ. 7:39 දැන්.

0: හද ගැස්මට සියත. යුත්තකෙයි නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: කතරංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද
2: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
1: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
3: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
4: කොහොම විතරයි
5: කඩේ වහලෙට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
7: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රතය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙන පුරා dpmc ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ
8: ලොකු කරලා නේද
9: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
10: අයියා මට ඇපල් මලක් දෙන්න
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
10: අයියා මට මල් ගොඩක් දීලා
11: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්න ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
10: හච් 15 පිස්සුවක්ම තමයි
12: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
13: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.
14: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0170133010 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Innovation earns recognition.
15: Sri Lankawe prathama watawata Rhino roofing within handunwa dena. Rhino premium jala prathirodhi matupita aarakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premium roofing sheet. Wedi vistara sandaha 1396 amathanna.
16: 40 wasaraka David Peeris vishwasaya samaginnena Bajaj Chetak electric scooter dan rata pura vihidunu DPMC pradarshanagara saha dealer jalaye.
17: Onama deyak podda wedi unath prashnayak. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
18: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
19: ගන්නවා ලයිසන් එක.
20: දැන් හරිනේ අමාරු.
18: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
17: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
18: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
17: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15 පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
15: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- stable outlook

0: ස්මාර්ට් එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත බට.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 076-8233-444.
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
2: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.117-888-666
5: Rattaran Nadena Istharam Tanak Adissiyatta Parissamatta Rattaran Tanak CDB Ranna Ekka Light, Water, Phone Bilata Sahana Menna
6: CDB Ekka Ron Ganudenu Karana Ope Chala Viduli Durakathana Bill Patata Ron Sahanaya Dinum Medimata Athulath Wenna Langama CDB Shakawata Enna Adama Matanna 0.111-7388-388 CDB Rannaya Ratta Rannaya Dina Istharamma Tana
7: Singakiri August Bonanza Samsung Hisense Panasonic Candy Athulu Lowa Supathala Madili Sadaha 60% Dakwa Wattam හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න prime group 13/22.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-784.
9: අනුවටයි 0.2 අනුවටයි 0.4.

0: සියත දෙවයිනපුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
4: අයිබෝන් සබුදස්නක් පත්‍රවල විස්තර ටික බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. රත්රන් අයදින ඉස්තරම්ම තැන CDB අපිත් එක්ක අදත් ඉන්නවා. CDB රන් සහනය ගැන මතක් කරන්නම්. ඔබට අඩුම පොලියකට වැඩිම අත්තිකාරමක් පිරිනමන ගමන්ම ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දෙන්න දැන් CDB සූදානම්. ජයග්‍රහකයන් රසක් බිහි කරන්නට නියමිත මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන හැටි දැනගන්න දිනුම් මැදීමට ඇතුළත් වෙන්න කතා කරන්න 0111 7383 388 නැත්නම් ඔබට ළඟම තිබෙන CDB ශාඛාවකට ගොඩ වෙලත් මේ ගැන විස්තර දරගන්න පුළුවන්. CDB රන් අය රත්රන් අය දෙන ඉස්තරම්ම තැන. මම එනවා දිනමින පුවත්පතට ඉස්සෙල්ලාම. පාස්කු මහනඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 ලිඛිත දේශන සැප්තැම්බර් 8 නඩුව විභාගයට දින 255 අරගෙන තියෙන බව තමයි සඳහන් වෙන්නේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ 547, චූදිතයෝ 23 විත්තිකූඩුවේ සිට ප්‍රකාශ දෙති. 2019 වසරේ පාස්කු ඉරුදින මෙරට කිතුණු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 22 ප්‍රකාශ කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ දින නියම කළේය. 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ බීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝබ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුව වසර 3කට වැඩි කාලයක් විභාග විය. නවරත්න මාර්සිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ විත්තියේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු තීන්දුවට දින නියම කරලා තියෙනවා. ඉතින් සැප්තැම්බර් 22 මේ සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙන්න නියමිත බව තමයි කියවෙන්නේ. විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් 2309ක් ලැයිස්තුගත කරලා තිබුණත් සාක්ෂිකරුවෝ 547ක සාක්ෂි විමසීමෙන් පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේකට තමයි අර සාමාන්‍ය ව්‍යවහාරයේදී මහනඩුව කියලා හඳුන්වන්නේ පාස්කුව සම්බන්ධයෙන් මේ ක්‍රියාත්මක වෙන නඩුව. ඒකේ තීන්දුව තමයි සැප්තැම්බර් 22 දෙන්නට නියමිතව තියෙන්නේ. ලංකාදීප පුවත්පතට අපි යමු. මරණය අභිරහසක්. විශේෂඥ දොස්තරගේ සිරුර රක්ෂිතයේ ගල් තලාවක මෝටරිය මග දමා ගිහින් අතුරුදහන් වීමට කලින් බිරියට වීඩියෝ ඇමතුමක් අරගෙන බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී පෙරේදා අතුරුදහන් වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතාගේ සිරුර ලොග්ගල්ලා ඔය රක්ෂිතයේ ගල් තලාවක් මත තිබියදී ඊයේ උදෑසන මහියංගන පොලිසිය විසින් සොයාගනු ලැබිය කියලා ඒ පිළිබඳ විස්තරයක් සඳහන් වෙනවා. වාහනේ මග දාලා ගිහිල්ලා ලොග්ගල්ලාවේ රක්ෂිතය ඇතුළේදී සිරුර හමු වෙලා තියෙනවා කියලා. ඉතින් මේක සීදි විනාශා ගැනීමක්ද වෙනත් සිද්ධියක්ද කියලා තාම එළිදරව් වෙලා නැහැ. අද හැම පුවත්පතකම මුල් පිටුව සරසන්න, මුල් පිටුවේ ප්‍රධාන පුවත් දෙකෙන් එකක් බවට පත් වෙන්න මේ ප්‍රවෘත්තිය සමත් වෙලා තියෙනවා. මං එනවා දිවයින පුවත්පතට. වාරි ජලාශ 73ම භාගෙට භාගයක් හිඳිලා මිනිසුන් පමණක් නොව සතා සීපාවත් පිපාසෙන්. වාරි ජලාශ 73ක සමස්ත ජලධාරිතාව 36% දක්වා අඩු වී ඇතැයි වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු LS සූර්ය බණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළා කියලා දිවයින පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් නිවුස් එක හැටියට වාර්තා කරලා තියෙනවා. කෙසේ වෙතත් දැදුරුවය රාජාංගනය වැනි ජලාශවල ජලධාරිතාව 75%ක පමණ පවතින බවත්, සේනානායක සමුද්‍රය 20%, හම්බන්තොට මුෘතවෙල ජලාශය 2% වැනි අගයක පවතින බවත් කියේ මහතා. සියලුම ජලාශ සැලකිල්ලට ගෙන සමස්ත ජලධාරිතාව ගණනය කරන බව තමයි කියලා තියෙන. එතකොට සමහර ජලාශවල වතුර ගොඩක් තියෙනවා. හැබැයි ඇවරේජ් කළහම 36% දක්වා අඩු වෙලා තියෙනවායි කියලා තමයි ඉතින් ගණිතමය වශයෙන් පැහැදිලි වෙන්නේ. හම්බන්තොට මඩකලපුව ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල ජලය අඩුයි. මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවාට පවා ජලය සපයා ගැනීමේ අපහසුතාවයක් නිර්මාණය වී ඇති බවට වාර්තා වන බවද ඒ මහතා කීය. ඉතින් මේ පෑවිල්ලෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට බවුසර් වලින් ජලය බෙදනවා. එක්කෙනෙකුට දීපු ජලය ප්‍රමාණය, ඒ කියන්නේ ලීටර් 6 දැන් ලීටර් 15 දක්වා වැඩි කරලා තියෙන බවත් වාර්තා වුණා. ජලාශ හිඳින තෙක් නොසිට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා ඔය අතරේ ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. ජල කප්පාදුවකට පෙර ජලාශ සම්පූර්ණයෙන්ම හිඳින තෙක් නොසිට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන්න. එල්නිනෝ යථා තත්ත්වයට පත්වන තෙක් පීඩාවට පත් ජනතාව රැකබලා ගත යුතුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටු සහ නිලධාරී කමිටු සාකච්ඡාවේදී තමයි මේ විදිහට කියලා තියෙන්නේ. සලේගේ රඳවුම් නියෝගය තවත් දික්කරනු එපා. නිදහසේ නීතිය ඉදිරියේ මුහුණ දීමට ඉඩ දෙන්න. අම්මා ජනපතිට ලියයි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. පසුගිය ඉරිදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇති එම ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ තම පුත්‍රයා වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය සහ පවුල සමග ගත කළ හැකි වටිනා වසර ගණනාවක් කැප කළ බවය. වයවෘද්ධ මවක ලෙස තම පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිටීම දැකීම දැඩි වේදනාවක් බවද ඇය එම ලිපියෙන් පෙන්වා දී තිබේ. ඉතින් පරීක්ෂණ මොකුත් නවත්තන්න එපා. හැබැයි පරීක්ෂණ සිදුවන අතරතුර සලේගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන්න එපා කියලා විතරයි ඉල්ලන්නේ කියලා ඒ ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක තව විදියක් ජනාධිපතිතුමා සහ ජනාධිපතිතුමාගේ මව අතර අපි දකිනවා විශේෂ සම්බන්ධයක්. ඒ ගැන තොරතුරු පළ වෙනවා. ඉතින් මම හිතනවා මේ ලිපිය එක්තරා විදිහකට ජනාධිපතිතුමා තමයි මේ රැඳවුම් නියෝගයට කොහොමත් අත්සන් කරන්නේ, අත්සන් කරලා තියෙනෙත් එයා. ඉතින් මං හිතනවා ජනාධිපතිතුමාගේ කිසියම් සංවේදී තනක් ස්පර්ශ කරමින් මේ කාර්ය කෙරෙහි පොළඹවන්න කරන උත්සාහයක් හැටියට අපි බලමු. ජනාධිපතිතුමා සංවේදී පුතෙක් හැටියට මේ ප්‍රශ්නේ දිහා බලයිද, නැත්නම් පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු හොයන, එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයේ අභිරහස හොයන රටක ජනාධිපති හැටියට මේක දිහා බලයිද කියලා, බලන ඇංගල් එක මොකක්ද කියලා අපිට ඒ සම්බන්ධයෙන් එතුමා ගන්න පියවර දිහා බැලුවම හිතා ගන්න පුළුවන් වෙයි. අරුණ පුවත්පතට මං ඊළඟට එනවා. පිටකොටුව බස් පොලේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1029ක් ප්‍රජා සේවයේ. රියදුරු හා කොන්දොස්තරවරුත් ඒ අතර මුත්‍රා බෝතල් කළ රියදුරුකුත් අල්ලයි. යාචකයන් ගණිකාවන් ඉවතට. ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් නවීකරණය කරනු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි තැනින් තැන බුලත් කෙළ ගසා සහ මූත්‍රා කර අපවිත්‍ර කළ පුද්ගලයන් 1029 දෙනෙකු හඳුනාගෙන ඔවුන් ලවාම එම ස්ථාන පිරිසිදු කරවීමට ක්‍රියා කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ඇතැම් බස් කොන්දොස්තරවරුන් හා රියදුරන්ද මේ ආකාරයෙන් බුලත් කළ ගැසීම හා බුලත් කළ ප්ලාස්ටික් බෝතල් වලට ගසා බස් නැවතුම්පලේ තැනින් තැන විසිකර දමා තිබූ බවද අනාවරණය වී ඇත. ඉතින් මොන දේ කොහොම හැදුවත් ඉතින් අපි එකම මිනිස්සු ටිකක්, රටක් හැටියට ජනතාවක් හැටියට පොදු ස්ථානවල අපේ හැසිරීම, ඒ පොදු ස්ථාන පිළිබඳව අපේ වගවීම, ඒ තැන් ලස්සනට පරිස්සමට අපිට ඕනේ යුක්තේ අපිට වෙන ලෝකෙ වෙන දියුණුම රටවල් වගේ ලස්සනට පරිස්සමට මේක කවුරු හරි හදන්න ඕනේ, ඒක උඩ අපිට බුලත් කළ ගහන්නත් ඕනේ. ඒ වගේ එකක් තමයි ඉතින් අපේ තියෙන්නේ. ඉතින් මේක අපි පොදු ස්ථාන නවීකරණය කළාට, පිරිසිදු කළාට, ඒ දේවල් ඒ මට්ටමෙන් පවත්වා ගන්න ජනතාව තුළ යම් කිසි හැඟීමක් තියෙන්නත් ඕනේ. අපි නිකන් තරහට අනුන්ගේ රටකට ගිහිල්ලා ඒ රට කිලුටු කරනවා වගේ තමයි පොදු ස්ථානවල ලංකාවේ මිනිස්සු බොහෝ අවස්ථාවල හැසිරෙන්නේ. හැමෝම නෙවෙයි, ඊට වඩා වගකීමෙන් කටයුතු කරන මිනිස්සුත් ඉන්නවා ඇති. හැබැයි වැඩිපුර ඉන්නේ ඒ පිළිබඳව කිසිම වගකීමක්, හැඟීමක්, අදහසක් නැති මිනිස්සු බව හුඟක් පොදු ස්ථානවලට ගියාම පේන්න තියෙනවා. ඉතින් රටකට වාසනාවන් මෙහෙම ජනතාවක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ගිහිල්ලා එන්න, සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
5: උදැසන 8:06 දැන්.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM.
2: Top story.
3: කැලණිය සහ කොළඹ නගරයේ ජල සැපියුම යථාතත්වයට අත්හිටවා තිබූ කැලණිය ගම්පහ සහ කොළඹ නගරයේ ජල සැපියුම මේ වන විට යථාතත්වයට පත් කර තිබෙනවා. බතරමුල්ල කෝට්ටේ සහ වැල්ලවත්ත ප්‍රදේශවල ජල සැපියුමද පෙරවරු 9 පමණ වන විට යථාතත්වයට පත් කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ. පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් කැලණි ගඟට රසායනික ද්‍රව්‍යයක් මුදා හැර ඇති බවට ලද තොරතුරක් මත අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවලින් ජලය නිකුත් කිරීම ඊ රාත්‍රී 11:30ට පමණ අත්හිටවනු ලැබුවා. රසායනාගාර පරීක්ෂණවලින් කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය තහවුරු කර ගැනීමෙන් පසු ජල සැපියුම යථාර්ථයට පත් කළ බවයි සභාපතිවරයා පැවසුවේ. කැලණි ගඟට රසායනික ද්‍රව්‍ය මුදා හැරීම සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිසියද මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. දැන් විදෙස් පුවතක්. එල්නිනෝ තත්ත්වය හමුවේ සාගර මතුපිට උෂ්ණත්වය වරතාගත ලෙස ඉහළ ගොස් ඇති බව යුරෝපීය දේශගුණික විපර්යාස ආයතනය පවසනවා. එම ආයතනය සඳහන් කළේ මුහුදේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වයේ මේ වන විට සෙල්සියස් අංශක 21.1ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෑත යුගයේ සාගර මතුපිටින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මෙය වනු ඇතේ. මේ තුළින් සමුද්‍ර ජීවීන්ට දැඩි හානි සිදු විය හැකි බවට දේශගුණික විපර්යාස ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා.
2: Top story.
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: සෑම මොහොතක්ම රසවත් කරයි.
6: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus. යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර.

මේ මතකද මේ කාලයකට කලින් මේකට කාලකලින් මේකනේ රිපෝට් වුණත් වගේ වුණා. මේ සිංගප්පූරුවේ අගමැති එකපාරක් මේ චංගි එයාපෝර්ට් එකට ආපු වෙලාව කොහරි ගිහිල්ලා නැලා කොහෙ නැති. එයා යනවා මේ හැම වොෂ්රූම් එකක් ගානෙම එයා යනවා. හැම ටොයිලට් එකක් ගානෙම හැම වොෂ්රූම් එකක් ගානෙම ඇවිදලා බලලා එනවා. ඔය එයාපෝර්ට් එකට ගිහිපාය දන්නව ඇති. ඒ ටොයිලට් එකක ඒ වොෂ්රූම් එකක තියෙන පිරිසිදුකම කොච්චරද කියලා. අපි කරනවට නෙමෙයි මිනිස්සු කියනවා බද්දාගෙන කන් බද්දාගෙන කන් නෑ කවුරුවත් ඔහොම නෙමෙයි කොහොමද තිබ්බත් 아무තර මිනිස්සු කියනවා එහෙම. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ඒ බලලා කරලා ඇවිල්ලා ඒව බලා ගන්න සේවකයන්ට එයාගේ ස්තුතිය ප්‍රකාශ කරලා තිබුණා. මොකද එයාපෝර්ට් එකක් කියලා කියන්නේ රටකට එන මිනිහෙක්ට එන පළවෙනි ඉම්ප්‍රෙෂන් එක. ඒක ඉතින් චංගි එයාපෝර්ට් එක රිදෙන්නම කරලා තියෙනවා. මෑත කාලීනව ඒසා ආයෝජනයක් කරපු එයාපෝර්ට් එකක් මම නම් හිතන්නේ නැතුව ඇති. තමන්ගේ රාජකාරිය හරියට කරන එක ඒක මාරයි. ඒක ටොයිලට් එක ක්ලීන් කරලා සුද්ධට තියාගන්න එක වගේ පොඩි වැඩක් වෙන්න පුළුවන්. ඒක මමත් දැකලා තියෙනවා. ඒ මිනිස්සු මේ කවුරුරි කීප දෙනෙක් ඇතුළට ගිහිල්ලා ආවට පස්සේ පටස් ගාලා රවුමක් යනවා ඒක ඇතුළේ. මොකද වට පාවිච්චි කරන ලෝකේ රට රටවල හැම මිනිහගේම මානසිකත්වය එක වගේ නෙමේ. සහසුද්ධින්ම මේ තමන්ගේ රාජකාරීවරලා ෆ්ලච් කරන්න අමතක වෙන මිනිස්සු ඕන් තරම් ඉන්නවා. එක්කෝ ඒක කෑ කරන්නේ එක්කෝ සිහි නැ මොකක් හරි හේතුවක් උඩ. හැබැයි ඒක කාරණාවකටවත් බැරි වෙලා තියෙනවා චංගි එයාපෝර්ට් එකේ එක වොෂ්රූම් එකක් අල කරන්න. මොකද සිස්ටම් එක දාලා තියෙනවා මොන ක්‍රමෙන් ආවත් වැඩේ විදිහට සිද්ධ වෙලා තියෙනවා කියලා. මං හරි මාසයක් තමයි එන ගමන් ඒගොල්ලන්ගේ තියෙනවා ඒගොල්ලන්ගේ සේවය ගේමේ පොඩි මෙව්ව එකක් තියෙනවා මේ පොඩි ස්ක්‍රීන් එකක් තියෙනවා. මේකේ පිරිසිදුකම ගැන ඔබට මොකද හිතෙන්නේ? හරි නැද්ද? ඕකේ වගේද? හොඳයිද? නියමයිද? හැමදාම මං ඔබලා දෙන්නේ නියමයි. නියමයි. අපේ රටේ රාජ්‍ය සේවකයොත් ඉන්නවා එහෙම නියමයි කියලා. ඇත්තටම අපේ රටේ සිස්ටම් එකක් තියෙනවා නම් එහෙම සේවය අගයන්න. අපි හිතමු රාජ්‍ය කාර්යාලයකින් එළියට එනකොට එහෙම සේවය අගය කිරීමේ මොකක් හරි එකක් ඒ නිලධාරියා ගාව තියෙනවා නම් එයාගේ සේවය ඒ වෙලාවෙම අගයන්න. දැන් නම් මේ පොඩි පොඩි රෙස්ටෝරන්ට්ස් වල පවා තියෙනවා, පොඩි කැෆේස් වල තියෙනවා. තමන්ට ලැබිච්ච සේවය, තමන්ට කවුන්ටරේ ලැබිච්ච සේවය එහෙම අගය කරන්න. Google රිවිව් එකක් දාන්න. ඒකට තරුවක් දෙකක් තුනක් දෙන්න. පොඩි කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ වෙනම මැනේජ්මන්ට් එකේ කෑල්ලක් තියෙනවා, ඒවා ඉවැලුවේට් කරන්න. වැඩ කරන මිනිහට තව තව දේවල් දෙන්න. තව තව දීමනා දෙන්න. ඒ මිනිහව තව උනන්දු කරන්න. ඒ මිනිහට සලකන හිටි දැක්කම අනිත් මිනිස්සු අඩේ අපිත් මෙහෙම කරා නම් අපිටත් මේවයි ගමනක් යන්න පුළුවන්, අපිටත් තමයි ආදි සලකයි. එහෙම හිතෙන්න. ඒක තමයි ඉන්ස්පිරේෂන් එක. පුළුවන් නම් හරියට වැඩ කරන මිනිහෙකුට තරු පහක් දීලා ඉන්න ක්‍රමයක් රාජ්‍ය සේවයේ ඇති කරන්න පුළුවන් නම් ඇත්තටම සිරාවට වැඩ කරන නියම බුලට් ඉන්නවා. ඒ මිනිස්සුන්ට කරන උපහාරයක්. එහෙම නේද? නැත්තම් ඔක්කොම රාජ්‍ය සේවකම එක ගොඩේ ඉන්නේ. හැමෝම එක වගේ වැඩ කරන්නේ, හැමෝම එක වගේ කැප වෙන්නේ, හැමෝම එක වගේ අනිත් මිනිහගේ වේදනාව, ඒ මිනිහගේ ඕමනාව, ඒ මිනිහගේ අවශ්‍යතාවයේ තියෙන බරපතලකම, මේ අද දීලා දාන්න තියෙන මේ ඇප්‍රූවල් එක නොදී හිටියාම ඒ මිනිහා ආයෙත් පාරක් කිලෝමීටර 100ක් 200ක් ආයෙ ඇවිල්ලා දවස් දෙක තුනක් රස්තියාදුලා මේක කරන්න බාගවිට කොළඹ ඇවිල්ලා දැන් නම් කොළඹ එන්න තියෙන ප්‍රමාණය අඩු ඇති. නමුත් සමහර ඒවට ඒත් කොළඹ එන්න වෙලා තියෙනවා. එහෙම ආපුවාම මේ ඒ මිනිහට තවත් දවසක් දෙකක් ඒ මිනිස්යාගේ ඉවර කරනවා කියන්නේ මිනිස් පැයක වටිනාකම එහෙම නොතේරන රාජසේවකයෝ තෝන් තරම් ඉන්නවා. හැබැයි ඊට වඩා අදටත් වැඩි මේක මොන විදිහෙන් හරි තේරුම් අරන් මැච් එක ගහන එක. අපි සෞඛ්‍ය සේවය ගත්තත් එහෙමයි. ওই රාජකාරිය ලේසි නෑ. ආරක්ෂක අංශවල සේවය හිතන්න. ලේසිද? ලේසි නෑ. දැන් පොඩ්ඩක් ඒ මිනිස්සු කූල් එකේ ඉන්නවා කියලා හිටියට අපිට මේ සීලම දේ පොඩ්ඩක් පිළිවෙලක් කළා මහ කාලයක් නෑනේ. එක යුද්ධයක් ඉවර කරා කියලා රටකට තියෙන ආරක්ෂාවේ අවශ්‍යතාවය ඒකෙන් එක හිණින් එළි වෙන්නේ නැහැ. ඒක මම දන්න විදිහට ඒක හැම වෙලාවෙම තියෙනවා. රටකට තියෙන ත්‍රෙට් එකක් තර්ජනයක් කියන එක අපි දන්නේ කොයි වෙලාවේ කොහෙන්ද එන්නේ කියලා. නරකම දේවල් වෙන්නේ හිතන්නේම නැති වෙලාවල් කියනවනේ. ඉතින් ඒ වගේ. ඉතින් ඒ රාජ්‍ය සේවකයෝ පුදුම කැපකිරීමක් කරන්නේ. අපිට බැරිද මේගොල්ලන්ට ස්ටාර් එකක් මොනක්වත් දෙන්න වැඩසන අපිට නිකන් මොකක් හරි ඔබලෙන් මේ කවුන්ටරේ මට හොඳට සැලකුවා. තරුපයි. තෝ දන්නවා ඒ වෙලාවෙ හිටියේ කවුද? කවුද ඒ සර්විස් එක දුන්නේ? ඒක වෙලාවෙන් බලන්න පුළුවන්.
ඒ මනුස්සයව අගේ කරන මොකක් හරි වැඩසටහනක් මාස 3කට සැරයක්වත් නිකන් මේවා නිකන් යෝජනා මේවා කරන්න ඕනේ නැහැ ඊට වඩා වැඩ ඇති කරන්න නේද. ඉතින් කොහොම වුණත් මේවට වැඩ සටහන් හැදේද නැද්ද කියන එක කොහොම වුණත් DPMC රාජ්‍ය ප්‍රණාම සූදානම් පොදුවේ රාජ්‍ය සේවකයන්ට දෙන්න පුළුවන් හොඳම දීමනාව දෙන්න. ඒගොල්ලන්ගේ රාජ්‍ය ප්‍රණාම විශේෂ වට්ටම් වරප්‍රසාද පහසුකම් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඔබ රාජ්‍ය සේවයේ සක්‍රීයව දැනටත් ඉන්නවා නම් ඔබට පුළුවන් ඒක ප්‍රූව් කරන්න. ඒක ඔබට ඔප්පු කරන්න අයිඩෙන්ටි කාඩ් එකක් තියෙනවානේ. ඒක පෙන්නලා චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ගන්නකොට 160,000ක් අඩුවෙන් ගන්න මේ අපි ගන්නවට වඩා. අපිට ගන්න බෑ ඒ ගන්න. අපිට දැන් ඔය ලිස්ට් කර දෙන ප්‍රයිස් එකට ගන්න වෙන්නේ. රාජ්‍ය සේවකයාට පුළුවන් 160,000ක් අඩුවෙන් ඉලෙක්ට්‍රික් ස්කූටරයක ගන්න. How's that? DPMC බලබලිටින කවුරුත් මේක කරගන් ඒගොල්ලෝ කරා. තන බජාජ් මෝටර් සයිකල් જાති කීයක් නම් තියෙනවද? උන පහුගිය දවස්වල අපි ඔය පල්ස එක ගැනත් කතා කරන්නේ. ද පල්ස N160 එක නම්. ඒක නම් මාර බයිසිකලයක් බොරු කියන්න ඕනේ නැහැ. N160 විතර නෙමෙයි පල්සගේ තවත් තවත් එක එක වර්ෂන්ස් තියෙනවා. කොහොම වුණත් බජාජ් ගෙන්නන මෝටර් සයිකලයක් සඳහා රුපියල් 85,000ක් දක්වා වට්ටම් තියෙනවා. පෙට්‍රල් ත්‍රී වීල් එකක් ගන්නකොට බජාජ් එකෙන් රුපියල් 25,000ක් අඩු වෙනවා. වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ගන්නකොට 125,000ක්. එතනදි පොඩක් ඇත්තරම මේ DPMC එකට ඌමනාව තියෙනවා ලොකුවටම. අපි දන්නේ නැහැ ලෝකෙ මේ පෙට්‍රෝ ස්ටේට් එකෙන් ඉලෙක්ට්‍රෝ ස්ටේට් එකට කවද්ද යන්නේ කියලා. ඒක ලොකු බල අරගලයක්නේ. පෙට්‍රල් ගගහ දුවනවද දවසක අපි සම්පූර්ණයෙන්ම බැරි නම් රටෙන් තුනෙන් එකක් හරි ඉලෙක්ට්‍රික් කරගන්නවද වාහන කියන එක ගැන පොඩි තියෙනවනේ. සටනක් අපි හැම නිකන් ප්‍රසිද්ධියේ ගැන ලොකු ප්‍රකාශ කරලා නැහැ. අපි 2030 ආරම්භ වෙනවා 2035 මෙහෙම වෙනවා කියලා. ගොඩාක් රටවල් වල ඒක ඩික්ලෙයා කරලා තියෙනවා. අපි 2040 අපි සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රික්. 2045 අපි ඉලෙක්ට්‍රික්. 35 අපි ඉලෙක්ට්‍රික්. එහෙම කියපු රටවල් තියෙනවා. මම දන්න විදිහට අපි සාමාන්‍යයෙන් එහෙම නිකන් ලොකු බරපතල ප්‍රකාශයක් කරලා නැතත් DPMC එක ට්‍රයි කරනවා මේ ඉලෙක්ට්‍රික් පැත්තට මිනිස්සු උනන්දු කරන. ඒකනේ චෙතක් එකට 160,000ක් දීලා ඒගොල්ලන් ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයට 125,000ක් දීලා වැසි ආවරණ කට්ටල දීලා තව මොනවද දෙනවද දන්නේ. විශේෂ වට්ටම් සහ ලීසින් පහසුකම් පවා DPMC එක සලසලා දෙනවා රාජ්‍ය සේවකයන්ට. මේ ගණනුත් අඩු කරලා ගෙවාගෙන යන්නත් මේක ගන්න පුළුවන්. ඔබ කරන්න ඕනේ එක්ක කෙලින්ම ගිහිල්ලා ෂෝරූම් එකකට ගිහිල්ලා මේක බලන්න. එහෙම නැත්නම් 011 4 700 600 කතා කරන්න. 011 4 700 600 කතා කරන්න. මේක ගෙදරට තව වාහනයක් වගේම මේක අමතර ආදායම් මාර්ගයක් බව මම අමුතුවෙන් ඔබට නිකම් මතක් කරන්න ඕනේ නැහැ කියලා මම විශ්වාස කරනවා. රයිට්. එතකොට එහෙමම මම බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රී වීලක ගැන පොඩ්ඩක් මතක් කරන්න ඒගොල්ලන්ගේ වීගෝ ත්‍රී වීලක ගැන. දැන් මේ දවස්වල වීගෝ ත්‍රී වීලක ගන්නව නම් මම ඉද රාජ සේවකෙක් නොවන කෙනෙකුට උනත් රුපියල් 100,000ක වාසියක් තියෙනවා. මේක අගෝස්තු 31 ඉවර වෙනවා. දැන් අපි වේගෙන් ඇවිල්ලා තියෙනවා අගෝස්තු 35 25 වෙනකන්. අගෝස්තු 25 31 මේ දීමනාම ඉවරයි. ඩේවිඩ් පීරිස් එහෙම නැත්නම් DPMC ඩීලර් කෙනෙක් පොඩ්ඩක් හම්බුණා නම් නැත්නම් ඔබටත් පුළුවන් 011 4 700 550 කෝල් කරන්න. 011 4 700 550. ඒගොල්ලන්ට පොඩි වෙනස් නම්බරයක් දීලා තියෙනවා. මේකෙන් පුළුවන් සාමාන්‍යයෙන් ටැක්සි දුවන්න මේක ගන්නව නම් දෛනික වියදම අඩු කරලා ඒ වියදම වෙනදා වියදම් වෙච්ච එක අඩු කරපම මේක නිකාම්ම ලාභයක් වෙනවා නිකන් හිතන්න. වෙනදා කිලෝමීටරයකට ගිය ගාන නෙමෙයි ඔබට දැන් යන්නේ. කිලෝමීටර රුපියල් 3යි යන්නේ මේක ගෙදර චාර්ජ් කරලා දුවා ගන්න පුළුවන්. මම මේ කියන්නේ මේ දැන් මේ වෙලාවේ තියෙන කරන්ට් බිල දිහා බැලලා මම මේ ගණන් ටික හදලා කියන්නේ. පවුලේ අයගේ වැඩකට යන්න මොන හරි දෙයක් ගෙනියන්න පොඩ්ඩක් ට්‍රාන්ස්පෝර්ට් එකකට මොන හරි සෙට් කරන්න ව්‍යාපාරයකට දානවනම් ඩිලිවරි සර්විස් එකක් හරි එතන යන්නේ නැ ගෙනියන්න කරන්න හරි. ඉතින් මේ වගේ තීරණ බය නැතුව ගන්න ඕනේ. ඔය දියුණුවෙච්ච මිනිස්සු සහ අපි අතර තියෙන පොඩි වෙනසයි දියුණු වෙන මිනිස්සු මේ හිතන දේ කරලා බලනවා. අපි ගොඩක් වෙලාවට කරන්නේ හුඟක් දේවල් හිතනවා. 1000ක් හිතනවා. සමහර වෙලාවට එයින් එකක්වත් තාම කරලා නැහැ. හැබැයි ප්ලෑන් එක තියෙනවා මහ විශාලයට. මොකද කරන්නේ අගෝස්තු 31 ඉවර වෙනකම් ඉඳලා ඒ ලක්ෂ්‍ය වාසිය නැතුව ඒ ලක්ෂ්‍යත් අතින් ගෙවලා ගන්නවද
නැත්තං අගෝස්තු 31 මේ මාසේ ඉවර වෙන්න කලින් ගිහිල්ලා DPMC එහෙම නැත්තං බජාජ් ෂෝරූම් එකට ගිහිල්ලා මේ වැඩේ ඉවරයක් කරගන්නවද. හැම එකේම පළවෙනි පියවර තියන්න beginning is half done කියලා කියන්නේ. වැඩක් පටන් ගන්න පළවෙනි පියවර තිබ්බොත් ඒ වැඩෙන් 50%ක් ඉවරයි කියලා කියනවා. 50%ක් ඉවර නෑ අතරම. නමුත් එහෙම ෆීල් එකක් තියෙනවා. එහෙම ෆීල් එකක් තියෙනවා. මොකද ඒක කරාට පස්සේ ඔබට දෙවෙනි එක නොකර ඉන්න බෑ. මොකද ඔබ බජාජ් වීගෝ 3 wheel එකක් අරගත්තා නම් පාරේ දාලා දුවනවා කියලා හිතනකො පික්මි දාලා දුවනවා. දැන් ඒගොල්ලන් අර පික්මි ෆ්ලෑෂ් එක තියෙනවනේ. ඒක නියමෙටම යනවනේ පික්මි ෆ්ලෑෂ්. දැන් ගොඩක් අය ඒක ගැන හරි උනන්දුයි. මට හරි පුදුමයි මේ පික්මි ෆ්ලෑෂ් ආව කාලෙම මම දැනගත්තා. ඒක මම ඕන් තරම් වැඩ අරගෙන තියෙනවා එක එකේවට. වෙනද අපි ගිහිල්ලා කරන්න ඕන වැඩ, ගිහිල්ලා බාර දෙන්න ඕන ડોකියුමන්ට්ස්, පාර්සල් ගෙන්න ගන්න ඕනේ, අරම දැන් යන්නේ නේ. ගෙන්න ගන්න ඕනේ අපි වාහනේ එතනට යවලා පික්මි හරහා ෆ්ලෑෂ් එකක් යවලා ගෙන්න ගන්නවනේ. යවන්න තියෙනවා අපේ ළඟට වාහනේ ගෙන්නගෙන ඒකේ දාලා අදාළ තැනට යවනවා. ට්‍රැකින් තියෙනවා. ගෙනියන භාණ්ඩට වග කියනවා. හැම වෙලාවෙම මේ භාණ්ඩේ වටිනාකම ඔබට ඔප්පු කරගන්න පුළුවන් ලියකිය වෙලක් එහෙම ළඟ තියාගන්න. මොනවත් වෙනවට නෙමෙයි උනොත්. මොකද ඒක ඉන්ෂුව කරලා තියෙන්නේ. ඔබ ඉන්ෂුව කරන්න යන්න ඕනේ. සිස්ටම් එකකින් ඒක ඉන්ෂුව වෙලා තියෙන්නේ. එතකොට ඒ පාඩුව සෑහෙන දුරකට පියෝ ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. සහ වාහනේ දැන් මොන හරි ගෙන්න ගන්න ඕනේ. දැන් කොහෙද වාහනේ තියෙන්නේ? ආ, තව විනාඩි 5න් එනවා. විනාඩි 5න් එනවා. අපට අගල එක ආ අපි ගියා. අන්න එහෙම ගණන් හදා ගන්න පුළුවන්. කරන්නේ දැන් කොහෙද තියෙන මම මේ පොඩි වැඩකට යන්න හදිසි පොඩකින්. ආත විනාඩි 2කින් එනවා. අන්න ඔයගේ වාසි කන්දරාවක් පික්මි ෆ්ලෑෂ් එකේ තියෙනවා. පික්මි ට්‍රක්ස් ගැනත් අපි එහෙට අනිත් මාරුවෙන් මාරුවට අපි කතා කරන්නේ. මොකද ඔබට පටලැවුණොත් කියලා තමයි අපි එහෙම කියන්නේ. පොඩි පාර්සලයක් වන්න අඩි 16 මාර ට්‍රක් එකක් වෙන්න වගේ නෑ බෑ ඔබ නේද? රයිට් කමන්නේ. අපි ට්‍රක්ස් ගැන වෙනම කතා කරමු. ට්‍රක්ස් උත් තියෙනවා අඩි 7 ඉඳලා අඩි 16 මාර වෙනකන්. ඒ කියන්නේ ලොකු වැඩ. ලොකු ඩෙලිවරි. ලොකු සීන්. ඒ ලොකු සීනුත් ප්‍රශ්නයක් නැහැ පික්මේකට. රයිට්. දැන් 8:26.

0: අද ගැස්මට සියත
1: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පේ.
6: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න, අදම ආරං යන්න. අමතන්න 01114700.
9: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 01114700550 අමතන්න.
10: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 07683334. සීත හදවත් දිනු හිතවත් කම.
11: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනටි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපති.
12: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 07713010 අංකය අමතා අයදුම් කරන්න. බිබ්බා 2026 by NIBM, where innovation earns recognition.
13: ආ සර්, මල්ලී එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
14: මං ඉතින් LB රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
15: LB රන් අය තමයි මගේ හයිය.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
12: David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117886666.
17: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13.22.
18: කොහොමද තරහින්?
19: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3 මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගිය තක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකො.
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
1: සිංහකිරි ඕගස් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0771130000 අංකය අමතා අදම අයදුම් කරන්න. Bipma 2026 by NIBM. Innovation earns recognition.
3: Sri Lankawe prathama wathawata Rhino roofing within handunwa dena. Rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premier roofing sheet. Wedi vistara sandaha 1396
2: ama vishwasaya arakshawa saha ihalama prathilabha samagin commercial bankwe sthawara tanpatu. Dinasiya 200 saha 300 sthawara tanpatu sandaha 111k dakwa ihala poliyak. E wageema Kum Bank digital ho flash app hara aarambha karana tanpatu sandaha 0.25k amathara poliyak. Rupiya 105k kata ho ita wedi mudalakin arambanna. Wedi vistara sandaha 1316 amathanna.
4: 40 wasaraka David Pierce vishwasaya samagin Bajaj Chetak Electric Scooter then Ratapura Vihiduru EPMC Pradarshanagara Saha Dealer Jale
5: Eka Harima Apooru Lokya Harriet Alice in the Wonderland Park
6: Podi Parahakata Thiyenne Me Kathave Alice Ne E Vinoda Danata Inne Mama Prashnayak Ne Ne
5: Music Katha Karana Sattu Dumpimina Nil Paata Dalamuwa Wenota E Thibbe Loke Thiyena Watinama Deval Sony Aiva Sharp LMG A Deka Baduwala Lassana
7: Sir Oy Okkoma Ganna Dan Podi Ganak Dala Balance Eka Tika Tika Gewanna Puluwa Therunada
6: Eyage Nama Sita
5: Sita
6: Mata Kagasrani එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මාගෙතර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
8: 98.2 98.4

0: ඔගුල දැන් ලොතරයි අරගෙන තියෙන අය හැටියට ජීවිතේ එක එක දවසක හරි එක ලොතරයියක් හරි අරගෙන නිකම් අනිත් මිනිස්සු ගන්න හින්දා හරි මේක අරන් බලමු කියලා ගත්ත මිනිස්සු ඉන්නවා. ලොතරයි එමයි වැඩිපුරම ඇදිලා තියෙන්නේ නිකම් බලන්න නිකම් ඉඳලා එකක් ගත්ත මිනිස්සුන්ට නෙවෙයි. ඒක පුරුද්දක් හැටියට සමහරගෙන මම හැමදාම සඳුදාට ලොතරයියක් ගන්නවා. සතියකට මම ලොතරයි පහක් කොහොමත් ගන්නෝ. ඒ මිනිස්සු මට හම්බෙලා තියෙනවා. ඇත්ත ලොකුවට ලෝකෙට අඬබෙර ගෑවේ නැති වුණාට මේ මිනිස්සු දිනලක් තියෙනවා. හැම මිනිහන තමන් දිනවා කියලා මටම කියාගෙන යන්නේ. ලොකු තෑග්ගක් හම්බුනාම විස්මූණු දාගෙන ඉන්නේ තෑග්ග ගන්න. හොර හතුරන්ගෙන් බේරන එක ලේසි. අහල පහල ඉන්නේ නෑ දැයෝ හිතමිත්‍රයන්ගෙන් බේර ගන්නයි සල්ලි අමා. දැන් බලන්න මෙගා පව ලොතරයි. මෙගා පව ලොතරයිය මිනිස්සු මේ තරම් මාරයි කියලා හිතාගන්න හේතුවක් මට කියන්න පුළුවන්. ලොතරයි ලෝකේ පෙරලිකාර තෑගි දෙකක් තිබෙන එකක් කෝටි 47ක් අනිත් එක කෝටි 23ක්. මිලියන නම් 470ක් කෝටි නම් 230ක්. මේ සල්ලිය තියෙන මිනිස්සු හරි විදියට රෝල ගැහැව්වා නම් දැන් මේ රටේ නෙමෙයි ඉන්නව ඇත්තේ. හරියට ගේමක් ගැහැව්වා නම් මිලියන 230ක් ගේමක් නෑ කොහේ හරි රටකින් සුපිරි ගයක් ඉඩමක් අරන් දාන්න පුළුවන්. දාලා ඔය සමහර රටවල් තියෙනවා මේ ඒ වගේ ප්‍රොපර්ටිස් වලට පුදුම ඉල්ලුමක් තියෙන. මෙහෙත් එහෙමයි. දැන් ලංකාවේ තියෙන ප්‍රොපර්ටිස් වල තියෙන මනරම් භාවය තමයි ඔබ ගන්න ගාන කීය වුණත් තාමත් මේක වැඩ අවුරුදු 4ක් යනකොට ඒකේ වටිනාකම අපි ගත්තා වගේ දෙගුණයක් වෙනවා. ඒකත් එකක්. එහෙම ආයෝජනය කරපුවාත් ඇති. කෝටි 47 නැත්තම් මිලියන 470. ඒක දිනම් මිනිස්සු මොනව කරාද දන්නේ නැහැ නේද? නිකන් හිතන්න ඕක එකකින් කරන්න පුළුවන්. ඒක තියෙන පොසිබිලිටිස් හිතන්න. මම නම් ඇත්තටම පොඩි ඇත්තටම කියන බෝට්ටු හුත් ගන්නවා මන්නම්. බෝට්ටු කියන්නේ මාළු වලන්නේ නැන එකක් නෙමෙයි. නිකන් අර ලෙෂ යන එක. මේක වගේ ගානක් ඇදෙන අනිවාර්යෙන් ගන්නවා. ඉතින් ඔය කියන 47යි 23යි කියන ඒ කෝටි ගණන් වල තෑගි දෙකම දුන්නේ මෙගා පව ලොතරැයිය. ඒ කෝටි 70ම දීපු ලොතරැයිය. හරිද? ඉතින් දැන් ඔන්න ආයෙ තියෙනවා රුපියල් කෝටි එක පව සුපිරි තෑග්ග. ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගත ගෑතේකට. ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර අතයක් දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා. මේ රුපියල් 40කට සුපිරි තෑගි 3ක් ඔබට දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. තව තියෙනවා ඉතින් NLB ලොතරැයිම තමයි නම ඔබ දන්න කියන ඔක්කොම මතක් කරලා බලන්න. ගොවිසත කිව්වත් මහජන සම්පත කිව්වත් අද සම්පත හඳහන සෙවන සමෘද්ධි ජය ලකී සෙවන් සුබ දවසක් මේ ඔක්කොම NLB ලොතරැයි. මතකනේ සම්භාවිතාව? පහක් ගත්තොත් එකක් ඇදෙන්න අතිවිශාල සම්භාවිතාවක් තියෙනවා. අතිවිශාල සම්භාවිතාවක්. ඒකම සමහර වෙලාවට මේ කෝටි ගානේ තෑග්ගේම නැත්තම් අර මෝටර් රථය වෙන්න පුළුවන්. රයිට්. ඒක මතක තියාගෙන අපි ඊළඟට යනවා. එතකොට ඇල්මෙක්ස්ලා මේ ළඟදි දාපු අලුත්ම ප්‍රොඩක්ට් එක. දැන් ඩෙන්ගු ගැන වැඩි කතා කරන්නේ නැති වුණාට අනේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ලබන අවුරුද්දේ මේ කාලේට අපි ආයි මේ ගැන මේ ඩෙන්ගු කියලා එකක් ඇවිල්ලා නේද දන්නවද ඉතින් අපි දිවිහාඳුර මේ ඩෙන්ගු කියලා එකක් ඇවිල්ලා කියලා අපි ලබනවද පටන් ගන්නවා මේ යුද්ධ. ඉතින් අපිට තියෙන මේ වෙලාවකට හිතනවා මේ කවුරු හරි ඩෙන්ගු පවත්වගෙන යනවද කියලා. එහෙමත් හිතනවා ඇත්තටම. නැත්තම් මේ කල්පනා කරලා බලපුවහම මේක ඉවර කරගන්න හැටි බැරි කමකුත් නැහැ. කමක් නැහැ. ඕවා ගැන හිත හිත ඉන්නවට වඩා බොහොම ලේසි තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න එක. දැන් අපිම මේ ගොඩක් ඇලුමෙක්ස් අඳුන්වලා දීපු ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රී එක සම්පූර්ණයම මූණත වෙනස් කරපු ඒගොල්ලන්ගේ ඇලුමිනියම් ප්‍රඩක්ට්ස් රේන්ජ් එකක් තියෙනවා. ලංකාවට විතරක් නෙමෙයි ඇලුමෙක්ස්ට පුළුවන්කම තිබිලා තියෙනවා. ලෝකයේ තියෙන අනිත් මේ වගේ ඇලුමිනියම් නිෂ්පාදනය කරන කම්පනි දාස් ගාණක් භාගයට ලක්ෂ ගාණක් තියෙද්දි ඇලුමෙක්ස් ප්‍රඩක්ට් එක ලෝකයේ තියෙන නමගිය ප්‍රොජෙක්ට්ස් වලට සප්ලයි කරන්න. ඒක ලේසි කියලා හිතන්න එපා. පුළුවන් නම් ඔබ හදින බනිස් ගෙඩියක් එක බනිස් ගෙඩියක් රටකට යවලා පෙන්නන්න. පුදුම අමාරුයි. ඒ තියෙන ප්‍රමිති මැච් කරන්ඩ, ඒ තියෙන රෙඩ් ටේප්ස් වලින් පැනගන්ඩ, ඊට පස්සේ එක්ස්පෝට් කරන්න ගියාම මෙහෙ නටන්න තියෙන නැටුම් ටික, ඒ ටික ඔක්කොම කරන්න ගියාම ඉතින් එක්ස්පෝට් අවංකවම එපා වෙනවා. සෝ මොනවට එක්ස්පෝට් කරනවද කියලා හිතෙනවා. එහෙම තියෙන තැනක ඇලුමික්ස්, ඇලුමිනියම් කියන්නේ අපේ රටේ තියෙන ඉක්කුත් නෙමෙයි. අපි අර ඇලුමිනියම් රම්බ කඳන් වගේ ඇලුමිනියම් අපි ගේන්නේ මිඩ්ල් ඊස්ටර්න් කන්ට්‍රීස් වලින් තමයි හොඳම ඇලුමිනියම් අපිට හම්බෙන්නේ. ඒ වගේ ලොකු රොඩ්ස් ගෙන ඇල්ලා ඒවා එක්ස්ට්‍රූඩ් කරලා තමයි මේ තියෙන ඔක්කොම නිර්මාණ කරන්නේ. එහෙම වැලි වැඩ් කරලා හදපු ප්‍රඩක්ට් එකක් ආයිත් පාරක් පිට රටවල් වලට මේ නම්ම ගියා, ඇමරිකාද, ඕස්ට්‍රේලියාව, අරෝ මේව මේ හැම තැනකම ගිහිල්ලානේ ඇලුමික්ස් ප්‍රඩක්ට් එක. ගිහිල්ලා ගිහිල්ලා රටවල් සෑහෙන ගානකට අපේ ඇලුමික්ස් ප්‍රඩක්ට් එක යනවානේ. එහෙම කරා කියන්නේ මේ ඇලුමික්ස් එකේ ඉන්න මිනිස්සු වෙන්න බෑ. මාර වැඩකාරයෝ සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලන් මේ මෑතක ඉන්ට්‍රඩියුස් කරපු එක තමයි අර ඩෙන්ගු සම්බන්ධ වුණේ එතනට. මේ වහලා ඉන්ස්පයර් වෙලා ගෙවල් වලට වෙනද දානවා වගේ අර ලී වලින් ජනෙල් දොරවල චූටි උණ්ඩු වගේ ජනෙල් දාන්න නැතුව උඩ ඉඳලා බිමටම තියෙන ස්ලයිඩින් ඩෝස්, ද ෆෝල්ඩින් ඩෝස්, ද අර වින්ඩෝ, මේ වින්ඩෝ ඔක්කොම සෙල්ලම් දැම්ම නම් අන්න ඒ අයටයි මේ ආරංචිය. ඔබේ ස්ලයිඩින් ඩෝ එකට සෙට් කරන්න පුළුවන් ලස්සන ෆ්‍රේම් එකක් කියලා හිතන්න මේක. ඉතාම හීනි දෙලක් තියෙන මදුරුවන්ට එන්න බැරි වෙන්න ඒක ඔබේ ස්ලයිඩින් ඩෝ එකට ෆික්ස් කරන්න පුළුවන්. නිකන් බලෙන් එල්ලුවා වගේ පේන්නේ නැති වෙන්න. සමහර ඒවා තියෙනවානේ ප්‍රොඩක්ට් එකට පස්සේ අය කරාම නිකන් මේන පස්සේ නිකන් මේ පස්සේ නේද මේක එල්ලලා තියෙන්නේ කියලා එහෙම පේන්නේ නැහැ. පේන්නේ සීන් එකේ තියෙන. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා දෙක තුන වෙනකොට ජනල් දොරවල් වහන්න නැතුව ඒවා හේයි ගාලා ඇරලා ඔබ ඒ වගේ ලොකු වින්ඩෝස් දාගන්න නැත්තේ, වගේ ස්ලයිඩින් ඒවා දාගන්න නැත්තේ ඔබ ආස ඇතිනේ ඔබේ ගෙදර නිකන් කොටු කරගන්නේ නැතුව පරිසරයට ඕපන් කරලා තියාගන්න ඔබට ආසාවක් තියෙන්න ඇති කියලා මම හිතන්නේ. ඒ වැඩෙත් කරන ගමන්, සනීප හොලඟකුත් වෙන ගමන් මදුරුවන්ට එන්න තියෙන අවස්ථාව නැති කරන ප්‍රොඩක්ට් එකක් තමයි මේ ඇලුමික්ස් එක කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මේ නාවල නාරාහෙම්පිට පහරේ ලංක ටයිල් එක පහු කරගෙන නාවල පැත්තට යනකොට වංගත පැත්තේ ඒගොල්ලන්ගේ ෂෝරූම් එක වෙන අලුත් එක. ඒක එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක්. නිකන් ෂෝරූම් එකක් නෙවෙයි. මිනිසුන්ට ඇලුමික්ස් ගැන සහ ලෝකේම තියෙන ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් ගැන දැනගන්න චාන්ස් එක දීලා තියෙන එකක්. එතන බැලුවොත් තමයි ඔබට ඇලුමිනියම් වලින් ඇත්තම කරන්න පුළුවන් වැඩ ටික ගැන සාධාරණ අවබෝධයක් එන්නේ. නැත්නම් ඔබ කවදාවත් දැනගන්නේ. එතනට ගිහිල්ලා බලන්න අර ප්‍රොඩක්ට් එක තියෙන අර මෙෂ් එක. ඔබට ස්ලයිඩින් ඩෝස් තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. පොඩ්ඩක් මෙෂර් කරගෙන යන්න ඔබේ මේ එක. මම හිතන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා බලලා තමයි යෝක කරනව ඇත්තේ. මොකද හරි මිලිමීටරයට ගන්න ඕනේ. එතකොටනේ හරියට මෙකනිසම් එක වැඩ කරන්නේ. මිලියට ගන්න ඕනේ දිග පළලොස. එහෙම තමයි කරන්නේ. එහෙම කළා වැඩේ කරගන්න. වැඩේ ලස්සනයි සහ ෆන්ක්ෂනල්. ෆන්ක්ෂනල් එන්න ඕනේ. සමහර වැඩ දිනවා ලස්සනයි ෆන්ක්ෂනල් නෑ. සෙට් වෙන්නේ නෑ වැඩේට. රයිට්. අපි අර ලොතරැයි යදෙනකොට අපි කතා කරානේ ප්‍රොපර්ටි ගැන කතා කරානේ. ඉතින් මේ දවස්වල ප්‍රයිම් ගෲප් එක ලොකුවම කතා කරන එක තමයි ඒගොල්ලන්ගේ අර ෆියුචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට්ස් කොට්ටාවේ හැදෙන. කොට්ටාව හෝමගම් පැත්තර තියෙන ෆෝකස් එක වැඩි. මොකද මිනිස්සු ඒ පැත්තට හුඟාවක් මූව් වෙනවා. සෑහෙන රෙසිඩෙන්ෂල් ඒරියාස් ඒවා දැන්. මිනිස්සු හොයන්නෙත් ඒ පැතිවලින්. මිනිසුන්ට අර ටවුමක තියෙන පොඩි කලබලෙත් ඕනේ. පොඩි නිදහසකුත් මිනිස්සු හොයනවනේ ඇස්සේ. සහ මිනිස්සු දැන් හොයනවා කොළඹ මෙන්න නෙමෙයි අනිත් තැන්වලටත් යන ඇක්සස් තියෙනවා නම් හොඳයි කියලා. දැන් මේ ෆියුචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට් සිරාරියක මං කියන්නම්. මෙතන ඉඳලා ඔතන මේ අර හයිවේ කනෙක්ෂන් එකට සාමාන්‍ය විනාඩි 10ක් වගේ ඇතුළත වාහනය ගන්න පුළුවන්. වාහනයකින් යන්නේ ඉතින් හයිවේ එකට යන මිනිස්සු පයින් යන්නේ. මාර්ගකටත් ඒ වගේ වෙලාවකින් එන්න පුළුවන්. ඒක නිකන් සෙන්ටර් එකේ වගේ තියෙන නේ. කොට්ටාව නම් අතේ දුර. ඒක පහසුකම්ක්ම තියෙනවා. මිනිසුන්ට හරි ආසයන්නේ තමන්ට කියලා පූල් එකක් හදන්න. දැන් ඒකට මහන්සි වෙන්න ඕනේ. මේගොල්ලෝ පූල් එක දෙනවා. වෙන අපාර්ට්මන්ට්ස් වලටත් වඩා ඒගොල්ලන්ගේ 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකේම බොහොම ඉඩකඩ වැඩි කරලා තියෙනවා. ඒ ටිකක් හැබැයි එහෙම කරා කියලා අර ෆර්නිචර් ගොඩ පුරවන්න එපා. දැන් මම දැකලා තියෙනවා මම හරි ආසාව ඉන්ටීරිය වැඩ බලන්න. හරිම මිනිමලිස්ටික්. පොඩි ප්‍රමාණයයි තියන්නේ. ගොඩාක් විතර ස්පේස් එක පාවිච්චි කරනවා. ලස්සන ගස් මල් පෝච්චි ටිකක් ආරමේ තියෙනවා. එක එක විදිහේ ගස් තියලා ලස්සන කාපට් එකක් දාලා හරිම සිම්පල් ඩයිනින් චෙයාර්ස් ටික ඩයිනින් ටේබල් එකක් දාලා කිචන් එකේ පොඩි ආලෝකේ පොඩ්ඩක් වැඩි කරලා ඕනමන්ස් එක තුනක් තිබ්බම මං හිතන්නේ ඇති ඒක ලස්සනයි. මොකද මිනිස්සුන්ට ජීවිතේ අන්තිමට ස්පේස් ඉල්ලනවා. ඔළුව ස්පේස් එක තිබුණා නම් හොඳයි. ස්පේස් එකේ තමයි නිදහස තියෙන්නේ කියලා හිතන ක්ලටර් කරගන්න එපා. වර්ගඩ 1375ක් ඒගොල්ලන්ගේ 3 bedroom apartment එකක්. හොඳ ඉඩක්. ඇත්තටම හොඳ ඉඩක්. apartments කියන්නේ ඔබට පොඩි හරි අවබෝධයක් තියෙනවනම් ඒ ගානේ කොහමද දන්නවන්නේ. හොඳ සෑහෙන ඉඩක් දීලා තියෙනවනේ කියලා. මොකද ගොඩක් තැන්වල ඔය රට සෑහෙන අඩුවෙන් තමයි 3 bedroom නෙමෙයි මොන bedroom උනත් දෙන්නේ. පුළුවන් තරම් හදන්නනේ බලන්නේ. ඉතින් කොහොම වුණත් අතේ මිලියන 9ක් තියෙනනම් ඔබේ මූලික වීදම ඩන් 250,000ක් මාසයකට ගෙවාගෙන යන්න පුළුවන් නම් පොලියක් නැතුව ඔබට මේක අයිති කරගන්න පුළුවන් මිලියන 50න් පටන් ගන්නවා. මතක තියාගන්න. ඔබ මිලියන 50ට ගත්තොත් අවුරුදු 4ක් යනකොට ඒක මිලියන 100ට සමහර මිලියන 100ක් පැනලා ඒක වටිනාකම වැඩි වෙන්න පුළුවන්. 8යි විනාඩි 50යි.
1: හද ගැස්මට සියත. Brand new unath registered unath three wheel ekak gannawa nam asset line finance tamai liyakiya bili awamai warika pahasui three wheel potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
2: සෑම මොහොතක්ම රසවත් කරයි. අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්නා. CA ශ්‍රී ලංකා 0.70455
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිටි.

0: ලෝකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
4: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
3: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
7: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.4 98.4

0: क्या था टॉप स्टोरी
1: පිටකොටුව බස් නැවතුම්පළ යලි ගමනාගමන මණ්ඩලයට දැනට ගුවන් හමුදාව යටතේ පාලනය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ සැප්තැම්බර් 15 වෙනිදා සිට ගමනාගමන මණ්ඩලයට බහර දීමට නියමිතයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් නලින් වැවකුඹර සඳහන් කළේ ඒ සඳහා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට පුහුණු කරමින් සිටින බවයි. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ පසුගිය සමයේ අලුතින් ඉදිකරනු ලැබුවේ ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන්. එහි පාලනය මේ දක්වා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබුවා. එම මෙහෙයුම් යටතේ පසුගිය කාලය තුල බස් නැවතුම්පළ අපවිත්‍ර කළ පුද්ගලයන් 129 දෙනෙකුට එරෙහිව පියවර ගත් බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. විෂ වර්ග අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කිටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නියෝග පරිදි මෙම පනත් කිටුම්පත මගින් අන්තරාදායක ඖෂධ වර්ග ආඥාපනතට සංශෝධන කිහිපයක් සහ නව යෝජනා කිහිපයක් හඳුන්වා දෙනු ඇත. ආඥාපනතේ 54 වන වගන්තියේ පළමු වන උපවගන්තියේ පැවති හෙරොයින්, කොකේන්, මොෆින්, අබින් යන මත්ද්‍රව්‍යවලට අමතරව මෙතෆෙටමින් මත්ද්‍රව්‍යද ඇතුළත් කර තිබෙනවා. රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරන වාර්තා සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් සම්බන්ධයෙන්ද සංශෝධන කෙටුම්පතට ඇතුළත්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
4: Youth again ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
5: 98.2 98.4

දැන්නගන්න තිස් එක්ක පැහවුනාට පස්සේ හූල් හූල් ඉන්න වැඩක් ඔබ දැන් දැනටත් දන්නවා. සාමාන්‍ය මං හිතන මේ වැඩේ දන්න මේ වැඩක් ගන්නවට වඩා ගොඩක් මේක ගැන හූල්ලන්න පස්සේ කැමති අගෝස්තු 31න් පස්සේ. ඉතින් මම ඔබට ආරාධනා කරා රෙඩි වෙන්න තව දවස් 6කින් හූල්ලන්න. Win big. මේ තමයි කිස්ට් ස්මාර්ට් විනර්ස් හදන රසවත් මාසේ හරවත් වාසිය. ලැප්ටොප් සල්ලි දීලා ගන්නත් පුළුවන්. සල්ලි තියෙන මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි සල්ලි තිබ්බත් ලැප්ටොප් එකක් හම්බෙනවනම්, සල්ලි තිබ්බත් ටැබ් එකක් නිකන් හම්බෙනවනම්, සල්ලි තිබ්බත් ස්මාර්ට් ෆෝන් එකක් නිකන් හම්බෙනවනම් මොන මිනිහද එපා කියන්නේ? විශේෂයෙන්ම කරන්න කියලා ලොකු වැඩක් නැත්තම් සාමාන්‍යයෙන් කරන වැඩේ පොඩි ට්‍රික් එකකින් මේකගේ වැඩක් කරගන්න පුළුවන්. ඔබට දැන් කාගිල්ස් එකට කියලා බඩු ගන්න අතරේ කිස්ට් බිස්කට් පැකට් එකක් අරගෙන කනවනේ රහයිනේ. ඒකට අමතරව රුපියල් 1750ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමක් තියෙන කිස්ට් නිෂ්පාදන ටිකක් ඔබගේ බඩු මල්ලට එකතු කරගන්න. ඉතින් කිස්ට් නිෂ්පාදන කොච්චරක් තියෙනවද? සෝස් එකේ ඉඳලාම හිතන්නකෝ. ඒ වගේ දේ අපි කන බොන දේවල්. ඒ දෙක තුනකින් නිකාම 1750 කියන එක බිල් එක හැදෙනවා. අනිවාර්යයෙන්ම සේවා කිස්ට් බිස්කට් පැකට් එකක් නම් තියෙන්නම ඕනේ. මේ දීමනාව මේ මාසේ 31කින් ඉවර වෙනවා. සතිය ගානේ ලැප්ටොප් හම්බෙනවා, ටැබ් හම්බෙනවා, ස්මාර්ට් ෆෝන් හම්බ වෙනවා. ඉතින් ඔබට හම්බ වෙන්නේ නැති වෙන්නේ කිසිම මෙව්වක නැහැ. පොඩි දිනෙමෙදිමත් තියෙනවා තමයි. නමුත් ඉතින් ඔය කාට හරි හම්බෙන්නේ ඒ කවුරු හරි කෙනා මම වෙන්න බැරිද කියලා තමයි මං හැම වෙලාවෙම හිතන්නේ. මම නම් ඔය වගේ පොඩි පොඩි ඒවා try කරලා බලනවා. එහෙම කරකිච්ච ඒවා ඕන් තරම් තියෙනවා. හැම එකම නෙමෙයි. සමහර ඒවා එහෙම කරකලා තියෙනවා. ඔබට ඉතින් පුළුවන් නම් ඕන් නම් නිකන් පොඩි chance එකක් අරගෙන, මොකද කිස් බිස්කට් අරන් ගිහලා විසි කරන්නේ නැහනේ කනවනේ. කිස් නිෂ්පාදන සෝස් ජෑම් මේ වරන් ගිහලා මොකද කාටද දෙනවද? නෑ කනවා. දුන්නත් ඉතින් කමක් නැහනේ. ගෙදරට එන මිනිහෙකුට කිස් බිස්කට් අල්ලනෝ. කන්නෙම නෑ කියමුකෝ. නමුත් ඒ අතරේ ඔබට ලැප්ටොප් එකක්, ටැබ් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් ලැබෙන තියෙන chance එක. ඔන්න කිව්වා. තව දවස් 6යි තියෙන්නේ. ඔබට ඕන මේක මේ ගැන අවධානය යොමු කරන්න පුළුවන්. නැත්නම් අතහැරලා දාන්න පුළුවන්. දැන් මම නම් මේක කරලා තියෙන්නේ. දැන් මම හිතන්නේ කොයිලා කරේ මට කතා කරලා සර් අපි කතා කරන්නේ මේ කිස්ට් අපි මේ ඔයාට ලැප්ටොප් එක තියෙනවා. හිතන්නකෝ ඉතින් මට දැන්වත් ලැප්ටොප් එකක් තියෙනවා. ඒනම් මේක මේක දුන්නේ නැහැ පාගිනෝ නෑ. දීලා දාන කාට හරි. දැන් පොඩි ගතමන්ට තියක්. මම එහෙම තමයි මං හිතන්නේ. ඔබත් එහෙම හිතුවත් හොඳයි කියලා මට හිතෙන නිසා කිව්වේ මේක ෂෙයා කරේ. මේ වීකෙන්ඩ් එකේ මේ අපි දවසකට විතර වගේ ගාලට පොඩ්ඩක් යන්නේ නංගු කොග්ගල දිහා තියෙන හෝටලෙකට ගියා. ගෙදරත් එක්ක. ඒවා කියන්නේ මේ ගෙදර කට්ටියත් එක්ක. ඒ හෝටලේ හැම එකක්ම තියෙන එකේ බටර් දෙන්නේ නැහනේ. බටර් දෙන්නේ ඉල්ලුවම. මම බලලා බලලා මේස ගාන බලලා මම ටිකක් ස්වභාවයෙන්ම ටිකක් බටර් චීස් වලට වඩා කැමති. කිරි වලට ගොඩක් කැමති නෑ. බටර් චීස් වලට පුදුම කැමති. පුදුම කැමති. දැන් සමහර යාළු ඒගොල්ලන්ගේ ගෙවල් වලටත් මාව වද්ද ගන්න පිටරටින් චීස් එහෙම කනවා. තිබ්බොත් කනවා. ලැජ්ජා බලන්නේ කනවා. මම වෙච්ච කනවා. ඉතින් මම බැලුවා මේ හෝටලේ බටර් නෑ. පස්සේ මම බැලුවා මේ බටර් නැද්ද කියලා. මේ කොහෙන් කොතනද බටර් තියෙන්නේ? ආයිනේ බටර් ගෙන දෙන්න ගැන මේ ලොකු පිරිසකට පොඩි බටර් බට්ට දෙන්නේ ගෙනත් දුන්නා. මම බටර් කන විදිහට මට අර පොඩි බනිස් කිරි ගැවෙන්නත් පදිය එක. ඒත් මං හිතාදාගෙන කෑවා මොකද මට තව පාරක් ඉල්ලන්නත් පහ මොකද්ද වගේ ගෙනත් දෙන විදිහට. අම්මේ. නිදාන් වදලා ගෙනත් දෙනවා වගේ ගෙනත් දෙන්නේ. වටපිට බලබල නිකන් මම මේ ජාවා ආරමක් වගේ මම බටර් එහෙම කන්න ඕනේ නැහැ බටර්. මම පහුවෙන් දෙන ගමන් කියලා මේ ඕගොල්ලෝ පැල්වත්ත බටර් බලන්නකෝ. ඔය තරම් මේ අමාරුවෙන් මේ අත කොට වෙන්න ඕනේ නැහැ බටර් දෙන්න. මිනිස්සුන්ට බටර් ටික කන්න දෙන හෝටලේ නැවිලා තියෙන්නේ. මොකද කරන්නේ බටර් කුස්සිය හංගගෙන. මේ සාර බටර් පොඩ්ඩක් ගන්නන්නේ. මං කොහෙගෙන කියන්නේ? ඕගොල්ලෝ මේ මෙලෝ සංසාරයක් දන්නේ නැහනේ. පැල්වත්ත බටර් try කරන්නේ. ඒගොල්ලන්ගේ salt, dun salt, ඒගොල්ලන්ගේ garlic බටර් එකක් තියෙනවා. ලස්සනට එහෙම තැටිය දාලා ඒ තුන දෙන්න පුළුවන්. ඔය විදිහට හංගන් බටර් බෙදන්න ඕනේ නැහැ.
නේදර අර බඩුවින් කාලට අර මුදලාලි කුසිය පැත්තෙන් දෙන්නේ මහත්තයා පිටිපස්සෙන් එන කිරි පැකට් එක දෙන්නම්. ඒ වගේ මේක මට ඕන නම් හෝටලේ නමත් කියන්න බලන් හොඳ නැහැ නේද කියන එක. ලැජ්ජා හැබැයි බටර දෙන්න දෙ කරන් ඈ. මම මේ බය නැතෝ කියන්නේ ඇයි දන්නවද මන්නං ආයේ නැහැ හෝටලේට ඒක. මං ඉතින් නරක කමෙන්ට්ස් තියෙනවා හෝටල් ගැන දාන්නේ හොඳ තිබුණොත් දානවා. ඒ නිසා බයෙන් දෙවා මේ ආයෙ නැන්නේ. ආයෙ නැන්නේ. ඔලගේ බටර නැහැ නේද ඔලගේ. ඔබල මේ බටර දෙන්නේ මේ ඉල්ලුවොත් විතරනේ. මට ඒක දරා ගන්න මාරු. පැල්ලොත්ත බටර වලට පුරුදු වෙන අඩුම තරමේ ඊළඟට එන මිනිස්සුන්ටවත් බය නැතුව අර පැල්ලොත්ත බටර පොඩි සැෂේ තියෙන්නේ. ආ ඉත අඩුම මිනිස්සුකට එකක් දෙකක් කන්න නේද? එහෙම හරි දෙන්න. හෝටලයක් නේද? ෆයිව් ස්ටාර් නේද? අයියෝ සල්ලි. පරාදී අපේ සල්ලි අපරාදී බටර. රයිට් ඒ තමයි පැල්ලොත්ත බටර. ඒකල දැන් අඳුර ගන්න පුළුවන් ලස්සන බෝ එකක් තියෙනවා. ඊගොල්ලන්ගේ කොහොමද මේ බෝ එක වැඩ කරන්නේ? ආ ඉස්සෙල්ලම කියන්නුනේ මේක මේ ලස්සන ගෝල් ෆොයිල් එකක උත්තර කරලා දැන් අර ලොකු සයිසුත් එනවනේ නේ. ඉස්සරහම සැෂේක විතරයි. දැන් නම් ග්‍රෑම් 200 වෙනකන් එනවා. සෝල්ටඩ් බටර් එකට ලස්සන නිල් පාට බෝ එකක් දාලා තියෙනවා. අන්සෝල්ටඩ් එකට රතු පාට බෝ එකක් දාලා තියෙනවා. ඒකට අගල පා ඒ කියන්නේ කලර් කෝඩිනේට් කරලා තියෙනවා. අඳුර ගන්න ලේෂන් ගාලික් ගාලික් මික්ස් කරපු බටර් එකට පර්පල් බෝ එකක් ලස්සන දාලා තියෙනවා. ටක් ගාලා බලමු. ආ මේක ගාලික් නේ. කියලා ඔබට අඳුර ගන්න පුළුවන්. ඒක කලර් කෝඩිනේෂන් කලර් වෙන පාට පැත්තෙන් ඔබ තෝරලා ගන්න ඕන. ඉතින් ආයෙත් අපි කැරකිලා එනවා. මේ මම මේ මතකද ගණන් හදලා බැලුවා. මට 715 නොතිබුණා නම් මං නිකන් ගණන් හදලා බැලුවා. දැන් මේ ෂෝ එකට ඕන කරන සමහර දේවල් බලන්න සමහර ඒවා තහවුරු කරගන්න මේ ලස්සන ඒවා තියෙනවා මේ මේ YouTube එකේ මම දැක්කා සමහර pages පිටින් තියෙනවා පරණ පොතපත ඉතිහාස කතා මේවා තියෙනවා මේ වට ඉතින් මහ විශාල data තොගයක් ඕනනේ. වීඩියෝස් වලින් තමයි තියෙන්නේ ඒ අය වලින් ලස්සනට හදලා ඒවා තියෙන්නේ මේ ඒ වගේ සයිට්ස් කීපයක් මම සබ්ස්ක්‍රයිබ් කරගෙන ඉන්නවා මේ විස්තර හොයන්න. සමහරලාට තේරෙන්නේ නැතුනට පැය ගණන් ඒවැ ඉඳලා පැය ගණන් ඒවා බලලා නැවත නැවත බලලා ඒවෙන් පොප් අප් වෙන අලුත් අලුත් වීඩියෝස් ආයි ආයි බලලා පැය ගාණක් වීඩියෝ බලලා චිත්‍රපටි 4ක 5ක විතර වීඩියෝ බලලා තියෙනවා සැරෙන් සැරේට. සාමාන්‍යයෙන් අපි ෆිල්ම් එකක් කියන්නේ 1GB විතර එනවනේ. හොඳ ෆිල්ම් එකක් හොඳ ක්වොලිටි එකකින් බැලුවොත් එම 1GB විතර ඩේටා යනවා. හොඳ ෆිල්ම් එකක් නා. ඒතොර හිතන්නකෝ පැය 4-5ක් වීඩියෝ බලුවා කියන මං හිතනවා මට 2-3GB විතර දවසකට යනවා ඇති කියලා මං නිකන් හිතෙනවා. අනිත් කාරණේ නිකන් අර මජර විදිහට බලන්නත් මං ආස නැහැ. හොඳ ක්වොලිටියට බලන්න ආසයි. ලස්සන පින්තූරේ මේ මෙවගේ නියමනම තියෙන්න ඕනේ. ඒක තමයි මගේ ආසාව. ඉතින් මං බැලුවා නිකන් ගණන් හදලා දැනට නිකන් එක්සිස්ටින් පැකේජස් වලින් ගණන් හදලා බැලුවා. කිසිම සමාවන්න නැතුව රුපියල් 9000 බිල එන්න ඕනේ. මං ගෙවන්න කීයද? 715 පැකේජ් එක නිසා මං ගෙවන්න කියලා 1199යි මගේ අර වොයිස් පැකේජ් එකට පොඩි ගාණක් තියෙන එක හච් නෙමෙයි වෙන එකක්. මමගේ නම්බර් එක මාරු කරලා නෑ. මගේ ඩේටා පැකේජ් එක අර 715 එකෙන් අරන් තියෙනවා. ඒකෙන් කව වෙන ඇප්ස් 15 ඇතුලේ තමයි මගේ ඔක්කොම මගේ වැඩිපුරම පාවිච්චි කරන ඇප් සෙට් එක තියෙන්නේ. මොකද්ද ඉතින් ප්‍රශ්නේ? ඔබට ඉතින් සල්ලි තියෙනවා නම් කරගන්න දෙයක් නැත්නම් 1199 ඔබට වැඩක් නැහැ. රුපියල් 15000 බාන්න මේම විශ්ිකලා දාන්නේ ඩේටා වලට නම් එහෙමනම් කමන්නේ නැහැ. ඩේටා වලට මොකද පෙච්චර වේදම් කරන්න කියලා නිකන් පොඩ්ඩක් කල්පනා කරලා හිතනා ඉන්නවනම් 715 දාගන්න. 715 දාගන්න හරි ලේසි. ඔබට එක වර්චුවල් සිම් එකක් හදලා දාගන්න නැත්නම් ඔබේ ඩුවල් සිම් පහසුකම් තියෙනවා නම් එහෙම දාගන්න. ඩේටා පැකේජ් එකකින් ගත්තා කියලා ඔබේ නම්බරෙට මුකුත් වෙන්නේ නැහැ. කොහොමදත් තව පොඩි කාලයක් ඇද්දී මේ නම්බර් පෝටබිලිටි කියන එක එනවා. තියෙන නම්බරේ අරගෙන කැමති නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් නම්බර් පෝටබිලිටි කියන එක. ඔය ඒක ගැන කාලයක් තිස්සේ කතා කරනවා. කොයි කාලේ වෙනවද මේ අවුරුද්ද කරනවා වගේ පොඩි ඉන්ඩිකේෂන් නැතුන බලමු. එහෙම වුණොත් ඉතින් කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. කොහොමුණත් මතක තියාගන්න 715 වල මේ පැකේජ් එක මාර වටිනවා. නිකන් වියදම කලමනාකරණය කරන මිනිස්සුන්ට.

0: අද ගැස්මට සියත CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: Delivery පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
5: අතිවිශ්වසනීය ගමනකට Chetak Electric Scooter. Kilowatt පැය 3.5ක lithium ion battery. Kilowatt 3.1ක motorය. Liter 35ක storage පහසුකම. David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0.114 750 අමතන්න.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
7: ඒත් ලොකු කරලා නේද?
6: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
3: ළඟ. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කගෙල්ස් ෆුඩ් සිටි.
9: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76833 444. සීත හදවත් දිනු හිතවත් කම.
3: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.117888 666

වෙන නම විනාරි විසි අතරයිය. මෙදසල DPMC නම හැම ක්ෂේත්‍රයම කියවෙනවා. එකේ ඉන්ඩස්ට්‍රීස් වලින් එළියට එනවා. අලුත්ම එක තමයි අපි දන්න ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් කියන සෙක්ෂන් එක. අපි වෙනම ආම් එකක් විදිහටම ගමුකෝ. ඒගොල්ලෝ ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදකයෝ ගණනාවක් එක්ක බය නැතුව වැඩ කරනවා. හැබැයි තෝරගෙන තියෙන හැමෝම බුලට් වගේ බඩු. දැන් මෑතකම කතා වෙන එක තමයි ග්‍රේට් වෝල් මෝටර්ස්. ඒගොල්ලෝ එදා ඉඳලම ලෝකේ පුරාම නම හදාගත්තේ SUV වලටයි පිකප් ට්‍රක්ස් වගේ ඒවා හදලා මාකට් එකට දාන්න තමයි ඒවා ඒක හරියටම ඒගොල්ලෝ කරලා තියෙනවා. දැන් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එක ග්‍රේට් වෝල් මෝටර්ස් ඔබතුම පාරේ යනකොට බලන්න වාහනේ පිටිපස්සේ ගහලා තියෙනවා GWM වගේ එකක්. ඒ ග්‍රේට් වෝල් මෝටර්ස් ප්‍රොඩක්ට් එකක් තමයි. බලන්නකො සයිස් එක මේ හැම වාහනයකම අමුතුනිකම මොකද සද්දන්ත කුලේ පොඩි පෙනුමක් තියෙනවා. ඒකයි මං කියවරන එක පොඩි පොඩි වේට් එකක් බරක් නිකන් අමුතු ගැම්මක් දැනෙන ඔබ නිකන් SUV එකක් ගත්තත් ඔබට නිකන් සයිස් එක මැටර්ස් නා. SUV එක නිකන් මේ පොඩි ගිනි පිටියක් ගක් කරන්නේ ගන්නවනම් මෙන්න මේව නිකන් ගාමන අලියා ඇතා පිටේ නැග්ගා වගේක්. ග්‍රේට් වෝල් මෝටර් සප්ලයි කරන ඒ වගේම තමයි ලංකාවේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් තමයි බලේලත් එකම නියෝජිතයා ලංකාවට මේව ගෙන්නන්න. රයිට්. අනිත් අයට ගෙන්නන්න පුළුවන්ද බැරිද මන් දන්නේ නැහැ. ගෙන්නවත් ප්‍රධානම දේ තමයි ග්‍රේට් වෝල් මෝටර්ස් ඇයි ඩේවිඩ් පීරිස් එකත් එක්ක යන්නේ ඔටෝමොබයිල් එකත් එක්ක යන්නේ? ආෆ්ටර් සේල් සර්විස් එක මැච් කරන්න අමාරුයි ඩේවිඩ් පීරිස් කරන වැඩපිළිවෙලත් එක්ක තව කවර තියලා බැලුවොත්. ඩේවිඩ් පීරිස් එක ඕන කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක යටිතල පහසුකම් දැන් දශක ගණනාවක් ඉඳලා තියෙනවා. වාහනේ කොහෙදි ගත්තත් වාහනේ කොහෙට අරන් ගියත් වාහනයට කවුරු හරි කෙනෙක් ඇසිස් කරන්න ඕන ඇටෙන්ඩ් වෙන්න ඕන තැන ලංකාවේ කොහේ වුණත් ඒ සර්විස් එක සප්ලයි කිරීමේ හැකියාව ඩේවිඩ් පීරිස් එකට ඕනාවටත් වඩා තියෙනවා. ඒක තමයි දැන් වාහනයක් ගන්න එකේ කෝ අයිඩියා එක. ඒක තමයි වාහනයක් ගන්න කලින් බලන්න ඕනේ ප්‍රධානම අදහස. ඒක කවුද මේක සර්විස් කරන්නේ, කවුද මේක රිපයර් කරන්නේ, කවුද මේක ට්‍රබල් එකක් ආවොත් බලන්නේ, කවුද මේකේ වගකීම ගන්නෙ, කොහෙටද අපි දාන්නේ, කා කොහෙද ගරාජ් තියෙන්නේ, කවුද අපිට ඇසිස් කරන්නේ හදිස්සියකදී. ඒ ටික බලන්න තෝ වාහන ගන්න එපා. පුදුම කරදරයක් ඒ ටික නැති වුණාම ස්පෙයා පාට් එකක් ගෙන්න ගන්න මාස දෙකක් වාහනේ ගෙදර තියන්න උනොත් නිකන් හිතන්න සල්ලි දීලා නෝ ගන්නේ සට පටගාලේ වැඩ ටික වෙන්න ඕනේ. ඒ නිසා ලංකාවට අලුත් වාහන එනවා නම් අනිවාර්යයෙන්ම ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එක මම හිතන්නේ අහනවා ඇතිනේ මේ අපිත් වාහන වගේක් තියෙන අපේ මේමයි ඔගොලු කැමතිද මේ වාහනේ ලංකාවට අඳුනලා දෙන්න වැඩේ බාර ගන්න කියලා. මම හිතනවා අහනවත් ඇති කියලා. මොකද ඒ හදන මිනිස්සුත් කැමති තමන්ගේ වාහනේ ලංකාවේ පාරවල් වල රජ කරනවාට. රයිට්. අපි දැන් කතා කරමු මොනවද ග්‍රේට් වෝල් මෝටර්ස් එකෙන් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් හරහා ලංකාවට ඉන්ට්‍රඩියස් කළ දීලා තියෙන රේන්ජ් එක. මේ තමයි ඒගොල්ලන්ගේ වාහන ෆ්ලීට් එක. හවල් H6 මේක තියෙනවා හයිබ්‍රිඩ් කියලා එකක් සහ ප්ලගින් හයිබ්‍රිඩ් කියලා එකක්. හවල් එකේ තව තියෙනවා GT මොඩල. මේක කූප් මොඩල් එකක්. ඒ කියන්නේ පිටිපස්සේ මෙහෙම අර බූට් එක වගේ තැන වැහෙන ගාලා එකපාරට නිකන් අමුතු ස්ලෝප් එකක්. මෙම ස්ලෝප් එකක් තියෙන්නේ. SUV එක අපි දැකලා තියෙනවා කූප් එකයි ඒ ස්ලෝප් එකෙන් තමයි ඒ කූප් එකයි නෝමල් SUV එකයි වෙනස් වෙන්නේ. SUV එක නෝමල් SUV නිකන් කෙලින් වගේ පිටිපස්සේ දොර හැදෙන්නේ. මේක තනකරනේ නිකන් කාර් එකයි මේ SUV එකයි මැද තියෙන ඩිසයින් එකකට කූප් එක ඇදලා තියෙන එක GT මොඩල් එක. GT වලට සමහර අය ආස නැහැ. දැන් GT මොඩල් එකට මම එච්චර කැමති නැහැ. මම කැමති අර හවල් H6 ප්ලග් ඉන් හයිබ්‍රිඩ් එකට. මං හිතන එක කොහොමද හොඳයි කියලා. මම දැකලා තියෙන එක මාර හොඳ අමුතු හැඩයක්. මම ඒකට කැමතියි. හැබැයි සමහර අය GT කියන කූප් ලෙවල් එක පිස්සු හැදෙන පිස්සුවෙන් වගේ වට ආස මිනිස්සු ඉන්නවා. එතකොට මේ අපි හැමෝගෙම එක එක ඔළුවල තියෙන එක ඇඳිච්ච චිත්‍රවලට ඒවට ඕන කරන වෙහෙත් එක දීලා තියෙන මේ පාර

ගන් හිතුවා මමත් මේක කාලයක් තිස්සේ දැන් ඔබ හිතනවාද වාහනයක් හයිබ්‍රිඩ් වුණාම නිකන් ඒක හදලා තියෙන ෆුවල් එෆිෂන්සි එකට විතරමද කියලා අපි දැන් උදාහරණයක් හරිද ගමුකෝ හවල් H6 හයිබ්‍රිඩ් කියන වර්ෂන් එක ඉස්සෙල්ලම බලනවාද හයිබ්‍රිඩ් කියන එකේ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කියන එකේ වෙනස මොකක්ද කියලා එහෙම එකක් ඔබ කල්පනා කරලා තියෙනවද නෝමල් හයිබ්‍රිඩ් වාහනයක එක පෙට්‍රල් එන්ජිමක් එක්ක බැටරියක් එනවා එදක කම්බයින් වෙලා තමයි ගමන දුවන්නේ. ප්ලගින් හයිබ්‍රිඩ් එකට දැන් නෝමල් හයිබ්‍රිඩ් එකක බැටරිය චාර්ජ් කරන්න වෙනම චාර්ජින් පොයින්ට් එකක් දීලා නැහැ වාහනයට. නමුත් ප්ලගින් හයිබ්‍රිඩ් එකේ අන ප්ලගින් ප්ලග් එකක් ගන්න නැති නේද? ප්ලගින් හයිබ්‍රිඩ් එක වෙනස්. ප්ලගින් හයිබ්‍රිඩ් එකේ බැටරිය චාර්ජ් කරන්න පුළුවන්. දැන් මේ වගේ දාන්න මිනිස්සු කියන්නේ මේ යකාමේ මොනවා කියලා පොඩ්ඩිය උන්ටද කතා කරන්නේ? නෑ නෑ එහෙම පොඩ්ඩිය උන් වගේ අය ඉන්නවා. හයිබ්‍රිඩ් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කිව්වහම මට පේන්නේ අපි මම මේ දිදී මේ මල්ලි කෙනෙක් කියන්නේ මල්ලි බලන්නේ. ඒකට මේ කියන්නේ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකේ මෙහෙම ප්ලග් එකන මෙහෙම ගහලා ඒක චාර්ජ් කරන්න පුළුවන්. සහ ප්‍රමාණෙන් හයිබ්‍රිඩ් එකකට දීලා තියෙන බැටරියට විශාල බැටරියක් එනවා. දැන් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකේ ලාජ් බැටරිය තියෙනවා 19.1 කිලෝවොට් අවර්ස් බැටරියක් තියෙනවානේ. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකේ. රයිට්? එතකොට මතක තියාගන්න හයිබ්‍රිඩ් වාහනයක් හදපු එකේ ප්‍රධානම අරමුණ ෆුවල් එෆිෂන්සි එක විතරක්ම නෙවෙයි. ඊට වඩා බලය ඉල්ලන මොහොතේම රිලීස් කිරීමේ හැකියාව. ඒ එන්ජිමයි බැටරිය දෙකම පත්තු වෙලා පව එක හදනවා. ටෝක් එකකින් ඒක රෝදවලට දෙනවා. එතකොට තමයි අපි කියන්නේ අන්ටේ මේක අඬන්නේ නැහැ කඳු නගිනකොට බර දාලා කියලා. ඒ ටෝක් එක නැතිව තමයි අපි කියන්නේ ගොනා මොඩල් කියලා. අයියෝ මේක යන්නේ නැහැනේ බලහන්කෝ කියලා අපි කියන්නේ අන්නේ වටේ ටෝක් එක මදි. දැන් අපි බැලුවා හවල් H6 HEV එකේ ටෝක් එක නිව්ටන් මීටර් 530ක්. එතකොට මේකේ තියෙනවා හෝස් පවර් එක මේක 179 කිලෝවොට් වලින් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක නිකන් අපි බැලුවොත් එහෙම අස්සබල 230ක් 40ක් විතර වගේ සයිස් එකක්. ඒක හදනවා 530ක් ටෝක් එක තියෙනවා. ඒක රෝදවලට දෙනවා. කන්දකුණත් වාහනයක් ඕවර්ටේක් කරන්න පුළුවන්. අඬන්න නැතුව. ඔබට සැටිස්ෆයින් ඒ ඕවර්ටේක් කරන ස්පීඩ් එක. ඒකේ ඩබල් ඩිරිවල වංගෝල එම ඕවර්ටේක් කරන්න යන්න එපා. තේරුණා? ඒකට මුකුත් ඔප්ෂන් එකක් කියලා නැහැ. අද සිය පැත්තෙන් සද්දන්ත වීල් 18 ලොරියක් ආවත් කරගන්න එකේ මැෂින් එකට දීලා නැහැ. ඒක අපේ ඔළුවේ තියෙන ඕන එකක් නේ. මේක පවර් තියෙනවා. බලය දීලා තියෙනවා ප්‍රවේශයෙන් පරිහරණය කරන්න. බලය දීලා තියෙන වාහන මේවා. පෙනුම වගේමයි හවල් වාහන සෙට් එකේ බලය. ආසනෙද්ද ගිහිල්ලා පොඩි අපි නම්බර් එකක් දෙන්නම්. ටෙස්ට් ඩ්‍රයිව් එකක් බුක් කරගන්න. යන්න පදින්න ගත්තනෝ ගත්ත කමන්නේ. ඒකත් පැද්දා මම බැලලා බැලුවා. එහෙම හරි කියන්න පුළුවන්. 0117 888 666 0117 888 666ට ඔබ කතා කරන්න. ඒත් එක මේ ඔක්කොම කරන්න සල්ලි ඕනේ. සල්ලි තමයි ඉතින් සල්ලි. බිස්නස් කරන්නත් පුළුවන්, ඔක්කොම කරන්නත් පුළුවන්, ව්‍යාපාර කර්මාන්ත සේරම පටන් ගන්නත් පුළුවන්. ලොකු ටයර් වල හුලම් බහින පොඩි ඇන වලින් වගේ ව්‍යාපාර වැටෙන්නේ සල්ලි ටික එකතු කරගන්න බැරි වුණාම. එන්න තියෙන සල්ලි ආවේ නැතුව නම් ණය පොතේ ලොකු ඉලක්කම් තිබුණා කියලා වැඩක් නැහැ. ව්‍යාපාරය දුවවන්න බෑ. ක්‍රෙඩිට් කියන එක ඕනේ. ක්‍රෙඩිට් කියන එක වාතයක්. නමුත් ක්‍රෙඩිට් වලට තමයි බිස්නස් රටේ ලෝකෙ කෙරෙන්නේ. බොහොම අතලොස්සක් බිස්නස් තමයි රෙඩි කෑෂ් වලට කරන්නේ. ඔන්න ඔබේ නිෂ්පාදනය කරන ලෝකෙමින් එකම මිනිහා නම් ඒ මිනිස්සු සල්ලි දීලා ගනී. දැන් ඔබ ණයට දෙන්න බෑ කිව්වොත් ඔබ කරන නිෂ්පාදනය තව මිනිහෙක් කරනවා නම් ඒ මිනිස්සු ඒ මිනිහා ගනී. එච්චරයි. එහෙමනේ මේ බිස්නස් එක තියෙන්නේ. ආවට බැරිද? ආ රයිට් රයිට්. හරි වැරදි. අපිට ක්‍රෙඩිට් වලට ගන්න පුළුවන්. බිස්නස් එක කඩාගෙනත් බෑ. ණයට දීලත් බෑ, නොදීත් බෑ. ණයට දුන්න දෙන එක නෙමේ ප්‍රශ්නේ. ඒ කියන වෙලාවට සමහර අය දෙන්නෙත් නෑ. සමහර අය ඉතින් කෙලින්ම දවස් 90ක් ඉල්ලනවා, මාස 3ක් ඉල්ලනවා. සල්ලි පියවන්. ඉතින් කොහොමද ඔබේ ව්‍යාපාරය දුවන්නේ? බය වෙන්න එපා. ඉස්සර නම් ව්‍යාපාරය එහෙම වැටෙන්න ඇති. දැන් වැටෙනවා නම් ඒකට අපි කියන්නේ නොදැනුවත්කම. මොකද LOLC එකේ ෆැක්ටරිං සර්විස් එක තියෙනවා. LOLC ෆයිනෑන්ස් එක අඳුනලා දීපො. ඔබට එන්න තියෙන සල්ලි වලින් ඕනම වෙලාවක 80%ක් 85%ක් අතර ප්‍රමාණයක් ඒගොල්ලෝ දෙනවා ඔබට රෝල ගහගෙන බිස්නස් එක ඉදිරියට ගෙනියන්න.
ලැබෙන්ඩ තියෙන කෙනගෙන් සල්ලි අරගන්න වැඩෙත් එල්ලු වෙසි ෆයිනන්සකම බාර

0: කරනවා. මීට වඩා මේක හොඳ වෙන්න කිසිම විදියක් නැහැ. ළඟම තියෙන LLC ෆයිනෑන්ස් එකට කියලා මේක ඔබට කතා කරගන්න පුළුවන්. දැන් අපි දැන් අපේ මේ ෂෝ එක ඇතුලේ කන්ස්ට්‍රක්ෂන් මැටීරියල් ගොඩක් තියෙනවා. ඒකෙන් ටිකක් මේ දවස්වල තද්දටම යන එකක් තමයි සුපර්මෙට්. අපි රූෆින් වලින් පටන් ගත්තේ. ඇත්තටම සුපර්මෙට් වල එක එක වර්ගවල රූෆින් විතරක් නෙමෙයි තියෙන්නේ. ඔබට අර උළු වලින් ආර මේ ෂීට් වලින් ඇස්බෙස්ටස් වලින් සමහරලාට කරගන්න බැරි මාර වැඩ ටිකක් මාර සෙල්ලම් ටිකක් මේකෙන් දාන්න පුළුවන්. මොකද මේකේ හැඩතලම තියෙනවා එක එක වර්ගවල වෙනස්. උළු හැඩේ ටාපේව තියෙනවා, නිකන් පඩි පෙළ වගේ තියෙනවා, අර තියෙනවා කුට්ටු කුට්ටු වගේ ඒවා තියෙනවා. හයිටන් රූෆින් කියනවා, ස්ටෙප් රූෆින් කියනවා, ග්ලැමර් රූෆින් කියනවා, ටයිල් රූෆින් කියනවා, ඔය වගේ එක එක නම් වලින් ගොඩක් තියෙනවා. සිවිලිමට වෙනම තියෙනවා. ඔබට අමුතු ආනත තලවලින් හදන්න පුළුවන්, අමුතු තැන්වලින් නමන්න පුළුවන් මේ වහලේ. ඒවා අර සම්ප්‍රදායික ක්‍රමවලට කරන්න බෑ. වියදම අඩුයි, යන කාලය අඩුයි. කාලය අඩුයි කියන්නේම වියදමත් අඩුයි. දිග ෂීට් එක තියෙන ගෙනාව රිවර්ට් කරා. මං හිතන්නේ එහෙම තමයි ඒගොල්ලෝ ඒක ෆික්ස් කරන්නේ. ලොකුවට මේ අරහරාට රීප්ප පටි අරවා මේවා ආය 3-4000 ගහන්න ඕනේ. ඒ සල්ලිය මිතුරු වෙන විදිහ හිතන්න කොනික. ඇත්තටම මමත් හිතන්නේ මම අර හැමදාම හදාගන්න බැරි වහලක් තියෙනවනේ මටත්. දැන් මං හිතුවා මේක තමයි දැන් සොලියුෂන් එක ගේ ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉබ්බ ගෙට ආපු වෙලාව ටක් ගාලා ලිපේ තියාගන්න ඕනේ. ඔය ඉතර හොඳ වගේ. ඉබ්බ නේ අපි මේ වගේන කතා කරමු. මේ රූෆින් ගැන කතා කරමු. ඒ රූෆින් වලින් සෑහෙන දැන් මේ ප්‍රොඩක්ට් එක මාකට් එකේ තියෙනවනේ. මේවා ඉතින් ට්‍රයි කරන්න ඕනේ. දැන් හැමදාම ඉතින් අර බල්ක ගහනවා, ඊට පස්සේ පරාල ගහනවා, රීප්ප ගහනවා, මිනිත්තු 50ක් විතර ගෙනල්ලා උළු තියෙනවා. තෙමෙන්නේ නැති දැනන්නේ මාසයක් දෙකක් යනකොට. ඒ උළු වල එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. කොච්චරවත් මේ අර සම්බන්ධකම් මේවා අර කනෙක්ෂන් වැඩිනේ. හැම තැනින්ම ඔන්න පොඩ්ඩක් හරි දස්සමයක් කරේ එහෙම වුණොත් එහෙම එතනින් තදවැස්සකට වතුර ගන්නවා. ඒක සිවිලිමට එනවා. සිවිලිම ලියනන් සිවිලිම දිරනවා. දැන් සුපර්මෙට් ලගේ සිවිලිමටත් සුපිරි සොලූෂන් තියෙනවා. බිත්තිවලට කප්පරාරුව නොකරම වුණත් ඕනනම් ගඩොල් බිත්තිය වහලා දාලා බිත්තිය ෆිනිෂ් කරන්න සොලූෂන් තියෙනවා. එතකොට ගේට්ටුව හදාගන්න සොලූෂන් තියෙනවා. තවත් ඉතින් මොනවද කරන්න ඕනේ කතා කරලා බලන්න ඒගොල්ලන්ගෙන් උපදෙස් ටිකක් ගන්න පුළුවන්. හොඳ ආකිටෙක්ට් කෙනෙක් අල්ල ගන්න, මාර ගේමක් ගහන්න පුළුවන්, අලුත් වැඩක් කරන්න පුළුවන්, රයිට්. ඊට පස්සේ ගේ හදලා ඔක්කොම ඉවර කළා, අබාන්ස් එකට ගිහිල්ලා අබාන්ස් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් අරගෙන අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකකින් පොඩි ගානයි වෙන්නේ. ඉතින් ගෙවල් හදලා සල්ලිත් නෑ කියන්න ඕනේ නෑ. මොකද සාමාන්‍ය රුපියල් 1500ක ඩවුන් පේමන්ට් එකකින් හොඳ සිස්ටම් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 2799 ඉඳලා වගේ අර බ්ලූටූත් ස්පීකර්ස් ලස්සන එක එක පාට අරමයන් තියෙනවා. කොහමත් ඒ පොඩි ස්පීකර් එකක් ඕනේ නේ කොහරි ගියාම. සමහර තැන් තියෙනවා නේද වෙන සද්දන්ත ස්පීකර් අරන් යන්න දෙන්නෙත් නෑ, ඔය දාන්නත් බෑ. සාමාන්‍යයෙන් පර්සනලි පොඩ්ඩක් මියුසික් එන්ජොයි කරගන්න තමන්ට එකක් චාර්ජ් කරලා තියාගත්තාම සමහර ඉන්නවා බාත්รูම් සිංගර්ස්ලා ඉන්නවා ෆෝන් එක දාලා මේක දාලා කෑග් ගගා බාත්รูම් එකේ සින්දු ගන්න චූටි ස්පීකර් එකක්. ඒ වගේ නැත්තම් ඉතින් මේ ගෙදර වැඩකට නම් ඉතින් ගෙදර එකක් දැන් නම් ඉතින් ගෙදරක මේ වංගඩියම් මෝල් ගහක් තිබුණ නැතත් පාටි බොක්ස් එකක් තියෙන්න ඕන මට්ටමක් තියෙන්නේ. ඉතින් අඩු ගානකට මේ වැඩේ කරගන්න පුළුවන්. අඩු ගානකට මේ වැඩේ කරගන්න පුළුවන්. එන ගහන මණ්ඩලයේ ගණන් දීලා අරන් ගියාමත් ඔබ පාවිච්චි කරන්න හිතෙන්නේ නැහනේ. මිනිස්සු ඉතින් අරගෙන ගෙදර ආපු පාටි වලට ආපු මිනිස්සු මයික් එකේම ගන්නකොට නැත්නම් ඇඟේ ලේ නෑ ඊළඟට. මේක මේ මේ මේ යා මේක කයිද බිම දායිද කඩයිද දන්නවද දන්නේ නැත්නම්. ඒව ගැන බය වෙන්න දෙයක්වත් නෑ. මොකද මේ ගාන ඇතුලේ ඔබට ටිකක් බය නැතුව අත දිගාරලා ප්ලේ කරන්න පුළුවන් තත්වයකට තමයි ඒ ගණන් ටිකත් ඉන්ට්‍රඩියුස් කරලා තියලා තියෙන. නැත්නම් රුපියල් 1500ක මේ මූලික ගෙවීමකින් අරගෙන යන්න විදිහක් නැහැ. නැත්නම් මාස 12ක පහසු ගෙවීමේ ක්‍රමයට අඩුම පොලියකට මාසිකව පොඩ පොඩ ගෙවන්න ගන්නත් පුළුවන් විදිහට තමයි අබාන්සික ළඟ මේ ඔඩියෝ සිස්ටම් එක හදලා තියෙන. ඔබ buyabans.com සයිට් එකට යන්න. ෂෝරූම් එකට මේක පාටම දුවන්න අවශ්‍යතාවයක් නැහැ. buyabans.com ඒ සයිට් එකෙන් බලන්න මොනවද තියෙන්නේ කියලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. බාණ්ඩ බලා ගන්න පුළුවන් එහෙට මෙහෙට හරවල. ඊට පස්සේ ගාන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බයින් ඩිසිෂන් එක ආවොත් ගිහිල්ලා ගන්න පුළුවන්. ඕන නැතිනම් එලිම අර සයිට් එකෙන් එක පාර මොනවාරි මැච්චක් ගහ ගන්නත් පුළුවන්. ගෙවන වැඩේ කතා කරගන්න නම් ඔබට මම දන්න තරමින් ඔබට ළඟම තියෙන අබාන්ස් ෂෝරූම් එකට යන්න වෙනවා. අපිට යන්න වෙනවා ටිකට ලඟ වෙලා තියෙන. දැන් 9:39.
1: අද ගැස්මට සියත
2: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි විත් ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.66 252 30 20
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීනි ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීනි ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරය දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත.
7: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමුට තව රුපියල් 100ක රීලෝඩ් කුතානවා පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
14: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
15: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.117 888 666

0: පොඩි සයින්ටිෆිකලි පොඩි අදහසක් ඇති මං හිතන්නේ දැන් පස් පංගුව වගේවා ලොකු කෑලිත් තියෙනවට වඩා ලේසියටත් වඩා ඖෂධීය ගුණය අර අපි කරන්නේ තම්බලා ඒක පෙරලා අරගෙන වතුර ටික නෙබොන්නේ. එහෙම අපි නිකන් ඔබ සාමාන්‍ය පස් පංගුව තම්බලා මොන කෑලි ටික කනවද? ඒත් කරන්නේ මේ බොන එක නේද? ඉතින් මේක ගොඩාක් අර පොඩි කෑලි වලට කපනෝ. ගෙදර ගෙනාමත් ඒක පුළුවන් විදිහට තින් ඔබ දන්නේ නැතුව ඇති සමහරට වයිෆ් ඉතින් ඕක තියන ලැල්ලේ තියන පොඩි පොඩි කෑලි වලට ලියලා තව ටිකක් කඩලා කරලා තමයි ගන්න ඉතින්. ගෙදරත් ඕක කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. ලේසි නෑ මේ අර පොඩි වෙනකට කෑල්ලක් කපනවා කියන එක. ලෙවෙනිවල ගැට කෑලි වලට පණ එනවා කපන්න ගාව. මේක පාර කපම මේක කෑල්ලක් එහි පනිනවා මෙහි පනිනවා ඒ වහුලනවා. දැන් මේ කරදර මොනවත් නෑ මේ පවුඩර් ෆෝමැට් එකේ. අපි ඔය විද්‍යාවට ඉගෙන ගත්තා. ඉතින් රසායනික ප්‍රතික්‍රියාවලදී මේ උත්ප්‍රේරණය කරන්නේ කොහොමද කියනකොට ඔය උෂ්ණත්වය වැඩි කරන ඒවා තියෙනවා, සමහර ඒවා ඇඩ් කරන ඒවා තියෙනවා, පෘෂ්ඨීය වර්ගඵලයේ වැඩි කරනවා කියනවා, පවුඩ කරනවා කියන්නේ පෘෂ්ඨීය වර්ගඵලයේ අම්මු ප්‍රිම ලෙවල් එකකට වැඩි වෙනවා. ඒ කියන්නේ මිලිමීටර ගැට කෑල්ලේ හැම කොටසම අහු වෙනවා. අයි පොඩි කල්ලන්නේ තියෙන චූටි කෑල්ලේ. ඒ විතරක් නෙමෙයි මේක තම්බනකොට ඉක්මනට වතුරට උරනවා. ඉතින් මේකේ බලාපොරොත්තුව මේ අර ලොකු එනිමල් ගැට කෑලි අර මොනවාද කටුවෙල් බටු අරෝ මේවා කොත්ත මල්ලි පත්පාඩකම් දාලා අර ට්‍රාන්ස්පේරන්ට් පැකට් එක හදලා අර කාඩ්බෝඩ් ලෑල්ල ඉල්ලලා තියෙන මිනිස්සුන්ගේ බඩට ගහන නෙමෙයි මේක කියන්නේ. ඒ මිනිස්සුන්ගේ බිස්නස් එකක් තියෙන්න ඕනේ. නමුත් ඉතින් අපේ මේ ඉන්න බේස් එකේ අපිට පැයක් එකහමාරක් ඕක තඹ තඹ බලබලා ඉන්න වෙලාවකුත් නැහැ. ඔව් එවතින් වෙන සම්බන්ධ වෙන වේදනුත් තියෙනවනේ. ඉතින් අර ගෑස් වලටත් ඉතින් වේදමක් යනවා. ඉතින් එහෙමනේ යන්නේ. ඉතින් මේක භාගයට අඩුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මද්දගින්නේ මේක තිබ්බාම නියම තත්ත්වයකට එනවා. බොහොම වේගයෙන් මේක කරගන්න පුළුවන් එක විතරක් නෙමෙයි මේකේ වැඩේ. ඖෂධීය ගුණය මැක්සිමම්ම ගන්න පුළුවන් ඒ ටිකේ. ඒක තමයි කියන්නේ ලින්ක්. මේක අපි කියන්නේ සුවිශේෂී පස්පංගෝ කියලා කියන්නේ අපි. ලින්ක් සුවිශේෂී පස්පංගෝ. එහෙම කියන තවත් හේතුවක් තියෙනවා. තවත් ඖෂධ තුනක් එකතු කරනවානේ මේකට. ගම්මිරිස් එලබට විෂ්ණු ක්‍රාන්ති කියලා. ප්‍රධාන පහ ඒකත් අපි දැනගන්න ඕනේ. මොනවද පස්පංගුවේ තියෙන්නේ? කොත්තමල්ලි පත්පාඩකම් කටුවැල් බටු ඉඟුරු වෙනිවැල්. ඔච්චරයි. කොත්තමල්ලි පත්පාඩකම් කටුවැල් බටු ඉඟුරු වෙනිවැල්. ඒ තමයි පහ. සුවිශේෂී පස්පංගෝ කියලා නම දැම්මේ ඒකයි. නැත්නම් නිකම් පස්පංගෝ කියලා දාන්න තිබුණා. සුවිශේෂී උනේ තවත් මේකේ ඖෂධීය ගුණය වටිනාකම වැඩි කරන්න, මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ගම්මිරිස් එලබටු විෂ්ණු ක්‍රාන්තිත් මේකට දාපු නිසා. රයිට්. ඉතින් ඔන්න ඔන්න ඔය ටික තමයි. ඔය ටික තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් උණක් තියෙනකොට ඉස්සෙල්ලම ට්‍රයි කරන්න ඒවා. දොස්තර ගාවටම දුවන්න ඉතින් උමනාවක් නැහැ. දොස්තරත් ිරු ගමන් එහෙම කියන අය ඉන්නවා. කොත්තමල්ලි ටිකක් කන්නේ මේ බීලා බැලුවේ නැද්ද? පස්පංගෝ පොඩ්ඩක් බීලා බැලුවේ නැද්ද? ඔහොම ඔහොම අහනවනේ. ඒ මහන දොස්තරලා තවන් කොම ඉන්නවා බටේර වේද ගමේ හිටියට. ඉතින් නිතර කිවිසුම් යනවනම් ඒ පටන් අරගෙන පොනිහෙරි පොඩි ට්‍රිප් එකක් යන්න ඔයන්නේ. හොඳ පස්පංගුවක් උදේ දවල් දවස් දෙකක් ගෑවුවනම් උදේට හවසට උදේට හවසට වැඩේ ක්ලෝස්. කැස්ස නහය බුරුල් වෙලා වගේ නිකන් එහෙම එකක් තියෙනවනම් විශේෂයෙන්ම ඇඟේ අමාරු තියෙනකොට හෙම්බිරිස්තාව හැදීගෙන ලෙවල් එකේ ගොඩම යන ඒවා තමයි මේවා. තාමත් ඒවා වැඩ. ඉතින් ලින්ක් සුවිශේෂී පස්පංගුව ට්‍රයි කරලා නැත්තම් ට්‍රයි කරලා බලන්න. ඔබට බලා ගන්න පුළුවන් කොහොමද කියලා ඔබට ඒක රිසල්ට් එක හම්බ වෙන්නේ. දැන් අපි මේ ලංකා ටයිල්නේ අපිට ලංකාවට ටයිල් කියන එක හඳුනලා දෙන්නේ. ඊට පස්සේ එක එක රටවල් වලින් ටයිල් ගෙනලා විකුණන තව ගොඩාක් අය දැන් නාවල පැත්තේ එක අම්මෝ කකුල තියෙන දැන් ටයිල් තියෙනවා. ඔබ දන්නවද මේක මේ සැඟවුණ පොඩි කාරණාවක් තියෙනවා. දැන් ලංකා ටයිල් ඒගොල්ලන්ගේ හැම ටයිල් එකක්ම හදනවා. ටයිල් වර්ග තියෙනවා. පෝසිලන් ටයිල් කියයි, තව මොනවද තියෙන්නේ හරි මතක් වේ හරි මම මේ මතකෙන් කියන්නේ. ඊට පස්සේ ටයිල් වල එක එක සයිසස් තියෙනවා. ෆ්ලෝ ටයිල්, වෝල් ටයිල් එහෙම වෙනම තියෙනවා. මොසයික් ටයිල් කියලා වෙනම තියෙනවා. ඉතින් දැන් මේ ටයිල් ඔක්කොම අපේ රටේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා කර්මාන්ත ශාලාව ඇතුලේ හදලා
1: ප්‍රමිතිය ප්‍රමිතිය. මොකද කර්මාන්ත ශාලාවක් කරනවා නම් ප්‍රමිතිය මේන්ටේන් කරන්න ඕනේ, කරලා පෙන්වන්න ඕනේ. හිටිකමන් ටික්කො පනිනවා වගේ පනිනවා එක එක ආයතන වලින්. පැනලා ඒවා බලනවා. හරියට වෙනවද බලනවා. ඔයගේ මාර දේවල් බලනවා. සේවකයෝ සන්තෝෂින්ද කියලා බලනවා. ඇත්තනේ. සේවකයෝ සන්තෝෂෙන් හිටියේ නැත්තම් තැනක මේ මිනිස්සු හරියට වැඩේ කරන්නේ නැහැ. ලංකා රයිල් එකේ සේවකයෝ හැම වෙලාවෙම සන්තෝෂෙන් ඉන්න ඕනේ. ඉතින් ඒකට ඒකට වග බලා ගන්නවා ඒගොල්ලන්ගේ සබ පහසුකම් ගැන. ඉතින් මේ මිනිස්සු හරියම කාර්යක්ෂම සේවයකුත් දෙනවා. ඉතින් මං කියාගෙන ආ මේ ඔක්කොම ටයිල් හදනවා. ඒ ටයිල් හදන සූත්‍රේ සාත්‍රේ ඔක්කොම ඒගොල්ලෝ ගාව තියෙනවා. දැන් පිට රටින් ගේන ටයිල්. එහෙම ඒවත් ගන්න මිනිස්සු ඉන්න ඕනේ. දැන් තවත් මිනිස්සු කරන්නේ නැහනේ. ඒවත් ගන්නවා මිනිස්සු. ගානේ ගාන අඩු වෙනේ කියලා ගන්නවා. සැඟවුණු ප්‍රශ්නේ මම ඔබට කියන්නද? ඔය ගොඩාක් ඔය උච්චර අඩුවට ගෙන්නන්නේ බහුතරයක් ගෙන්න රිජෙක්ට්. රිජෙක්ට් කරපුවා. ඒ කියන්නේ එහෙන් අයින් කරපුවා. එහෙම අයින් කරන ටයිල් ලංකා ටයිල් එකේ තියෙනවා. මිලියක වෙනසක් වුණොත් අයින් කළා දානවා. පොඩි දශමක වැරද්දක් වුණොත් අයින් කරනවා. ඒව වෙනම ටයිල් ඒව අයින් කරනවා. ඒව අයින් කරලා ඒව ඒව බව කියලා කැමති අයට එහෙම ලොග්ගුවට ප්‍රිසිෂන් අවශ්‍ය නැත්නම් වලට ඒකව ගන්නවා. සමහර මිනිස්සු අරගෙනලා අතන මෙතන තියාගෙන විකුණන ටයිල් ගෙනියනවා. ඒව රිජෙක්ටඩ් ටයිල් කියලා කවදාවත් කියන්නේ නැහැ. හයි කරගෙන යනකොට ඒව මුළු පරස් වල එක එක ප්‍රශ්න. ඒ විතරක් නෙමෙයි, ඒකටත් වඩා එකක් තියෙනවා. ඒ ටයිල් එකක් ඩැමේජ් වුණොත් ඔබ යනවා ආයි ඒ කඩේට ඒ ටයිල් එක වාගෙන. හුඟක් වෙලාවට ඒ ටයිල් එක නැහැ. දැන් ඔබ මොකද කරන්න කියලා මට කියන්න ඕනේ. මුළු ගෙදරම ටයිල් ටික ගලවලා අලුතෙන්ම ටයිල් රවුමක් යනවද? නැත්නම් අරකට අඹයි බෝල්ට් නැයි පරිප්පු වගේ සෙට් එකට ටයිල් එකක් දාලා දානවද? ඕන එකක් වෙලා යන්න කියලා. මොකද කරන්නේ? ලංකා ටයිල් එකේ පොපියුලර් ඩිසයින්ස් වලට අදාළ පරණ මේ වගේ ටයිල්ස් උත් තාම ලංකා ටයිල් නිෂ්පාදනය කරන මොකද මිනිසුන්ට හදිසි අවශ්‍යතාවයක් ආවොත් එහෙම ගන්න තියෙන්න ඕන බව ඒගොල්ලෝ විශ්වාස කරනවානේ. ඉතින් බලන්නකෝ පාරිභෝගික පැත්තෙන් මාරේවා හිතලා තියෙනවා. ඒව ලක්ෂණ කියලා මම ජීවිතේ විශ්වාස කරන්නේ. ලංකා ටයිල් වැඩේ කරන් යන මට ඒක විශේෂයෙන්ම කියන්න ඕන කම තිබුණා. ඒ කන්සිස්ටන්සි එක හදිසියත් ඔබ ගත්ත ටයිල් එක මොකක් හරි වැරදීමකින් කොබ අසුනේ වැරදීට අල්ලලා නැත්තම් බර මොනවා හරි දෙයක් එකට වැටිලා එමුණ ටයිල් එක කැඩනවනේ. එමුණ ටයිල් එක කැඩෙන තියෙන chance එකක් තියෙනවනේ. ඒ මුණාම ඔබට එහෙම තියාගෙන යන්න පුළුවන්. නමුත් ඒක අල්ලලා දාන ගානට ලස්සනට කපලා දෙන ටයිල් එකේ තියලා ඒක අපෝ දාන්න දෙනවා නම් හොඳයි නේ. බයින්න පාව ලංකා ටයිල් වල නම් ගත්තේ හුඟක් පරණ වුණා. හුඟක් වෙලාවට ඒ ටයිල් එක ලංකා ටයිල් එකෙන් ඔබට ගන්න පුළුවන්. හරි සරියා. ඕකේ. එතකොට දැන් අපි වැඩසටහන ඉවර වෙන්න යන්නේ. දැන් ඔබව අපි මෙට්ට විජිතයට අරන් යනවා. දැන් මේ මෙට්ට ගැන කතා කරාට පස්සේ ලේසි නෑ වෙන මෙට්ටයක් ගැන කතා කරන්න. මොකද අපි මෙච්චර කාල දැනගෙන නිකන් දැම්ම ඇදර දැම්ම මෙට්ටයක් උසයි අර මේ තියෙනවා ඔය බෙනවා එමෙ ස්ප්‍රින්ග් අය කරලා තියෙනවා වැටුණා රිද්දක් දැම්ම නිදාගත්ත වැඩේ ඉවරයි රයිට්. දැන් එතනින් එහාට කියන ගව් ගානක් එහාට මෙට්‍රස් එකේ කියන මෙට්‍රස් එක කියන අදහස අරංගිලා තිනවා වැලන්ටිනෝ ඉටලි. වැලන්ටිනෝ ඉටලි ලංකාවේ මාකට් කරන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතන. ඒක තියෙන්නේ ඒගොල්ලන්ගේ හොඳ ලස්සන ෂෝරූම් එකක් තියෙනවා කොළඹ හතේ. ඒක මිස් වෙන්නේ නැහැ. නිකන් අහක බලන් ගියත් ඒක පේනවා. එතනට ගිහිලා බලන්න ඔබට ගැළපෙන මෙට්ටයක් නෙමෙයි ඔබ ගන්නේ. ඔබ ගන්නේ ඔබේ නිින්ද නොයෑමේ මොකක් හරි ප්‍රශ්නෙට උත්තරයක් තමයි ඔබ ගන්නෙ මෙට්ටයක් විදියට. ඒ මෙට් එක හැඩේ එක තියෙනවා. ඒගොල්ලන්ගේ මහ ඝනකම මෙට්‍රස් තියෙනවා. ඩිවාන්ස් තියෙනවා. හෙඩ්බෝඩ්ස් තියෙනවා. හොඳ ඒවත් තියෙනවා. ඒ කියන්නේ කොට්ට තියෙනවා. මම දැක්කේ නැත්තේ මේ ඒවට දාන කවර තියෙනවද කියලාද? ඒව නම් ගන්න ඕන තරම් දැන් තියෙනවා. ඒක නම් මං හිතන්නේ ඒගොල්ලෝ කරන්නේ නැද්ද කොයිද? මෙට්ට ඡාති බලන්න. සර්ෆස් ටෙම්පරචර් එක බොඩි එකේ වැඩි නම් ඒ හින්දා නම් නිින්ද යන්නේ නැත්තේ අන්න කූල මෙට්‍රස් එක තියෙනවා. හැම වෙලාවෙම කරන ඔබේ රස්සාවල එක එක නගේ ජොබ් වෙනස්නේ. හැම වෙලාවම ගහ මරාගෙන කෑ ගාලා හූ තියාගෙන ඉන්න මිනිහෙක් නම් අනිවාර්යයෙන්ම නෙගටිව් එනර්ජි ලැංගේ වැඩි. අන්න ඒගොල්ලන්ට තියෙන ග්‍රැෆීන් මෙට්‍රස් එක. සමහර මිනිස්සුන්ගේ කාලයක් තිස්සේ මේ කන බොන නිදා ගන්න අර මේ පුරුදු එක එක ඒවා කලවම් වෙලා ඒ මිනිස්සුන්ගේ බයෝ රිදම් කියලා එකක් නැහැ. මෙලෝ රිදම් එකක් නැහැ. බයෝ රිදම් නෙමෙයි. අන්න ඒ මිනිසුන්ට අර ස්වභාව ධර්මයෙන් දෙයියෝ දීපු රිදම් එක ආයෙත් පාරක් රීස්ටෝ කරන්න පුළුවන් මෙට්‍රස් එකක් තියෙනවා. බයෝ රිදමික්. ඉතින් ගෙදර තින් පසාද බඳලා අනේ දැන් ඉතින් ඉස්සර වගේ ඉතින් එහෙම නිකන් ගු සම්බන්ධතාවයක් නැහැ ආදරයක් නැහැ වගේ පේනවා. ගන්න ඇත්තටම ගන්න රොමෑන්ස් මෙට්‍රස් එක ගන්න. ඒකේ අර තියෙනවා ඇරෝමා තෙරපි කැප්සියුල්ස් මිලියන ගාණක් ලේ කරලා තියෙනවා මෙට් එක පේන්නේ නැහැ හොඳයි. නිකන් මයික්‍රෝ ලෙවල් එකේ හැට පේන්නේ. ඒ මෙට්‍රස් එක මෙහෙම අත ගාපකම සුවඳක් එනවා. මෙට්‍රස් එකේ පෙරලුණොත් සුවඳක් එනවා. එහෙට මෙහෙට වුණොත් සුවඳක් එනවා. හරිම රිලැක්සින් සුවඳක් ඒක. මට ඒක ගැන කියන්න පුළුවන් ඉතරයි ඊට පස්සේ.
0: මෙට්‍රස් එක අරන් බලන්න ඕනේ.
1: ඊළඟට ආරෝග්‍ය මෙට්‍රස් එක. ඒක කොඳු අමාරු කාර්යයන්ට මං වගේ. අම්මෝ මා පුදුම දුකක් විඳි. බිම නිදාගෙන තියනවා, ලෑලි වල නිදාගෙන තියනවා. සත්‍ය ගණන් මාස ගණන් පස්සේ එහෙම ගොඩ දාගත්ත වෙන විදියකට. නමුත් ඒ වගේ රෙකමදාරු කරපුවා ඉන්න සමහර අය කොන්දේ අමාරු. පොඩි එක්සයිස් පාරක් දාලා ගොඩ දා ගන්න පුළුවන්. සමහර අයට වයසත් එක්ක එහෙම කරලා ගොඩ දා ගන්න අමාරුයි. ඉතින් මේ මිනිස්සු නිදා ගන්න නැතුව ඉන්නද? ඉතින් මේ මිනිස්සුන තමයි ආරෝග්‍ය මෙට්‍රෝ සීරීස් එක තියෙන්නේ. ඒකේ ෆර්ම්නස් එක මම හිතන්නේ ಜಾති දෙකයි මට මතක විදියට. එකක් තියෙනවා මීඩියම්, තව එකක් තියෙනවා හાર્ඩ්. අම්මෝ හાર્ඩ් නම් තනි පොළව ඈ. තනි පොළව ඒක. මම දන්නේ කොහොම හදලාද කියලා. ඒක ලා සැපක් සමග ද ෆර්ම්නස් එකක් තියෙනවා. ඒක නම් නියමෙටම හරියයි කියලා මට හිතෙනවා. ඉතින් මේ බිම නිදා ගන්න වගේ රෙකමදාරුවක් දුන්න පළියට එම් බිම නිදා ගන්න ඕනේ නැහැ. මේ මෙට්‍රස් එකක් ගත්තොත් ඔබට මෙට්‍රස් එකකටම නිදා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අපි අර ස්පෙෂල් ඉන්ටෙලිජන්ට් මෙමරි ලේයර් එක ගැන අපි ඕන තරම් අපි කියලා තියෙන එක ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයක් එක්ක එකතු වෙලා මහන්සිලා හදපු එකක්. එහෙම එකක් ඒගොල්ලන්ට විතරයි තියෙන්නේ. ඔබේ අවශ්‍යතාවයේ ඕමනාව මත ආරෝග්‍ය මෙට්‍රස් එකට දාන්න කලින් ඒගොල්ලෝ ගොඩක් දේවල් බලනවා. මොකද නැත්තම් වැඩේ ලෙඩේ වෙනවනේ. කොන්දේ අමාරුව තියෙන එකනට මෙමරි ලේයර් එකක් දාලා දීලා ඒක හරියනවා නම් දාලා දෙයි. නැත්තම් ඒගොල්ලෝ කියන්නේ ඔයා මෙමරි ලේයර් එක ගන්න එපා කියලා. එහෙමයි අර. ඒක දාලා කීයක් හරි කපා ගන්න එකට වඩා තමන්ගේ කස්ටමර් තමන්ගේ අතර හදාගන්න බොන්ඩ් එක, ඒ තියෙන ට්‍රස්ට් එක ඒගොල්ලන්ගේ මෙට්‍රස් එකට වඩා වටිනවා. මොකද ඒගොල්ලෝ මෙට්ට නෙමෙයි, ඒගොල්ලෝ නිින්ද තමයි ඔබට දෙන්න හදන්නේ. Right, අපි අද දවස් වැඩ ඉවරයි. දැන් වෙලාව 9:57යි. මම ආරවෙන්න. අපි හිමිදම්බෙමු.

0: අද ගැස්මට සියත. සියත පාත්තරේ විදහසා. උදේ 7:30ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
2: පුංචිකාරනිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාරනිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාරනිවස. යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0786833444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනි පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
6: 98.2 98.4

0: ප්‍රතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: අගෝස්තු මාසේ වැස්ස අඩුයි. ඔය උතුරු නැගෙනහිර උතුරු මැද ඒ වගේ පළාත්වල අවුරුදු 30ක 60ක වගේ සාමාන්‍ය ගත්තාම අපි දකිනවා මිලිමීටර් 100ක් 200කට කිට්ටුව වහින තැනුත් තියෙනවා. නමුත් එනම එල්නිනව තත්ත්වය නිසා ඒ පැත්තට වැස්ස ඇත්තෙම නැහැ. උණුසුම වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා දිවා කාලයේ මෙන්නම රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඉහළගයක තියෙනවා. මොකද දිවෙන වටාම මුහුදේ උෂ්ණත්වය අංශකයකින් දෙකකින් සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා. දිවෙන වටත් එහෙමයි. බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශෙත් එහෙමයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
9: ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් වර්සිටි.
12: මේ පාරත් ඇසළ පෙරහැර බලන්න මහනුවරට එනවද?
13: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
12: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
13: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
12: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076-8233-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
15: ආයෙන්න සර්. මල්ලි එන්නම කඩේ දිනු කරනවානේ.
16: මං ඉතින් LB රන් ණය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
15: LB රන් ණය තමයි මගේ හයිය.
17: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් ණය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
18: ක්‍රිප් එහෙම නැත්නම් ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ පාලනය වන්නේ 1 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ, 2 ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ.
19: ශ්‍රී ලංකා මහ
12: බැංකුව. සියතසේ පොකට් මනි අම්බලගේ ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ වත්තලි නිලෝ වික්‍රමසිංහ.
20: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
12: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
21: සියත පොකට් මනි.
12: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
21: අනුග්‍රහය
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
13: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
23: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
12: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
24: රාජ්‍ය ගොබ්බයා.
25: ඒයි, කාටද ගොබ්බයා? තෝ ගොබ්බයා කිව්වේ.
0: නිලබල කරේති ඔලමොල පුරේ
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: Theater. ඔබ සාමාන්‍යයෙන් ෂොපින් යන්න කැමති නැති කෙනෙක්ද? මං කියන්නේ කඩේකට ගිහිල්ලා ඇඳුම් ෆිටෝන් කර කර බල බල ඒවා තෝරලා ඊට පස්සේ බිල් කරන්න කවුන්ටර්වල හිමිදලා එහෙම මහන්සි වෙන්න කැමති නැති කෙනෙක්ද ඔබ? එහෙම කැමැත්තක් ඔබට ඇත්තෙම නැත්නම් නැත්නම් සමහර විට ඔබට වෙලාවකුත් ඇත්තෙම නැත්නම් ඔබට හොඳ chance එකක් තියෙනවා තිලකවර්ධන textiles online store එකත් එක්ක. දැන් ලංකාවේ ඕනම තැනකට තිලකවර්ධන textiles online store එකෙන් ඔබට order එකක් place කරගන්න පුළුවන්කම තියෙනවා කියලා දන්නවනේ. ඒත් එක්කම කොළඹ කිරිබත් ගොඩ අවට ඉන්න කෙනෙක් නම් ඔබ order එක දාලා පැය 3ක් ඇතුළත ඒ order එක ඔබ ගාවටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. www.tilakawardhana.com තමයි යාළගේ website එක. එහෙම නැත්නම් ඔබට යන්න පුළුවන්කම තියෙනවා කිරිබත් ගොඩ මහනුවර නිට්ටබෝ චාලකුරුණෑගල ප්‍රදේශවල තියෙන තිලකවර්ධන textiles showroom එකට. ඒ ගියාමත් ඔබට නිදහසේ shop කරන්න පුළුවන්. මොකද ලොකු space එකක් තියෙන එතන. ස්ටාෆ් එකත් සෑහෙන්න හොඳයි. විශේෂයෙන්ම අපිට කරදරයක් නැතුව ෂොප් කරන්න පුළුවන්. ළඟට ඇවිල්ලා කවුරුත් ඇඟිල්ලෙන් ඇරලා තාම මුකුත් ගත්තේ නැහැ. අයියෝ ඒ කැරකි කැරකි ඉන්නේ. එහෙම අහන්න කවුරුත් නැහැ. ඔබට ඇත්ති වෙනකම් වෙලාව අරන් ෂොප් කරන්න පුළුවන්කම තියෙනවා. එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ තලුත් වැඩක් තියෙනවා. අපි කලින් ඉඳන්ම ඔබට ඒක මතක් කරනවා. ලංකාවේ පළවෙනි වතාවට වෙබ්සයිට් එකක virtual fit on කරන්න පුළුවන් ඔබට ඇඳුමක්. ඒකට කරන්න තියෙන්නේ www.tilakawardhana.com වෙබ්සයිට් එකට යන්න. එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් සිලෙක්ට් කරගන්න. එතන තියෙන පොඩි තැඹිලි පාට බා එකක්. අන්න එක ක්ලික් කරාම ඔබේ ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න එනවා. අන්න එතනට ඔබේ හොඳට උස පේන ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඒ වෙලාවෙම ඔන්න ඔබට ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒ ඇඳුම ඔබ ඇඳන් හිටියොත් මොන විදියටද තියෙන්නේ කියලා. එතකොට ඔන්න ෂොප් එකට යන්න ඕනෙත් නැහැ. ඔබට අයිඩියා එකක් ගන්න පුළුවන්. ආ මේ ඇඳුම මං ඇඳද්දොත් කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉදින් ටග් ගාලා ඕඩර් එක ප්ලේස් කරන්නයි තියෙන්නේ. ලංකාවේ ඕනම තැනක ඩෙලිවර් කරන කොළඹ කිරිබත් ගොඩ අවට ඉන්න කෙනෙක් නම් ඔබ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඕඩර් එක ඔබ ගාවටම ගෙනල්ලා දෙන්න තිලකවර්ධන textiles online store එක ලෑස්ති වෙලා ඉන්නවා.
1: Tucent Manjula Collaboration.

යුත්තකෙයි නොයාගේ ෆියචේකට පලස් පොයින්් එකක් RDB යුත් පලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් පලස් කිනුම ඔබ වෙනුවෙන්ම.

0: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
1: මට උන වගේ සේන.
0: ලින් පස් පංගුව බමු.
1: සෑහෙන වෙලාවක් යයිනේ.
0: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
2: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
3: මොකෝ මේ තරහින්?
4: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. හල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
9: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
11: අවුට්ලුක්. මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: කාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
15: සිංහකිරි ඕගස් බොනන්සා, සැම්සුන්, හයිසින්ස්, පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
16: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
17: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව, 2. මුඛය.
18: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
19: යත පොකට් මනි.
18: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
7: 98.1 98.4

0: The Guest Matters Theatre.
1: Theatre Patre with Hasa.
2: ඉරාන් බාසිග්ගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල වල ඡායාරූප රසක් තිබී සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසිග් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: බට රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ පාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768023 4447 සීතා හදවත් දිනු හිතවත්කම.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்.
1: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
0: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත ටොප් ස්ටෝරි
1: සැකකරුවන් 459 දෙනෙකු අත්රංගුවට ගත වූ පැය 24 තුළ පොලිසිය සිදු කළ අපරාධ මෙහෙයුම්වලදී සැකකරුවන් 459 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධවලට ඍජුව සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 19ක්. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනපුරා පුද්ගලයන් 27189 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 397ක්. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විට කඩුරු 3ක් තෙවී ලකුණු 63ක් රැස් කරගෙන සිටිනවා. පිටිය රැඳී සිටින්නේ පසිඳු සූර්ය බණ්ඩාර සහ කමිදු මෙන්ඩිස්. ඉන්දියාව පළමු ඉනිම සඳහා කඩුරු 9ක් තෙවී ලකුණු 503ක් රැස් කළා. කොළඹ SSC පිටියේදී පැවැත්වෙන තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි. මේ අතර 2026 පොන්දුවර 20 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නිමාෂා මීපගේ කැඳවා තිබෙනවා. ඒ පුහුණු තරගයක් අතරතුර ආබාධයකට ලකු දෙවමි විහංගාව වෙනුවටයි. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
3: Youth again ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
0: 98.2 98.4

0: අපි හැමෝම කැමතිනේ ජීවිතේ දිනන්න, ජීවිතේ ඉස්සරහට යන්න, ඒ වගේම අපේ හීන හැබෑ කරගන්න. හැබැයි ඒ ගමන නවත්තන්න පුළුවන් ලොකුම බාධාවක් තමයි හානිකර මත්ද්‍රව්‍ය. ඒක කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි. අපි ගොඩක් වෙලාවට හිතන්නේ ආ මේක තමයි මගේ ජීවිතේ ප්‍රශ්න වලට හොඳම විසඳුම කියලානේ. නැහැ, මේ දේවල් තමයි ඔබට තියෙන ප්‍රශ්න වෙනුවට අලුතෙන් ප්‍රශ්න ගොඩාක් ඇති කරන්න පුළුවන් ලොකුම හේතුවක්. ඒක සෞඛ්‍යද වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔබේ සමාජ තත්ත්වයට වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔබේ පවුලට වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, තමන්ගේ ළඟම ඉන්න අය ඔබට නැති වෙනවා කියලා ඔබට දැනෙන්න පුළුවන්. සහ ඒ දේ වෙනවා, ඔබට ළඟම ඉන්න කට්ටිය නැති වෙනවා, කවුරුත් කැමති නැහැ. ඒ වගේ පැරදි පුරුද්දක ඔබ ඉන්නවා නම් ඒ ඔබට කැමති වෙන එකක් නැහැ. ඒ හින්දා අදම අපි අපිට පොඩි පොරොන්දුවක් දෙන්න ඕන. මම මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා ඉන්නවා. මගේ යාළුවන්ව මම මේ දේවල් වලින් බේර ගන්නවා. අපේ පවුලත් එක්ක මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒ ගැන විවෘතව කතා කරනවා. මම ඒ වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නවා. අන්න එහෙම අපි හැමෝම හිතුවත් අපිට පුළුවන් වෙනවා ඉක්මනටම අපේ රටෙන් අපේ සමාජෙන් මේ විෂ මත්ද්‍රව්‍ය උවදුර ඈත් කරලා දාන්න. මොකද රටක අනාගතයේ තීරණය වෙන්නේ කලින් කිව්ව වගේම ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙන්. අපි අද දවසේ ගන්න එක හරි තීරණයක් හෙට දවසේ මේ මුළු රටේම අනාගතේ තීරණය කරන රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරන්නේ.
1: හද ගැස්මට සියත
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි, කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
5: ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට නෝක.
8: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
7: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
8: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
9: සර්නේද එල්බී රන්නයි ඇඩ්ඩිකේ ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
10: ඒත් ලොකු කරලා නේද?
9: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
10: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076-8233-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
12: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
13: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
3: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නුන්න සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: 98.4 කළුතරට සියත FM
1: ඔහුගේ දවස් ටිකේම අපි ඔබට මතක් කරා තිලකවර්ධන සෙලියුලෙකට ගිහිල්ලා ඔබට පුළුවන් දැන් ගෙවන්න ස්මාර්ට් ෆෝන් එකක් ගන්න. මොකද ඔය දැන් පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක අවුරුදු 5-6කට කලින් ගත් එකක් නම් ඕකේ මොනවද දැන් තියෙන ෆීචර්ස්? ඔබට ෆෝන් එක බිම් වැටුනොත් හිතේ බයක් නැතුව ඉන්න පුළුවන්ද? ෆෝන් එක වතුරට වැටුනොත් එහෙම අවුලක් නැද්ද? AI ෆීචර්ස් එහෙම තියෙනවද? නැත්නම් අලුතෙන් එන software updates එහෙම ෆෝන් එකට තියෙනවද? එහෙමකුත් නැද්ද? කොහෙට හරි ගිහලා ෆොටෝ එකක් එහෙම ගන්න ගියාම ඔබ වැඩි එකකට කැමති නැද්ද? මොකද ඔබේ ෆෝන් එකේ ෆොටෝස් ඒ තරම් හොඳයිද? මම කියන්නේ කිසිම quality එකක් නැද්ද? අපි ඇත්ත කතා කරමුකෝ. එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් දැන් කාලේ ඇවිල්ලා ඉතින් ඔය ෆෝන් එක අප්ඩේට් කරගන්න. එකපාර සල්ලි දීලා ගන්න ඕන කියලා එකක් නැහැ. තිලකවර්ධන සෙලියුලෙක ඔබට පුළුවන් දැන් ෆෝන් එකේ ගණන් 30% මුලින් ගෙවලා ඉතුරු ටික මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න. වැඩේ කරගන්නේ මෙහෙමයි. ඔබ යනකොට අනිවාර්යයෙන්ම ගැරන්ට් කෙනෙක් එක්කගෙන යන්න. දෙන්නටම වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. මතක් කරලා දෙන්නගේම ID cards අරගෙන යන්න. ඊට පස්සේ ඉතින් එතනට ගිහිල්ලා ඔබට තෝරලා බලන්න පුළුවන් මොකක්ද ඔබේ බජට් එකට සෙට් වෙන ස්මාර්ට් ෆෝන් එක කියලා. ඊට පස්සේ ඉතින් පැයෙන් දෙකකින් ෆෝන් එක අරගෙන ඉන්නයි තියෙන්නේ. ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ, මහනුවර, චාල, කුරුණෑගල මේ කියන ප්‍රදේශවල තිලකවර්ධන සෙලියුල තියෙනවා.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
2: තෙබුකොළ දෙනවා තනකොළ.
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha.

0: කට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 01147
1: ඕනම කෑමක් ටෙම්පරාදු කරගන්නට නියම බත්තල්වත්ත බට රියල්ම බට එක්ස්පීරියන්ස් එකකට නැල්වත්ත බට
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: ඔබ අස කරන සැප නින්දක සුවය විදිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලෑග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කලම්බු 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550.
5: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 011 4 800 800. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගංගාතරට සුරසුරුංගට දැන් මම බය නැහැ.
10: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
11: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
12: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
11: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
12: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
13: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
17: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
18: 98.2 98.4

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM. උදේ 11:47 දැන් වෙලාව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් එක්ක අපේ විශාල වැඩ කටයුතු ගොඩාක් ගැන ඔබට පහුගෙඩිගේ මතක් කරානේ. අතරේ නුවර කලින් ඉඳන්ම ලස්සනට තියාගන්න පරිස්සම් කරගන්න මහනුවර දළදා මාලිගාව, මධ්‍ය පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, පෙරදිනේ විශ්වවිද්‍යාලය, එතනින් එහාට ගියාට පස්සේ පෞද්ගලික රාජ්‍ය විශ්වවිද්‍යාල, තවත් ආයතන ගොඩාක් එකතු වෙලා මේ පෙරහැර තියෙන දවස් 10 ඇතුළේ නුවරට ඔබ අරගෙන එන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි විදිහට බැහැර කරන්න විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ වැඩ කටයුත්ත එහෙම මතක් කරලා තියෙද්දි සමහර කට්ටිය නුවර තැන් තැන්වල ඒ අය ගෙනාපු ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කරලා දාලා තිබ්බා. සහ ව්‍යාපෘතියට දරා ගන්නත් බැරි ප්‍රමාණයක ප්ලාස්ටික් තොගයක් දවසකට නුවර එකතු වෙනවා මේ පෙරහැර පැවැතිච්ච දවස් ගාන ඇතුළත. තව දවස් 3ක් පෙරහැර විදි සංචාරය කරනවා. ඉතින් අපි ඔබට මතක් කරනවා, නුවරට යන කෙනෙක් නම්, පෙරහැර බලන කෙනෙක් නම්, ඔබ අරන් එන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පුළුවන් නම් ආපහු ගෙදරට අරන් ගිහලා හරි විදිහට බැහැර කරන්න. එහෙම නැත්නම් ඒ දේවල් බාර ගන්න ඉන්න මේ ව්‍යාපෘති ඉන්න කට්ටියට ඒ දේවල් බාර දෙන්න. නැත්නම් ඔබ පෙරහැරේ ලස්සන බලලා නුවර ලස්සන බලලා ආපහු යනකොට ඔබ යන්නේ නුවර ලස්සන නැති කරලා. එහෙම කරන්න ඕනේ නැහනේ. ඉතින් මේ පණිවිඩය ඔබට මේ විදිහට මතක් කරනවා. ඒත් එක්කම ඔන්න 28-29 දවස් 3 මතකයිනේ, ස්වර්ණමහල් ජුවලර්ස් මීගමෝ ශාඛාවට ඔබ යනවනම් ඔබ ගාව තියෙන පරණ හිමත් නැත්නම් පළදු වෙච්ච රත්තරන් තියනනම් ඔබට පුළුවන්කම තියෙනවා මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට හොමාරු කරගන්න. විශේෂ වට්ටම් වරප්‍රසාද රසක් ඔන්න මේ දවස් තුනේ තියෙනවා 28-29 තේ පොයේ දවසට පහුවෙන්දනේ. නිවඩෝ කේම දාලා යන්න, බොස්මුකුත් කියන එකක් නැහැ. හරිද? මන් දන්නේ ගැන නා. යන්න කලින් කෝල් එකක් දෙන්න 011 7 53 44 44. ආයි මතක් කරන්න 011 7 53 44 44. ස්වර්ණමහලයකට කෝල් කරලා වැඩේ ගැන දැනගන්න. මීගම අවුට්ලට් එකේ තමයි මේ වැඩේ තියෙන්නේ. නැත්නම් වෙන දවගේම ජුවලරිස් ගන්න යනවනම් ලංකාවේ හැමතැනකම ස්වර්ණමහල් ජුවලරිස් තියෙනවනේ. අපි පහුගිය දවස් ටික ඉඳන් මතක් කරා එයාලගේ කිරිබත්ගොඩ ශාඛාව රීලොන්ච් වුණා. ඒ පැත්තට ගිහිල්ලා ඉස්සර දැනගන්න පුළුවන්. උදේ 11:49 දැන් වෙලාව.
1: හද ගැස්මට සියත
0: සියත පත්තරේ විදහසා උදේ 7:50 අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7 38 388 388. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට, ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0 6 2 52 30.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768 833 444. සීතා හදවත් දිනු හිතවත්කම. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න
3: 0];//////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////// සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
4: සියත හෙඩ්ලයින් රිවියු.
5: බස්නලිත් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයට වගහානිවලට වන්දි කිවීමට ආණ්ඩුවෙන් බිලියන 3ක්. ප්‍රදේශ කිහිපයක ජලසපයම යථාතත්වයට. ගොවි ගැටලුවෙන් වෙන් පෙනී සිටින බව සජිත් කියයි. ඇමරිකානු සම්බාධකවලට මුහුණ දීමට ඉරානයෙන් සැලස්මක්.
3: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
6: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත pocket money.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බස්ලලිත් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොටසට වගහානිවලට වඳිගෙවීමට ආණ්ඩුවෙන් බිලියන 3ක්. ප්‍රදේශ කිහිපයක ජලසපියම යථාතත්වයට. ගොවි ගැටලු වෙනුවෙන් පෙනී සිටින බව සජිත් කියයි. ඇමරිකානු සම්බාධකවලට මුහුණ දීමට ඉරානයෙන් සැලැස්මක්.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යුත්තකෙයි ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
1: ඩුබයි හිදී අතරංගුවට ගෙන මෙරටට රැකෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් බස්ලලිත් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට බාර දී තිබෙනවා. බස්ලලිත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 තරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබුවේ අද අලුයම 5:20 පමණයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගුවන්තොටුපළේදී ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගියා. හංවැල්ල මීගොඩ සහ කොස්ගම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් ගෙන් කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් සහ කොන්ත්‍රාත් පදනම මත පුද්ගල ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් බස්ලලිත්ට චෝදනා එල්ල වී තිබෙනවා. අවිසාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබුණේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසය මගින්. මිනිමරීමේ වරදට අධිකරණය පෙනී නොසිටීමේ චෝදනාව යටතේ කොළඹ මහාධිකරණය මගින් බස්ලලිට්ට එරෙහිව විවෘත වරින්තුවක්ද නිකුත් කරනු ලැබුවා. මේ අතර 2021 වසරේ නෙළුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් බස්ලලිට්ට එරෙහිව විවෘත වරින්තුවක් නිකුත් කරනු ලැබුවේ අවිසාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 2022 වසරේදී පුද්ගලයන් 3 දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්ද බස්ලලිට්ට එරෙහිව අවිසාවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරින්තු නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලස් සඳහන් කළේ ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 42 දෙනෙකු මේ වන විට දිවයිනට ගෙන විත් ඇති බවයි.
4: තවත් රතු නිවේදන නිකුත් කරන ලද 109ක් සැකකරුවන් කඩිනමින් මේ ඉදිරි වර්ෂ 2-3 තුළ අපි ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් හුදෙක්ම පොලිස්පතිතුමාගේ ඒ රටවල රාජ්‍ය යාන්ත්‍රණය, ඒ වගේම පොලිස්පතිවරුන් සමග තියෙන සුහදතාවය, එකඟතාවය, ඒ වගේම අන්‍යෝන්‍ය විශ්වාසයේ මත මෙරටට සැකකරුවන් 38 දෙනෙකු අපිට රැගෙන එන්නට හැකිවා. නිසා මේ සියලුම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත්මක් කරලා තියෙනවා. ඉදිරි දින කීපයකදී විශේෂයෙන් පොලිස්පතිතුමාගේ සැලසුම් කීපයක් මත අපි සැකකරුවන් කීප දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර සූදානම් කරලා තියෙනවා. මෙම සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන් අනීතිකව උපයාගත් සමාජ විරෝධීව නීති විරෝධීව උපයාගත් දේපළ රජය සතු කර ගැනීම සඳහා අපි ප්‍රවේශයන් ආරම්භ කළා තියෙනවා.
1: විෂ වර්ග අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නියෝග පරිදි මෙම පනත් කැටුම් පත මගින් අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනතට සංශෝධන කිහිපයක් සහ නව යෝජනා කිහිපයක් හඳුන්වා දෙනු ඇති. ආඥා පනතේ 54 වන වගන්තියේ පළමු වන උපවගන්තියේ පැවති හෙරොයින්, කොකේන්, මොෆින් අබින් යන මද්‍රව්‍යවලට අමතරව මෙතැම්පෙටමින් මද්‍රව්‍යද ඇතුළත් කර තිබෙනවා. රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරන වාර්තා සම්බන්ධයෙන් සහ මද්‍රව්‍ය වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් සම්බන්ධයෙන්ද සංශෝධිත පනත් කෙටුම් පතට ඇතුළත්. මද්‍රව්‍ය වරදකරුවෙකු අතරංගුවට ගැනීමේදී විමර්ශන නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද නව පනත් කෙටුම් පතේ ඇතුළත් කර තිබෙනවා. කැලණිය ගම්පහ සහ කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම මෙවන විට සම්පූර්ණයෙන් යථාතත්වයට පත් කර තිබෙනවා. පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් කැලණි ගඟට රසායනික ද්‍රව්‍යයක් මුදාහැර ඇති බවට ලද තොරතුරක් මත අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවලින් ජලය නිකුත් කිරීම අත්හිටුවනු ලැබුවේ ඊ රාත්‍රිය 11:30 පමණයි. රසායනගාර පරීක්ෂණවලින් කැලණි ගඟේ ජලය ගුණාත්මක භාවය තහවුරු කරගැනීමෙන් පසු අද පෙරවරුව වන විට ජල සැපයම යථාතත්වයට පත් කරනු ලැබුවා. කැලණි ගඟට රසායනික ද්‍රව්‍ය මුදාහැරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ.
5: කැලණි ගඟේ ජලය අත් පරීක්ෂණයන්ට ලක් කරලා කීප වතාවක්ම මෙහි බලපෑමක් නැහැ කියලා, එහෙම නැත්නම් කැලණි ගඟේ ජලයට බලපෑමක් ඇති කියලා නැහැ කියන තත්ත්වය තහවුරු කරගත්තට පස්සේ නැවත වතාවක් සාමාන්‍ය පරිදි ජල සම්පාදනය අපි ආරම්භ කරා. ආපදා කරන මධ්‍යස්ථානයයි අපි ජල සම්පාදන මණ්ඩලය එකතු වෙලා අපි අදාළ තැන්වලට පැමිණි කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියට ක්‍රියා කරගෙන යනවා. ඒ අදාළ ආයතනයට විරුද්ධව මේක ඇත්තටම පරිසර අධිකාරියන් මඟින් වෙනම පරීක්ෂණයක් පවත්වයි ඒ සමාගම කරපු දේ සම්බන්ධ.
1: දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති වියලි කාලගුණය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගාහානි රැසක් සිදුව තිබෙනවා. එනිසි පරිදි ජලය නොලැබීම හේතුවෙන් ගොවින් සඳහන් කළේ පවතින තත්ත්වය මත සිය වගාවන් අත්හැර දැමීමට සිදුව ඇති බවයි.
6: තම්මන්නගල වැව මේ වැව යටතේ අක්කර 12ක් සම්පූර්ණයෙන්ම අතහැරලා තියෙනවා. අක්කර 5ක් විතර ගොයන් ආගෙට තිබ්බා, මැරිච්ච ඒවා කපලා අරන් තියෙනවා. ඉතුරු අක්කර 12ම සම්පූර්ණයෙන්ම අතහැරලා තියෙනවා. මෙතන වැව් දෙකක් තියෙනවා. වැව් දෙක යටතේ සම්පූර්ණයෙන්ම අක්කර 50කට වැඩි කුඹුරු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අතහැරලා තියෙනවා. මීට ඉස්සරලා තිබ්බ නියඟයට වඩා ගොඩක් වෙනස්. එක පාරට වැව් වල වතුර නිකන් හොරු ගත්තා වගේ එක පාරටම හිඳිලා ගියා. පතරම් බඩුකස් තියලා එහෙම තමයි මේ කුඹුරු කරලා තිබුණේ. මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මාස් කන්නේ හරියට කන්න මුලට කරන්න මේකට යම් සාධාරණ වන්දි මුදලක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
1: වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීමට රජය විසින් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙවන විට වාර්තා වී ඇති දත්තවලට අනුව බලපෑමට ලක්ව ඇති ගොවීන් සංඛ්‍යාව 7000ක්. හානියට පත් වගා බිම් ප්‍රමාණය අක්කර 8000ක් බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. එලිනෝ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 7කට අයත් ප්‍රාදේශීය ලේකම් කොටස 23ක පුද්ගලයින් 81865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මේ අතර ගොවින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ කැකිරාව ආණ්ඩියාකල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
7: ගොවියට වී කිලෝකින් රුපියල් 17ක් පාඩු කරමින් 120ක ස්ථාවර මිලක් ලබා දෙනවයි කියන ආණ්ඩුව අද ගමට වැහැලා බැලුවොත් අද තෙත වී යන්නේ 85ට 90ට, වේලිච්ච වී යන්නේ 95ට 100ට, අද 120 මිලක් බොරුවක් විරිඟුවක් බවට පත් වෙලා මෙවන් තත්ත්වයක් තුල කාලය එළඹිලා තිබෙන්නේ. අපේ ආදරණීය ගොවි ජනතාවට ගොවියන් හැටියට ඒකරහසි වෙලා ගොවි ජනතාවගේ අරමුණු, අභිලාෂයන්, බලාපොරොත්තු, ප්‍රාර්ථනාවන් තහවුරු කරන්න අද කාලය එළඹිලා තිබෙන්නේ. ඔබට මහපාරට බහින්න අපි සූදානම්. ඔබත් එක්ක මහපාරට බහලා ගොවියා ජීවත් කරන, ගොවියාගේ අයිතිවාසිකම් සුරකින වැඩපිළිවෙල ජයග්‍රහණය කරවන්නට අපි නායකත්වය දෙන්න සූදානම්.
1: මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. පස්වරු 6:53 යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවෙන් පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී දළදා වීදිය ගමන් කරන පෙරහර ඊ.එල්. සෙනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය සහ කුමාර වීදිය ඔස්සේ ගමන් කරනු ඇති. හරස් වීදියෙන් ඩී.එස්. සෙනානායක වීදියට පැමිණ රජවීදිය ඔස්සේ ඉහළට වෙත් ප්‍රධාන වාහල්කඩ ඔස්සේ පෙරහර යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල සඳහන් කළේ පෙරහර නරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙවන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් මාර්ග බාධක සහ රථවාහන සහ පුද්ගල පරීක්ෂා කිරීමද සිදුවනු ඇති. පෙරහර කාල සීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියතුරන්ට දැනුම් දී සිටිනවා. කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බරවාහන මහායා වහන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකි. කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩිය සෙනනායක වීදිෝස්සේ පැමිණ හරස් වීදිෝස්සේ යටිනෝර වීදියට පැමිණ දකුණට හැරි තිලක් රත්නායක මාවතෝස්සේ ගමන් කළ හැකි වෙනවා. කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවතෝස්සේ මායාව දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ. තැන්නේ කුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවතෝස්සේ පැමිණ බෝගම්බර දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කර වාහන වම්පසටද නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කළ හැකි. රජපෙහෙල්ල මාවත හන්දියෙන් පල්ලිය පාරෝස්සේද මහනුවර නගරයට ඇතුළු විය හැකි බව එම නිවේදනයේ සඳහන්. පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රස් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි CFC Health Care පුද්ගලික සමාගමේ මාධ්‍ය සහ අලෙවි කළමනාකරු ක්‍රිෂාන් ජීවරණ සිංහ පැවසුවේ.
8: මේ මොහොත වන විටත් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලිසිය, කොකාකෝලා ආයතනය, ඒ වගේම CFC Health Care API, නෙප්චූන් රීසයිකල් ආයතනය, මේ වගේ ආයතන ගණනාවක්, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක් එකතු වෙලා මහනුවර නගරයේ එකතු වෙන PET ප්ලාස්ටික් බෝතල් ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ දන්නවා. ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා සියත FM සියත TV. පරිසරයේ මේ විදිහට සුපිරිසුදු වෙද්දී CFC Health Care ආයතනයත් වෛද්‍ය සහාය, ඖෂධ බෙදා හැරීමේ සේවා, වගේම පැය 24 පුරාම ඕනෑම වෙලාවකදී මේ මහනුවර නගරයට පැමිණ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය ඖෂධ පහසුකම් ලබා දීමේ සුව සත්කාරයකට සිදු වෙන ඇති මේ වගේ වැඩසටහන් ගණනාවක් සිදු වෙනවා. ඔබගේ එන ප්ලාස්ටික් බෝතල් නිසියාකරෙන් බැහැර කරන, ඒ වගේම මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය යෙදලා ඉන්න අය ඔබට බොහොම පහසෙන් හඳුනා ගන්න පුළුවන්. ඔවුන්ට ඔබ භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් ලබා දෙන්න, එයින් සුපිරිසිදුව සුවපත්ව අපි පෙරහැර මංගල්‍ය නරඹමු කියන ආරාධනාවත් මහනුවර නගරයේ සිට මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
1: Moody's Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම CAA1 මට්ටමේම පවත්වාගෙන යමින් ඉදිරි දක්ම ස්ථාවර ලෙස තහවුරු කර තිබෙනවා. Moody's සඳහන් කළේ IMF වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ මූල්‍ය ප්‍රතිසංස්කරණ හේතුවෙන් රජයේ ආදායම් එකතු කිරීම සහ ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වා ගැනීම වැඩිදියුණු වී ඇති බවයි. එහෙත් ඉහළ පොලිවියදම් සහ විශාල රාජ්‍ය ණයබර තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන අභියෝගයක් බව එම ආයතනය පෙන්වා දෙනවා. 2026 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය GDP මිනුම් අනුව 95%ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයිද Moody's පුරකථනය කර තිබෙනවා. මැද පෙරදිග ගැටුම් හේතුවෙන් බලශක්ති මිල, සංචාරක ආතායම් සහ ගෙවුම් ශේෂයට ඇතිවිය හැකි බලපෑම් ඇතුළු බාහිර අවදානම් වලට ශ්‍රී ලංකාව තවදුරටත් නිරාවරණය වී ඇති බවද සඳහන්. මෙතර IMF වැඩසටහන 2027 අවසන් වීමෙන් පසු 2028 සිට විදේශ ණය ගෙවීම් ඉහළ යාමත් සමග ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බව Moody's අවධාරණය කරනවා. ඉදිරි වසරවල ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන ආර්ථික වර්ධනය 4%ක් පමණ වනු ඇතැයිද අපේක්ෂිතයි. මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් වටිනාකම මෙවන විට 333.17ක මට්ටමෙහි පවතිනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගෙනුම් වටිනාකම මේ වන විට සටහන් වැත්තේ 324ක් ලෙසයි. දැනට ගුවන් හමුදාව යටතේ පාලනය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සැප්තැම්බර් 15 සිට ගමනාගමන මණ්ඩලයට බහර දීමට නියමිතයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්‍රූප් කපිතාන් නලින් වැවකුඹුර සඳහන් කළේ ඒ සඳහා ගමනාගමන මණ්ඩලය නිලධාරීන් කණ්ඩායමක් මෙවන විට පුහුණු කරමින් සිටින බවයි. පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ පසුගිය සමයේ අලුතින් ඉදිකරනු ලැබුවේ ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන්. එහි පාලනය මේ දක්වා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබුවා. එම මෙහෙයුම යටතේ පසුගිය කාලය තුළ බස් නැවතුම් පොළ අපවිත්‍ර කළ පුද්ගලයින් 129 දෙනෙකුට එරෙහිව පියවරගත් බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. ඇමරිකාවේ නව ආර්ථික සම්බාධකවලට මුහුණ දීම සඳහා වසර දෙකක සැලැස්මක් පවතින බව ඉරානය පවසනවා. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ආර්ථික කටයුතු අමාත්‍ය අලි මදිනසාදී සඳහන් කළේ ඉරානය ආර්ථික වශයෙන් බිඳ දැමීම පහසු නොවන බවයි. ආර්ථික DJ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් ඉරානය සමග ඇති සියලු ආර්ථික සබඳතා කපාහරින බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළා. ඔහු පැවසුවේ ඉරානය සමග සමඳතා පවත්වන මිත්‍රපාක්ෂික රටවලටද එම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. ඉරාන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ ඇමරිකාවේ මෙම පියවර දිගු කාලයක සිට අපේක්ෂා කළ බවයි. එමගින් ඇමරිකාව අපේක්ෂා කරන ආකාරයේ හානියක් ඉරානයට සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කළා. රුසියාව හෝ චීනය ඇමරිකාවේ සම්බාධක පිළිබඳ ප්‍රතිචාර නොදැක්වීමෙන් එය තහවුරු වන බවයි ඉරාන ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ. ඉරානය සහ මිත්‍ර පාක්ෂික රටවලට දෙඩි ආර්ථික සම්බාධක පනවන බවට ඇමරිකාව සිදු කළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන්ද ඉහළ ගියා. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බරලයක මිල ඉහළ ගොස් ඇත්තේ 2.25%. ඒ අනුව බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බරලයක මිල මෙවන විට සටහන් වෙන්නේ $92.17 ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බරලයක මිල $85.18 ලෙස සටහන් වී තිබෙනවා.
0: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: RDB බැංකුව තරුණ පරපුරේ මූල ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් RDB යුත් ප්ලස් නමින් ගිණුමක් හඳුන්වා දී තිබෙනවා. එය හඳුන්වාදීම සිදු කරනේ කොළඹ 6 හැවලොක් සිටි වෙළඳ සංකීර්ණයේදී. එම අවස්ථාවට RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු, සාමාන්‍යධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අසංග තෙන්නකෝන් ඇතුළු බැංකු ඉහළ කළමනාකාරීත්වය සහ සම්භාවනීය පිරිසක් සහභාගී වුණා. RDB යුත් ප්ලස් ගිනම මගින් තරුණ පරපුරට මූල්‍ය පුරුදු වැඩිදියුණු කිරීම, මූල්‍ය සාක්ෂරතාව ඇති කිරීම මෙන්ම RDB ක්වික් ඇප්, ඩෙබිට් කාඩ්, QR පහසුකම් හඳුන්වාදීමද සිදුවනු ඇති. උසස් අධ්‍යාපන සහ වෘත්තීය පාඨමාලා සඳහා මූල්‍ය පහසුකම්ද හඳුන්වා දී තිබෙනවා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගයේ නතර කරන විට කඩුලු 4ක් දෙවී ලකුණු 130ක් රැස් කරගෙන සිටිනවා. පසිඳු සූර්ය බණ්ඩාර නොදෙවී ලකුණු 65යි. කමතු මෙන්ඩිස් දෙවීගේ ලකුණු 32ක් ලබා සිටියදේ. ඉන්දියාව පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දෙවී ලකුණු 503ක් රැස් කළා. කොළඹ SSC පිටියේදී පැවැත්වෙන තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි. මේ අතර 2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නිමාෂා මීපගේ කැඳවා තිබෙනවා. ඒ පුහුණු තරගයක් අතරතුර ආබාධයකට ලකු දෙවමි විහංගාවනුවටයි. යලි සිරස්තල. බස් ලලිත් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයට වගාහානිවලට වන්දිගෙවීමට ආණ්ඩුවෙන් බිලියන 3ක්. ප්‍රදේශ කිහිපයක ජලසැපයම යථාතත්වයට. ගොවි ගැටලු වෙනුවෙන් පෙනී සිටින බව සජිත් කියයි. ඇමරිකානු සම්බාධකවලට මුහුණ දීමට ඉරානයෙන් සැලැස්මක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: ලංකාවේ අපි දන්න කින සින්දු ගොඩක් ලියපු ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාර අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
2: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
3: Happy birthday! Happy birthday to
1: ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණේ කවද්ද?
3: මම ওই සින්දු ලියන්න හරි ආසාවෙන් හිටු මිනිහෙන්නේ. ඊට පස්සේ මගේ ගීතවලට ඇගීමක් ලැබිලා මම නිර්මාණය කරපු කෘතියක් තිබුණා. ඒක නම් කරලා තිබුණේ මගේ පුංචි රෝසමරයි කියලා. මේකට 2011 අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හම්බුණා. එදා නම් මම උපරිම සතුටුයි.
2: මේ දවස්වල ලොකු වැඩක් වෙනවා කියලා ආරංචි.
3: මේ දවස්වල කවිපතක් ලියමින් ඉන්නවා. මම දිගටම ලිවි ආඛ්‍යාන කවිපොත් මේ සිහින සක්මම ඒක ආඛ්‍යානයක්. ඊළඟට ඒකෙම දිගුවක් දෙරළියෝ අන්තෝජතා. මේක දැන් වෙනද පොලිස් නෑ විගින්නයි ඉතල පුදුමයි කවිපොත් වෙන විගින්නා කියපු. තුන්වෙනි එක ලියමින් පවතිනවා. බොහෝ විට ලබන අවුරුද්දේ තුන්වෙනි ආඛ්‍යානය එළියට එනවා. ඒකේ නම මේකයි. කොන තැන එතන.
0: Talk of the town.
1: රෙගේ මියුසික් ස්ටයිල් එකෙන් ලංකාවේ නම ලෝකෙටම අරගෙන යන ජයශ්‍රී රෝහිතගේ රොහන්ගේ දෙන්නගේ මද බර්ත්ඩේ
4: ආයුබෝවන් බොහොම ස්තුතියි. මම ජයශ්‍රී රෝහිත රොහනුත් කිව්වා බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලා අපිට විශ්කරාට 100FM
2: රෝහිත කොහොමද අද සෙලිබ්‍රේට් කරන්නේ?
4: අපි නම් ඉන්නේ වියනවල ඔස්ට්‍රියාවේ. ඉතින් ඇත්තටම ලොකු සෙලිබ්‍රේෂන් කරන්න මොකුත් නැහැ. පුතයි රොහානුයි අපි ෆැමිලි කට්ටිය එකතු වෙලා ඉවර වෙලා කෑමක් කාලා පොඩි ආතල් එකක් දානවා. ඒ වගේ තමයි ඉතින්
1: ජීවිතේ හම්බුණු වටිනම තෑග්ග.
4: වටිනම තෑග්ග තමයි අපිට හොඳම හොඳ ගොඩාක් අපිට ආදරය කරන දෙමව්පිය හම්බුන එක. මේ සංගීතය නිසා අපි මේ මුළු ලෝකෙම හැමතැනම සැරිසරලා ලෝකෙ බලන්න පුළුවන් වුණ එක ගැන. ඒක තමයි මං හිතන්නේ අපිට ලැබුණු වටිනාම තෑග්ග.
2: මේ මාසේ ජයශ්‍රීලාට අමතක වෙන එකක් නෑ නේද?
4: ලොකුම දේ වුණේ අගෝස්තු 8 ඔස්ට්‍රියාවේ තියෙන ලොකුම රෙගේ ෆෙස්ටිවල් එක. ඒක තමයි වන් ලව් ෆෙස්ටිවල් කියන්නේ. වීසන් කියලා ලස්සන තැනක තියෙන්නේ. ඉතින් ඒකේ මේන් දවසේ ඇල්ෆා බ්ලොන්ඩි ඇන්ඩ් සෝලර් සිස්ටම් ඩෝන් පෙන් ඒකම බොබ් මාලිගේ බෑන්ඩ් එක ද වේලස් දැන් ලෝකෙින් ලොකු මාටිස්ල ඒගොල්ලෝ එක එක දවසේ එක ස්ටේජ් එකේ ජයශ්‍රීත් අපි පර්ෆෝම් කරා.
0: Talk of the town.
5: අනුවටයි අසමත කෑන් අනුවටයි දශම හතරෙන්.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත්

0: मिस्टर मॉल्ट पाउच इतने रुपया देसी हाथ लिहाई मैजिक नुगा सहित बटर स्कॉच इतने रुपया पांसिया सुबाई इवा कॉटन फील विंग्स रुपया लकसिए पनस पहाई कागेल्स फूड सिटी
1: NIBM हादुनवा देना बेस्ट इनोवेटिव बिजनेस मॉडल अवार्ड्स दे दहास विसिहाय ओब नव व्यापारयक सुलु हो मध्य परिमाण महा परिमाण हो पुद्गलिक व्यापारयक हिम्मिकरुवेकु नाम ओबे बिजनेस मॉडल एक लोट इदिरिपत कर एयट गोलीय पिलिगनीमक लबा गनीमट असम सम अवस्थावक www.bipma.lk वेब अडवियट पीवीसी में हो 0.71 10 अंक अमता अदम आयदुम करन्न बिपमा 2026 by NIBM where innovation earns recognition
2: සිංහගිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Pedvistra Sandha 13.96 amatanna
4: Youth again oyage future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.71 10 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: ආසියාව හා යුරෝපය වෙන්වන කඳු පන්තිය වන්නේ 1 එවරස්ට් කඳු වැටිය 2 යුරල් කඳු වැටිය
6: ඉස්කෝලේ අටවසර ඉගෙන ගන්න හෝමාගම ආර්.ඩී. ලාවන්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
8: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන
10: මන්නම් හිතන්නේ නැහැ සර්
8: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කියලා ටිකක්
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
6: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්
13: අනුවටයි 10:00 ට කැර අනුවටයි

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස.
2: ඉරාන් බාසිග්ගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසිග් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සීයේ ශ්‍රී ලංකා 0.7455 11
2: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරං යන්න අමතන 0.1114 700

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
3: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
5: 98.2 98.4

0: theater top story
1: තැපැලේ වංචාගෙන පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය. තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වසර දක්වා සිදු ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු කර තිබෙනවා. ඒම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නව පරිගණක ගත මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇති බවත් එමගින් විමර්ශන ගොනු පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණ වුණා. මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එළිවී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව අවධාරණය කළා. විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අය කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යූත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus. යූත්තකටම සෙට්වන බැංකින් පාට්නා RDB Youth Plus කියනුමා.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දෙ

0: දැන් වෙලාව තවල් එකයි විනාඩිය 11යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
3: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ,
4: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
6: මිනිහා විසඳන්නේ ලූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
7: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
8: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
9: ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12යි සවස 6යි සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: ගන්නවා ලයිසන් එක.
13: දැන් හරිනේ අමාරු.
11: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
11: මේ දවස් වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
10: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දනි ඉතින් නේද?
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.71 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
15: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
16: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
17: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
15: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
18: Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77
19: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
0: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
1: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධානය කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
1: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
12: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත Voice of Family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකො.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරණම්, තෙබුකොළ.
2: තෙබුකොළ දෙනවා තනකොළ.
4: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: ආවරණය
6: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
9: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න තෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
11: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapatic experience එකකට නැල්වත්ත බට
12: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ

0: ඔඩබල් කොස්ට එකට එක්මනට පැකේජස් යවන්නත් ගෙන්නගන්නත් පික්මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික්මී ෆ්ලෑෂ් කරන්න.
1: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගං අතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
5: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
4: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
11: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය.
12: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9.9 වසරයි 0714යි 151 අපිට WhatsApp කරන්න.
13: යත පොකට් මනි.
12: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
14: 98.2

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: සිංහකිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල් ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල් ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
5: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
6: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බුරුනම් ගෙබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවනම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චම්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනුට.
4: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්හිදී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට, ඒ වගේම විවාහපත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: यह था टॉप स्टोरी।
1: මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව ප්‍රධානියෙක්. පුරප්පාඩුව පවතින මෝටරත ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් තනතුර සඳහා විශ්‍රාමික එයාවයිස් මාර්ෂල් තුෂාර් ඉඳුනිල් ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නවින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අදාළව සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් පත් කරනු ඇති. දැන් තවත් දේශීය පුවතක්. මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ සංවිධාන ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කිරීමට මැතිවරණ පද්ධතියේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සඳහා වන විශේෂඥ මණ්ඩලය තීරණය කර තිබෙනවා. පළාත් සභා හැර සෙසු මැතිවරණ පද්ධතිය කාර්යක්ෂම විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ මණ්ඩලය කටයුතු කරනු ඇති. එම සමාලෝචන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පර්යේෂණ ආයතන විසින් සිදුකර ඇති අදාළ අධ්‍යයන හා පර්යේෂණද සැලකිල්ලට ගැනීමට නියමිතයි. සමාලෝචන ක්‍රියාවලිය සඳහා ලබා දී ඇති කාලය මාස දෙකක්. පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීම හා අවශ්‍යතාවක් පවතින්නේ නම් නව මැතිවරණ ක්‍රමවේදයක් හා මැතිවරණ සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහිද අවධානය යොමු කිරීමට නියමිතයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

මට සෑමදාම මානුබේ නිවේදිකාවම තමයි. මනාලි නම් නෙමෙයි හොඳේ. මනාලි වෙන්න විදිහක් නැහැ. තාම ඉතින් හොඳ මනමාලයක් හම්බුනේ නැහනේ. මං හිතාගෙන ඉන්නේ මේ ෂෝ එකෙන්ම කොහොම හරි මනාලේ කොයා ගන්න. බලමු. කවුද දන්නේ නේද මගේ දෛවයට අනුව අද දෙකේන හම්බ වෙන්නේ කියලා. Hey, good afternoon. අද තියෙනවා පොඩි වැඩක් කරන්න.

අවුරුදු කොච්චික දවල් ශෝයකම පටන් ගත්තේ. මොකද නන්නවා ඇතු කරන්න තියෙන වැඩේ. දැන් කියනවාද පස්සේ කියනවාද? පස්සේ කියන්න. ආගෙන ඉන්නකො දිගටම.

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: අගෝස්තු මාසේ වැස්ස අඩුයි ඔය උතුරු නැගෙනහිර උතුරු මැදේ වගේ පළාත්වල අවුරුදු 30ක 60ක වගේ සාමාන්‍ය ගත්තාම අපි දකිනවා මිලිමීටර් 100ක් 200කට කිට්ටු වහින තැනුත් තියෙනවා. නමුත් එනම් එල්නිනෝ තත්ත්වෙ නිසා ඒ පැත්තට වැස්ස ඇත්තෙම නැහැ. උණුසුම වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා දිවා කාලයේ මෙන්නම රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඉහළ අගයක තියෙනවා. මොකද දිවෙන වටාම මුහුදේ උෂ්ණත්වය අංශකයකින් දෙකකින් සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා. දිවෙන වටත් එහෙමයි. බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශෙත් එහෙමයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්, නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114 700 550.
6: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
8: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: Amazon වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය 2. පේරු.
2: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
4: පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
4: අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
7: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
8: ඒත් ලොකු කරලා නේද?
7: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් වර්සිටි.
10: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
11: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
10: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
11: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117888666.
2: Me parat asala perahara balanna mahanorata enoda.
13: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
13: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
14: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් තියෙනවද?
16: මොකද මේ වගේ කියන්නේ?
14: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
16: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
2: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

හවස දෙකයි වෙනාඩිය 24යි වෙලාව. ලස්සන සින්දුවක් කියලා කලින් සින්දු ප්ලේ වෙනකොට මට මෙසේජ් එකක් දැම්මා මේ නුගේගොඩ නිලු. ආසයි දෙයකට මාත් ආසයි. ඒ වගේ ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන් ඉතින් හොඳේ. හවස පහට කිට්ටු වෙනකම් ඊට පස්සෙත් අහන්න පුළුවන්. ඒ වුණාට මම ළඟ ඉඳද්දි ඇහෙන සින්දු නේද? ඒක වෙනම එකක් නේ. සමහර සින්දු වල රහ වැඩි වෙනවනේ මම ප්ලේ කරනකොට. ආදරෙන් නිලුවයි සමාලිවයි එතකොට ඔතන වැඩ කරන කට්ටිය ඔක්කොමයි එකතු කරගන්නවා. ඊළඟට මං කිව්වනේ අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දි මද පොඩි වැඩක් තියෙනවා කරන්න කියලා. නිසලි මගෙන් අහලා තියෙනවා කැන්ඩි වල නිසලි. අමාරු වැඩක් නම් දෙන්න එපා, ලේසි වැඩක් දෙන්න එහෙම කියලා එයා කියලා තියෙනවා. එයාට දැන් හරි කුතුහලේ මොකද මං අද දෙන්න හදන වැඩේ කියලා. මෙහෙමයි, අමාරු වැඩක් නෙවෙයි හැබැයි ජොලි වැඩක්. හරිද? දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවනේ. සුදු කොච්චිව අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට කියන්නකෝ අප්පා නේද? අහගෙන ඉන්නකොට ඔබට මොකද වෙන්නේ? ඔබට මොකද හිතෙන්නේ? ටයිප් කරලවන්න බෑ. වොයිස් නෝට් එකක් එවන්න ඕනේ හොඳට පැහැදිලිව ලස්සනට. ඉන්න තැන පොඩ්ඩක් සද්ද බද්ද අඩු නම් මම වැඩියෙන් කැමතියි. මොකද දන්නවද? මම ඒ ටිකෙන් වෙනම වැඩක් ගන්න හිතාගෙන ඉන්නේ. ඒක ඉස්සරහට අහන්න පුළුවන් සියතෙම්ම. ඒ නිසා මට වොයිස් නෝට් එකක් තමයි ඕනේ. හරිද? සුදු කොච්චි වහනකොට මොකද වෙන්නේ? අම්බෝ කනරි දෙනවා. එහෙම වෙන්න පුළුවන්. හරිද? අම්බෝ වෙලාව යනවා තේරෙන්නේ නැහැ. අනේ මට ඉන්න තැන අමතක වෙනවා. මට තනියෙන් හිනා යනවා. ඔළුව කැක්කුමක් ගන්නවා හවස දෙකට. පහට තමයි හොඳ වෙන්නේ. හරිද? එහෙම නැත්තම් මට බඩගින්නවත් දැනෙන්නේ නැහැ. වාක්‍යයක් ඇති හොඳේ, එක වාක්‍යයි. ලස්සන්ට තමන්ගේ කටහණින් වොයිස් නෝට් එක එවන්න ඕනේ. හරිද? එවේ නැත්තම් අද සින්දු හම්බ වෙන්නේ නැහැ. හැමදාම මේ ඉල්ලන ඉල්ලන පාරට සින්දු දෙනවනේ මම. අද මට දැනගන්න ඕනේ. සුදු කොච්චි වහනකොට, මාව අහනකොට මොකද හිතෙන්නේ? මොකද්ද වෙන්නේ ඔබට? එවේ නැත්තම් බලාගමු. එවේ නැත්තම් බලාගමු කියන්නේ මම මෙහෙම මෙසේජ් එක ඕපන් කරලා බලනවා. එවල නැත්තම් වොයිස් නෝට් එක මම ටග්ගල ඊළඟ මෙසේජ් එකට යනවා. එඳ ලස්සනට එවන්න. හරිද? මම එක පස්සේ දවසක උපරිම සතියක් දෙකක් ඇතුළත ප්‍රයෝජනයට ගන්නවා. ඒ ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියන එක රහසක්. ඒක කියන්නේ. හැබැයි එව්වොත් ඔබටත් ඒක සුන්දර මතකයක් වේවි. හරි? එනං 0711 982 984ට වොයිස් නෝට් එකක් එවලා තියන්න. හරි? මොකද වෙන්නේ කියලා ඕනේ. සුදු කොච්චි වහනකොට මොකද වෙන්නේ? හරිනේ ප්‍රශ්න පැහැදිලිනේ. අනිත් එක නම ගම මතක ඇතුව එවන්නත් ඕනේ. හරි? නිසලි ඔයාගෙනුත් එකක් ඕනෙමයි. බලමු මට ආදරේද කියලා. අද අමාරු වෙදානවා. දිලෙන තරුව ඔබයි කියලා මෙසේජ් එකක් දාලා තිනවා රාජේෂ් මීගමුයි ඉඳන්. තැන්ක් යූ සුදු මහත්තයා, ආදරෙන් එකතු කරගන්නවා. ඇති අන්තන් අපිව පෙනුණා. සමන්ත තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊයේ පෙනුන්නේ නෑනේ. ඊයේ ඇත්තටම මට මේ ගොඩාක් මෙසේජස් වලට රිප්ලයි කරන්න බැරි වුණා. සෝරි, වරද මගේ. ඇතු ඉති වෙන කාගෙද නේද?

ශරිත් අජන්ත කොල්ලා ගෙලා දෙනවා මා වහනකොට හඳුන්පත කී ගානවා කියලා. ඉතින් ඕක වොයිස් නෝට් එකකින් අහන්නකෝ, ටයිප් කරලා එවන්නපා. ටයිප් කරලා එවන්නේ ඔබ ආඩ ගන්න. ජපාන් වල මදුමල්, වව් මරු නමක්, මදුමල් හින්දි සින්දුවක් නෙල්ලුවේ ඔන්න තියනවා.

0: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: කොමි තරයි කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70 455 11 අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන් ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13:96
6: මාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLV දනරිතහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
4: වන දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
7: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
7: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
7: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
10: ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ

0: තගුව බහන්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් පයිසීතා දැන් රටපුරා ආහාර ජීරණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? එක ග්‍රසනිකාව, දෙක මුඛය.
1: ඉස්කෝල 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
2: යාත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
3: අමුවටයි 0.2 කියන්නේ.

දවස දෙකයි වෙනාඩි 44යි වෙලාව. කට්ටිය වොයිස් නෝට්ස් එවනවා, මං ඒවා අහනවා, මට තනියෙන් හිනා යනවා, සමහර ඒවාට ආදරේ හිතනවා. හැබැයි මෙහෙමයි, මට ඕනේ වොයිස් නෝට් එක. දැන් මදු එවල තියෙනවා ජපෑන් වල, සුදු කොච්චි නං පිස්සුවක් තමයි කියලා. තැන්කූ මදු. හැබැයි මට ඕනේ අහනකොට මොකද්ද වෙන්නේ කියලා. හරිද? ඉන්ද ඒ විදිහට තමයි වොයිස් නෝට් එක එවන්න ඕනේ. ඒ කියන්නේ සුදු කොච්චි වහනකොට ආදරේ හිතනවද, පිස්සු හදනවද, කම්මැලිකම නැති වෙනවද? එක්කෙනෙක් කියලා වල තියෙනවා, වඩායින මං එයාගේ නම ඔයලා කියන්නම්, උස්සන් ගෙදර දුවන්න හිතනවා කියලා අහනකොට. අන්න ඒ වගේ එකක් ඕනේ මට.

0: අද ගැස්මට සියත ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
2: Ofit Premium Inverter Air Conditioner ₹179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 3020
3: Asset Line Finance වෙතින් Best Bike එකට Best Deal එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි මට් එකකුත් නොමිලේ Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න අමතන්න 0.114700
4: නොතරයියේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tag අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag ට සුපිරි රිමෝට් රතයක් දිනන ලොකුම සුපිරි Tag දෙන එකම නොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10.025%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
1: මේ chance එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
3: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874
3: 98.2 98.4 දෙව

0: Theater.
1: අලුත් සින්දු දිගට දිගට හවු නිසා මං හිතුව පඩක් ඒ කාලේ සින්දුකට යනවා කියලා. මේ දවස්වල කොහොමත් මගේ ප්‍රෝග්‍රෑම් එකෙන් වැඩිපුරම කටේ ඉල්ලන්නේ නන්දමාලිනී මහත්මියගේ සින්දු. මිස්ටර් පීකේ, මිස්ටර් පීකේ හැමදාම වාහන යන ගමන් මාව අහනවා නම් මට මෙසේජ් එකක් හරි නැත්තම් කෝල් එකක් හරි දෙනවා. ආසම සින්දුව මේක කියලා කියලා කොහොම හරි ඒ ආසම සින්දුව මේ ෂෝ එක ඇතුළේ ප්ලේ කරගන්නවා. මම ඉන්නේ ඒකටනේ, මම ඉන්නේ ඒකට තමයි. ආස සින්දුව මොකද්ද කියලා කියන්න මේ බැතිනම් ඒක ප්ලේ කරන්න තමයි මම ඉන්නේ හවස පහ වෙනකම්ම. යෝන් වසන්තයේ සින්දුව දෙනවා නම් තමයි වැඩිය හොඳයි කිව්වේ. හැබැයි මගේ ප්‍රෝග්‍රෑම් එකේ විදිහත් එක්ක ටිකක් වේගරිද් මේවා ප්ලේ කරන නිසා මට හිතුනා මේක තමයි හරියටම සෙට් වෙන්නේ කියලා. කමන්නෑනේ, මේකත් අර ආසයි කිපු ලිස්ට් එකේ තියෙනවනේ නේද? මම මේ විරහ ගීතයක් දෙන්න හැදුවේ විරහවට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක් තමයි මිස්ටර් පීකේ. හැම වෙලේම පොසිටිව් වයිබ් එකේ ඉන්න කෙනෙක්. පොඩ්ඩක් මාත් වගේ. දාන්න පහක්. ජීවිතේ හැම වෙලේම සතුටින් ඉන්න ඕනේ නේ.

0: यह था टॉप स्टोरी।
1: පද්මේ රිමාන්ඩ්. සංවිධානාත්මක අපරාධ කරුවෙකු බව පැවසෙන කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රැඳවුම් නියෝග මත සිටි කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළා. රැඳවුම් නියෝග මත සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නැමැත්තාද ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ අතර රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි 25 වනදායි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.

කෙල්ලෙ කෙල්ලෙ කිය කිය කොල්ලො ගොඩාක් මෙසේජස් දාලා තියෙනවා. සමහරු බබා කියනවා, පැටියෝ කියනවා, මැණික කියනවා, රත්තරන් කියනවා, වස්තුව කියනවා, ඊළඟට සුදු නෝනා කියනවා, සුදු හාමිනේ කියනවා. පුදුමාදරයක් මේක. මතකනේ අද මට වොයිස් නෝට් එකක් එවන්න ඕනේ. දැන් මේ වෙනකොට ගොඩාක් කට්ටිය එවලා තිනවා. සමහරුන්ට හරි සබකෝලයනේ මල සමය. මේ මම මේ මගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මට විතරක් අහන්න, හරිද? ඒ වෙනුවෙන් තමයි වොයිස් නෝට් එකේ වන්න කිව්වේ. ඉතින් පුදුම ලැජ්ජාවක් නෙමේ ළමයින්ට තියෙන්නේ. ඇයනේ ඔච්චර ලැජ්ජ වොයිස් නෝට් එකක් එවන්න සමහරකට ටයිප් කරලා එවන්නම් කියලා. බෑ. අද මම හිතුවක්කාරයි සහ අද මම පොඩක් සැරයි. කොහොමත් සැරයි තමයි සුදු කොච්චි නිසා. හැබැයි වෙනදට වඩා චුට සැරයි. මට ඕනේ වොයිස් නෝට් එකක් මයි. හාද මට ඕනේ මෙන්න මෙහෙම. හොඳ මං ඇහුවේ අද වොයිස් නෝට් එකක් එවන්න කියලා කිව්වේ මෙන්න මෙහෙම. මෙන්න මේකට උත්තරයක් විදිහට සුදු කොච්චිව අහද්දි මොකද වෙන්නේ? සුදු කොච්චිව අහද්දි මොකද වෙන්නේ? ඒකට උත්තර විදිහට මං කලිනුත් කිව්වා, දැනුත් ඕනනම් පොඩ්ඩක් කියන්න. එක්කෙනෙක් කියලවල තිබ්බා උස්සන් ගෙදර අරන් යන්න හිතනවා කියලා. ඒක ඕකේ. ඊට පස්සේ බඩගින්න නැති වෙනවා වගේ. අන්න එහෙම උත්තර ඕනි මට. දැන් මට දිනෝජ් කර්ටන්ස් වල දමිත් කියලවල තියෙනවා. එයා නම් වොයිස් නෝට් එකක් එවුවා කොහොම හරි. ඔයා ඇහුවේ නැති වුණාම දවල්ට කෑවේ නෑ වගේ සුද්ධි කියලා තමයි එව්වේ. ඒක මට ඕනේ අර විදිහට. ආනකොට මොකද වෙන්නේනේ? එතකොට බඩගින්නක් එන්නේ නෑ. ඇහුවේ නැති වුණාම මොකද වෙන්නේ කියලා නෙමෙයි ඕනේ, හරිද? ඇහුවාම මොකද වෙන්නේ කියලා. සමහර වෙලාවට ඔළුව කැක්කුමයි වගේ. ඕකේ, මම පිළිගන්නවා, හරිද? දවසම එපා වුණා වගේ. හරි, මම පිළිගන්නවා. මේ මොන කරච්චලයක්ද වගේ. ඒත් ඕකේ, පිළිගන්නවා. ඕන එකක් එවන්න. හැබැයි වොයිස් නෝට් එකක් තමයි ඕනේ. හොඳේ, මම මේකෙන් වෙන වැඩක් ගන්න ඉන්නේ. ඒකයි එවන්න කියන්නේ. හා නිමේෂ්, ඔයා නම් කිසිම දෙයක් නැතුව ඔයාට ඕනේ එක විතරක් කියලෙවලා. මම කියපු එක ගානකටවත් අරන්නේ නැහැ, කනකට අරන්නේ නැහැ. වැඩ කරන්නේ ලොජිස්ටික්ස් වල ගල්පොත්තේ. ඊයේ මේ යාළුවගේ බර්ත්ඩේ කළා. එයාට මේ රතු කියලාලු කියන්නේ එයාට විෂ් කරන්න කියලා තියෙනවා. ඉතින් ආ මට මේ වොයිස් නෝට් එකක් එවලා නැහැ. මං කියපු එක ඔයා කරන්න නැතුව ඔයා කියලා තියෙන එක මම මොකටද කරන්නේ? අනිමේෂා කියනක බලන්න. මම කියපු එක ඔයා කරන්න නැතුව ඔයා කියපු එක ඇයි මම කරන්න? මම විශ් කරන්න රතුට, හරිද? ඔයා මට වොයිස් නෝට් එකක් එව්වොත් මාව ඇහුවාම මොකද වෙන්නේ කියලා කෙටියෙන් එක වාක්‍යයනේ ඕනේ. මේ ඔෆිස් එකේ වැඩ ටිකවත් කරගන්න හිතෙන්නේ නැහැ. හරි, ඒකක් මම පිළිගන්න. ඒ වගේ එකක් එව්වත් පිළිගන්නවා, හරිද? ජීවිතේ කලකිරෙන. හරි, එවන්න. හැබැයි මං ආසයි පොඩ්ඩක් පොසිටිව් ඒවා මෙවනෝ නම් හොඳේ. ආයි ඉතින් කසාද බැන්දේ අපරාධි කියලා හිතෙනවා. ඒ වගේ ඒවා ආසයි මම. එහෙම වුණත් ඕකේ. කොහොම හරි නිමේෂ් රතුට විශ් කරගන්න ඕනේ නම් මට කියලා. ඔයාට සිද්ධ වෙනවා වොයිස් නෝට් එකක් එවන්න. මට පේනවා මෙච්චර වෙලා වොයිස් නෝට් සේවපු නැති අයත්. ඕ යස්, රෙකෝඩිං. අද මරුවා ආසයනේ. මෙම මාරම ඇක්ටිව් ෆෑන් බේස් එකක් තියෙනවා කියන්නේ මම මාර ලකි ආදරේ. Thank you.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: කුඩා ජල විදුලි බලාගාරවලට ඒකකයකට 34.87ක්, සුළං බලාගාරවලට ඒකකයකට රුපියල් 25.73ක්, ජෛව ස්කන්ධ එහෙම නැත්නම් ඩෙන්රු බලාගාරයක ඒකකයකට රුපියල් 26.32ක්, ජෛව ස්කන්ධ ඔ කෘෂි කර්මාන්ත අපද්‍රව්‍ය මගින් නිපදවන විදුලි සඳහා ඒකකයකට රුපියල් 17.68ක්, නාගරික අපද්‍රව්‍ය පාවිච්චි කර ජනනය වන විදුලි ඒකකයකට රුපියල් 56.55ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩදනි ඉතින් නේද?
5: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 492 0.7 1 1 327 2 77

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka ven karwa ganna. Amathanna 01117888666.
2: Amme! මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
3: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
6: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
6: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
6: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
7: 98.2 98.4

0: මගේ වොයිස් නෝට් එක හාහා මම නැටුවා මේ සින්දුවට. රතුට විශ් කරන්න කියලා කිව්වනේ මං කිව්වනේ රතුට විශ් කරන්න මට වොයිස් නෝට් එකක් එව්වොත් කියලා. එවලා කියන්නකො කොල්ලා එව්වා වොයිස් නෝට් එකක් බලන්න නේද? පොඩක් අහන්න දෙන්නද ඒක? බලන්න ඇහෙනවද කියලා.
1: ඇත්තම කිව්වොත් ඔයා වහන්න නැතුව මේ හිටිය කියන දවසම මේ ඇත්තම කියනවා නම් පරිප්පුනකා බත් කෑවා වගේ මට.
0: නිමේෂ්, ඔයා ඒක හොඳටම කළා. හරිද? අස්සට වොයිස් නෝට් එක එවලා තියනවා. පරිප්පු නැතුව බත් කෑවා වගේ නේ? සුදු කොච්චික දවල් ෂෝ එක ඇහුවේ නැත්තම් හිතේ නෑනේ මං හැමෝටම හැන්න එක ප්ලේ කරයි කියලා. එම තමයි හිතන් නැති ඒව තමයි මේ ෂෝ එක ඇතුළේ වෙන්නේ. හරි, ලොජිස්ටික්ස් වල ගල් පොත්තේ රතු, රතු අයියා, හැපි බර්ත්ඩේ ටු යූ, ජනම්දින් මුබාරක්, සුභම සුභ පන්දිනයක් වේවා.

රතු ඔයාට නිදුක් නිරෝගී සුදීර්ඝාෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එක. දැන් ඉතින් ඔය නිමේෂ ඇතුළේ යාළුවෝ සෙට් එකට කේක් කැල්ලක්වත් දෙන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනරේ තහනිය දුප්‍රයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනිය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකෝ.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත් පාරගම්, තෙබුකොළ.
3: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
5: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
20: real mapat experience එකකට නැල්වත්ත බට
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
22: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.

0: කරන්නයි.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114 700 550.
2: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 800 400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
5: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
7: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
8: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
9: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
8: මට link pass පංගුවෙන් හරි ගියා.
9: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
10: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
11: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM hybrid හා plug-in hybrid SUV මාදිලි රසක්, Haval H6, Haval GT, Tank 300 හා Tank 500 රථ, දැන් Union Place GWM Experience Center වෙතින්
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
13: Avans එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: Avans ticket ටික pay.
15: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial banking ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
16: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසයි 2 ලැබෙනවා නම්. Double Decker, Double Delight, Double Salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් Double Promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
17: සින්දු සියත අනුග්‍රහය.
18: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
19: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
6: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට, ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: ඔබ මුලා වෙලා දෙන්නේ නෑර නේද? මේ හවස 3:47 වෙලාව. අදනම් මරුවා. මම මේ වොයිස් නෝට්ස් අහහ ඉන්නේ. සමහරුන්ගේ වොයිස් එක මම අහන්නේ අද පළවෙනි වතාවට. හැමදාම මෙසේජස් 7 අයගේ කටහඬ අද අහන්න පුළුවන් වුණා මේ වැඩේ නිසා. හරි ෂෝයි. අංගාසයි. දැන් රුමේනියාවේ අනු කියන්නේ ඉතින් හැමදාම මට මෙසේජස් 7 සින්දු ඉල්ලන මාත් එක්කම ඉන්න එක්කෙනෙන්නේ. එයාගේ වොයිස් එකක් මේ විදිහට ඇහුවේ මම අද පළවෙනි වතාවට. ඔන්න බලන්නකෝ එයා කියලා තියෙන එක.
1: ඒක හරියට කොටිවල ගියල්ල ගත්තා වගේ තමයි. ඔයා කියන්නේම මහා විශාල ඉනාවක්.
0: ඕ ඕ ඉනාවක්ලු මම. හනේ ඉතාලියේ සම්පයවල තිබ්බ මරු එකක්. මේ සුදු කොච්චි ඇහුවේ නැති වුණාම මම කිව්වේ සුදු කොච්චි වහන් නැති වුණාම නෙවෙයි. සුදු කොච්චි වහනකොට මොකද වෙන්නේ කියලා. ඔය ඉතින් හරියට අහගෙන ඉඳලා නැහැ. අහන් නැති වුණාම මොකද වෙන්නේ කියලා එවලා තියෙන්නේ. මුකුත් වෙන්නේ නැහැ මේ ඉන්නේ කියලා එවලා තියෙනවා. අනේ අනේ. ඒක මම ප්ලේ කරන්නේ නැහැ. ඒක මට ලැජ්ජයි ප්ලේ කරන්න. hina yana kiyala thiyena vidiyata oyata neme mata lajjay me chandima eya first time thamai mata message ekak dala thibbe mama eyaage message ekak hoyanne eya lassana kathawak kiyala thibba harima aadaraniya vidiyata eya wala thibba voice note ekak eka mata dan hadissiyata hoya ganna baha habai hoya gaththayin passe man aniwaryen eka ilanga paye hari ehenna daanna මොකද මේ ඉතාම ආදරණීයයි. කවින්ද පැස්කුවල්. හයි. ඔයත් ලස්සන වොයිස් නෝට් එකක් එවලා තිබ්බා. Thank you so much. ඔයත් මීට කලින් මට කිසිම මෙසේජ් එකක් එවපු නැති කෙනෙක්. සින්දු විතරක්ම අහගෙන නේ. ඔහෙ හිටියා. අද මොනා හරි කියලා එවන්න ඕනි කියලා හිතුණා කෙල්ලට. නේද? ආදරෙයිති. ඊළඟ සින්දුව ඔයාටත් එක්ක. ඊළඟට දුම්බර ලාලිත් ඔයයි දුව ආයේෂවයි එකතු කරගන්නෝ. ආයේෂ ඊයේ කොහෙද මට කවියක් එවලා තිබ්බා. මට මේ එක කියවන්න බැරි වුණා. ආයේෂ ඔයා මාතක තරහ වෙලාද? නෑනේ නේද? මං හිතන්නේ ඔයා තරහ වෙයි කියලා. පුළුවන් නම් අද ආයේ කවිය එවන්න අද කියවන්නම් මං. ආ චන්දිමාගේ වොයිස් නෝට් එක හම්බ වුණා. මේ තියෙන්නේ.
2: මම කුවෙට් වලින් ඔයා වහන්නේ. මන්නම් ඔයාව අහනකොට දැනෙන්නේ මහන්සිය. ඇත්තටම පාළුව කවුරුත් නැතුව ඉන්න තනිකම හේරම ඇරෙන ඔයාගේ කඩන ඇහෙන එකට මම හරි අසහ ඔයාගේ හිනාවට. ඇත්තටම සුපිරියටම ඔයා වැඩසටහන කරන ඇත්තටම හොඳ ලස්සන කටහඬක් තියෙන ඔයාට.
0: අනේ Thank you සුදු. ආදරේ. එකක් නෙවෙයි ගොඩාක් ආදරේ. ඔක්කොගේම වොයිස් නෝට්ස් මේ විදිහට ප්ලේ කරන්න හම්බ වෙන්නේ නැහැ. වෙලාව මදි හොඳටම. මොකද ඒ තරමට තමන්ගේම හඬින් මට අද වොයිස් නෝට්ස් ගොඩාක් කියවලා තියෙනවා. මාව අහගෙන ඉන්න ඔබ මෙච්චර මට ආදරේ කියන්නේ.
3: වතනි කැලල් සීප ගන්නේ රළු දෙතෝලින් නම් කිසිදා ආදරේ හන්දා.
0: මේ වොයිස් නෝට්ස් අහලා අද මට පිස්සු වගේ.

0: අද ගැස්මට සියත
1: සියත පාත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 070455 11.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
5: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
2: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 070455 11.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්
3: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක් පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න
3: මේ chance එක miss කරගන්න එපා මොකද අපි interview කරන්නේ
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
7: චිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 0676567874
9: 98.4 පානතුරට

වෙනතක නැකත වෙලා තමාගේ ඇස් ඉස්සරහට ඇවිල්ලා ඉන්න මේ දවස්වල යාගේ ආදරි හදවතම දවන පදම හොඳම රසම හැඟුම මේ දවස්වල ළඟ ඉන්නේ

අනවගේ යාවත් ළඟ තියාගෙනාද උපන්දිනේ සමරනවා. සවුත් කොරියාවල නවා ජනම්දින් මුබාරක්. සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඉක්මනට කසාද බැඳලා දරු මල්ලු හදන්න ලැබේවා. ජය වේවා. හැපි බර්ත්ඩේ කොල්ලෝ. දැන් වෙලාව හවස 4:00 වෙනාඩි 2:00.

0: किया था टॉप स्टोरी।
1: බස්වලිට රැඳවුම් නියෝග ඩොබාහිදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ලලිත් කණ්ණංගර හෙවත් බස් ලලිත් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ල පැවසුවේ සැකකරු අද නාරාහේන් පිට පොලිසිය භාරය රඳවා සිටින බවයි. සැකකරු හෙට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට බහර දීමට නියමිතයි. බස්ලලිත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනු ලැබුවේ අද අලුයමදී. හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් සහ කොන්ත්‍රාත් පදනම මත පුද්ගල ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබුණේ බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශයේ මගින්. පුද්ගල ඝාතන වරදකට අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාව යටතේ කොළඹ මහාධිකරණය මගින් බස්ලලිත්ට එරෙහිව විවෘත වරෙන්තුවක්ද නිකුත් කරනු ලැබුවා. 2021 වසරේදී නෙළුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් බස්ලලිත්ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 2022 වසරේදී පුද්ගලයන් තුන්දෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්ද බස් ලලිත්ට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුව නිකුත් කර තිබුණා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth+.

සමුද්‍ර මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ ක්‍රෂ් එක අහගෙනලු ඉන්නේ. හයි සමුද්‍රගේ ක්‍රෂ් එක, ඔයා අහගෙනද? සමුද්‍ර මට කියලා තියෙනවා ඔයාට කියන්න කියලා. එයා ඔයාට ක්‍රෂ් කියලා. එච්චරයි ඉතින්.

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවාද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලවියප්‍රතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝධ රථය. ත්‍රිරෝධ රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
11: අවන්ස් ටිකෙන් ටික පේ
12: සිරිවොට් සමාජිකයන් සඳහා කාගල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි ₹290 නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි ₹240 මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි ₹580 ඊවා කොටන් ෆීල් වින්ග්ස් ₹155 කගෙල්ස් ෆුඩ් සිටි
13: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක් හවල් H6 හවල් GT ටැන්ක් 300 හා ටැන්ක් 500 රත දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින් අදම ඔබේ ටෙස්ට් ඩ්‍රයිව් එක වෙන් කරවා ගන්න අමතන්න 0.117888666
14: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
15: ඒත් ලොකු කරලා නේද
14: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
16: Emerson වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය 2. පේරු.
17: කොකපනේ අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
18: දරුවන්ට පොකට් මනි ₹5000යි දැන් අම්මලාටත් පොකට් මනි ₹5000යි.
17: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
19: සියත පොකට් මනි.
17: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
19: අනුග්‍රහය
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
17: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
21: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
17: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
21: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
22: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
23: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
24: මන්නම් හිතන්නේ නැහැ සර්.
22: දකින හිින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
25: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
26: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
22: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
17: බලන් ඉන්න.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30
1: සියත ටීවී තුලින්.

0: que වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩා අට් ද රේ ෂූ ලොකෝචේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: චාව් ෆස්ට් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හතරයි වෙනාඩි 29යි වෙලාව. නිපුන සමුද්‍ර ඔයාට කැමතිලු. මට දැන් තමයි නම හම්බුනේ. සමුද්‍ර ඉන්නේ කොට්ටාවේ. සමුද්‍ර ඔයාට ක්‍රෂ්. ඔය දන්නේ නේද? අද දැනගත්තනේ හා? ගෑනු මෑගෙන පොඩ්ඩක් හිතලා බලන්න. හරිද? මන් දන්නේ ඉතින් මේ කසාදි කොහොම හරිය කෙරුණොත් එදාට මම ගහනවා කෙලින්ම බල්ටි. මම බල්ටි ගහනවා, විසල් ගහනවා. I think සැනකෙලියක් කරනවා ලෝකෙම. මොකද මමනේ සපෝට් කරන්නේ ඒ නිසා. දවසක මගේ වෙනවා නම් එතුවක් නොමැරි ඉන්නම් කියලා සමුද්‍ර ඔයා නිපුණට කියන්න. හරිද? වැඩේ හරි ගියොත් ඉස්සර වෙලාම කියන්න ඕනේ මට. හොඳේ. ඒ ඉස්සර වගේ නෙමෙයිනේ කෙල්ලෝ මේ. ඉස්සර වගේ අර හිත හිත ආදරේ හංගගෙන හිතේ තියාගෙන ඉන්නේ නැහැ. කෙල්ලෝ ෆෝවර්ඩ් දැන්. කොල්ලෝ කිව්වේ නැතත් කෙල්ලෝ ආදරේ ප්‍රකාශ කරනවා. මේ පේනවනේ. මටත් හැබැයි එහෙම හයියක් තියෙනවා දෙයියනේ කියලා. මට කාට හරි ආදරය ඇති වුණොත් මමත් ආයේ දෙපාරක් හිතන්නේ ආදරේ ප්‍රකාශ කරනවා. මොකද ආදරේ කරනවා කියන එක නරක දෙයක් නෙවෙයිනේ. ආ මෙන්න කාලෙකට පස්සේ 6-4 කොල්ලෙක් ඇවිල්ලා මේ පැත්තට විපුල් සවුත් කොරියා වල ෂෝ ට්‍රිප් එකක් ගිහිල්ලා වගේ මට ෆොටෝ එකක් එවලා තියෙනවා. ඔයා තව මහත් වෙලා සුදු. හොඳයි, හැබැයි සතුටින් ඉන්නවා කියන එක තමයි මට හිතෙන්නේ. මහත් වීමේ රහස නේද? නැත්තම් කොලෙස්ටරෝල් දන්නේ නැහැ. නෑ නෑ, එහෙම වෙන්නේ නැහැ. මං හිතන්නේ කොහොමත් විපුල් කියලා කියන්නේ ජොලිය ඉන්න කොල්ලෙක්. ඒ නිසා මේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න නිසා නේද? පොඩ්ඩක් ඉතින් මහත් වෙලා කියලා තමයි මට හිතෙන්නේ. හරි, දැන් ඒ ඔක්කොම අතරේ විශේෂයෙන්ම අදත් මතක් කරනවා කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍ය ගැන. අද 3 වෙනි රන්දෝලි පෙරහැර. අද අගෝස්තු 25නේ. ඔව්, 3 වෙනි රන්දෝලි පෙරහැර තමයි අද තියෙන්නේ. අද හවස 6:53ට තමයි ඔන්න පෙරහැර පිටත් වෙන්නේ. ශ්‍රී දල්දා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා මාවත, යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදියේ ගමන් කරලා ඊට පස්සේ රජ වීදිය ඔස්සේ ඉහළට ඇවිල්ලා 3 වන රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි. ඔහොම තමයි සඳහන් වෙන්නේ. ඉතින් මං හිතනවා පෙරහැර බලන්න යන්න නේද දැන් මේ වෙනකොට ප්ලෑන් කරනවා ඇති. අද දවසේ පෙරහැර බලන්න එන අයට, ඒ වගේම හෙට අනිද්දා ඉන්න අනිද්දා, විශේෂයෙන්ම 28 වෙනිදා වෙනකන් පෙරහැර නරඹන්න එන ඔබට මතක් කරන දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මකයි. මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඇසල පෙරහැරට සමගාමීව පෙරහැර නරඹන්න එන ඔබ අපේ බැතිමතුන් එනකොට ඉතින් එක එක දේවල් නේ බෑග් වල දාගෙන අරගෙන එනවා. කන්න බොන්න දේවල්, වතුර බෝතල් විශේෂයෙන්. ඉතින් ඒ අරන් එන ඒවා ආදරෙන් මතක් කරනවා. ඔබත් පෙරහැර බලන්න යන්නේ හිතාගෙන ඉන්නවා නම් අද දවසේ වෙන්න පුළුවන්, හෙට දවසේ වෙන්න පුළුවන්, නැත්නම් අවසාන දවසේ වෙන්න පුළුවන්. ඒකටනේ ගොඩාක් කට්ටිය එන්නේ. හරි, යන්න පෙරහැර ඇස් දෙකින් බලන්න. හැබැයි තමන් අරන් යන දේවල් එවෙලේ කාලා බීලා තැන් තැන්වල වීසි කරන්න එපා. ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. විශේෂයෙන්ම මේ මං කියපු විදිහට ඔය ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක්, ප්ලාස්ටික් භාවිත කිරීම තුළින් ඒ පරිසරයට වෙන හානිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔළුවේ තියාගන්න මේ දවස්වල 28 වෙනිදා වෙනකන් විශේෂයෙන්ම මහනුවර නගරයට ඔබ එනවනම් පෙරහැර නරඹන්න, ඒ වැඩ කටයුත්තට දායක වෙන්න. ඔබ ගේන ප්ලාස්ටික් බෝතලේ හෝ නැත්නම් වෙන ඕනම දෙයක් නැවත අරගෙන යන්න උත්සාහ කරන්න. බැරි නම් ඒ අදාළ තැන්වලට ඒ දේවල් බැහැර කරන්න අමතක කරන්න එපා. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා මේ යොමු කරන්න එතන වෙන වැඩපිළිවෙලක් යනවා. ඉතින් මේ වැඩ කටයුත්තට අපිත් දායක වෙලා තියෙන්නේ.
TV සහ 100FM අපි මැති සිතින් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඉතින් ඔබේ පැත්තෙන් වෙන්න ඕනි කාර්යය ඔබ ඉෂ්ට කරන්න, අනිත් පැත්තෙන් ඒ කණ්ඩායම සහ අපි එකතු වෙලා අර විදිහට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. හැබැයි පුළුවන් තරම් තමන්ගේ දේවල් ආපහු අරගෙන යන්න, නැත්තම් අදාළ තැන්වලට බැහැර කරන්න අමතක කරන්න එපා. ඒ කාරණාව මතක් කරනවා. මොකද පෙරහැරිවරුණයින් පස්සේ ඊට පස්සේ වෙනම සතිගානක්

සුපිරි මෙඩ්ලි එක කියලා මෙසේජ් එකක් දාලා තිනවා වැලිවේරියේ ප්‍රසාද්. වාහනේ යන ගමන් ඉන්නේ. වඩා ෂෝටි වීඩියෝ ක්ලිප් එකකුත් එවලා තියෙනවා. සිය තහන්න කියලා. Thank you so much. තව සින්දු දෙන්නම්. හැබැයි මේ බ්‍රේක් එකෙන් පස්සේ. වෙලාව හවස 4:00 වෙනදි 39

0: කාලයේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා dpmc ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
1: කොමි තරහින්
2: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන් ස්ටිකෙන් ටික පේ
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
7: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026 ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0771331000 අංකය අමතා අදම අයදුම් කරන්න බිප්මා 2026 hire by NIBM where innovation earns recognition
8: මට ඇපල් මලක් දෙන්න
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
8: අයියා මට මල් ගොඩක් දීලා
9: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
8: හච් 15 පිස්සුවක්ම තමයි
10: සිංහ කිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අමතන්න prime group 13:22

0: බට රියල්ම බට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට.
1: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පිය මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
2: ඉස්කෝල 6 වසරේ ඉඳන් ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ජී ඔයාගේ වොයිස් නෝට් එක දැනුයි ඇහුවේ සුදු මං හිතපුවත් නැති දෙයක් ඔයාවල තියෙන්නේ හරි ලස්සන්ට ඔයාවල තියෙනවා හැබැයි ඒක ප්‍රචාරය කරන්න අමාරුයි පොඩ්ඩක් මත්වීමක් ගැන තියෙන්නේ Thank you KG Miss Indua ආරතෙක් ඉල්ලුවේ නම්

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
3: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
2: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසුදු කරන්න බෑ.
3: පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
2: මේ නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
4: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අවතන්න 0676 251 3020.
5: සැන්ඩිවා මේ වා දත්මදිනෝද දත්මදිනෝද
6: ඒකැර
5: ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් දන්නේ මං දත්මදින්නේ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7-388-388
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
9: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රිවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011 14 700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
11: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
10: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
10: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
1: 98.4 කළුතරට සියත FM.
12: අම්මෝ අද වොයිස් නෝට්ස් ගොඩාක් ඇවිල්ලා තිබ්බා.
6: සුදු කොච්චි අහනකොට මොකද වෙන්නේ? මංකෝ වොයිස් නෝට්ස් එවන්න කියලා ගොඩාක් වොයිස් නෝට්ස් අවිල්ල තිබ්බා. හැබැයි ඉතින් මට ප්ලේ කරන්න පුළුවන් වුණේ කීපයයි. මේ මට නිතර දෙවැලේ මැසේජස් දාන එක්කෙනෙක් නේ. අර පෙට් ෂොප් එකේ යාළුවා කැලුම් කොටුගොඩ ජානක පෙට් ෂොප් එකේ කැලුම් ජානක කටි ගොඩක් ඉන්නවා එතන. අත ජානකගේ වොයිස් නෝට් එකෙන් වැඩේ ඉවර කරන්න ජානක මෙන්න මෙහෙම කියලා තිබ්බා මං ගැන. ඉන්නකෝ අහන්න දෙන්න.
12: ඇත්තටම ඔයාගේ වැඩසටහන අහනකොට අපේ කම්මැලිකම නැති නේ අපිට වැඩ කරන්න හොඳට පුළුවන්. නියමිත ප්‍රෝග්‍රෑම් එක කරනවා. එලකිරි
6: එලකිරි එලකිරි වැඩ කරන සද්දෙත් ඇහෙනවා. මේස වලට ගහනවා එහෙමනේ.

මතක ඉන්නවට මේ පැයතන පුරාවට මාව අහනවට මට ආදරේ කියලා කියනවට මම කියන කියන දේ කරනවට එක මාරයි. මම මේ වොයිස් නෝට්ස් ඔක්කොම ටික වෙනම අරන් තියාගන්නවා. කවද හරි අයින් වෙච්ච කාලේ හරි අහන්න පුළුවන්.

රහන් ඔයත් මෙසේජ කද්දාලානේ වොයිස් නෝට් එකක් දාලානේ. ඔයා හැබැයි පරක්කු වැඩි. කමන්න නොට එකමං ඇහුව හොඳ. හෙට හම්බේ මෝපියායේ මේ මුළු ලොවම මටයි. මගේ ආදරය කාටද? කාටද? කාටද? මගේ ආදරය ඔබටයි. අම්මා මං අගේ සුදු කොච්චයා.

0: क्या था टॉप स्टोरी।
1: පත්මි පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වෙයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පත්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පත්මි නැමැත්තා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දැඩි ආරක්ෂක විධිවිධාන මැදෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු ඉදිරිපත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සංගිස් බෝධරගම ඉදිරියටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ රතු නිවේදනයකට අනුව සැකකරු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළ බවයි. 2025 වසරේ සැප්තැම්බර් මාස දෙවනදා කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කළා. සැකකරු බහරේ තිබී සොයාගත් ජංගම දුරකථන සංඛ්‍යාව 8ක්. ඒවායේ දත්ත මකා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ එම දත්ත ප්‍රතිඋත්පාදනය කරගත් බවයි. ජංගම දුරකථනවල තිබී දුරකථන ඇමතුම් 8841ක් පිළිබඳ තොරතුරු අනාවරණ වුණා. ඡායාරූප 3,26,671ක්ද සොයාගෙන ඇති අතර සොයාගෙන ඇති දුරකථන පටිගත කිරීම සංඛ්‍යාව 1,101ක්. වීඩියෝ දර්ශන 5,039ක් සොයාගැනුණා. ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. සැකකරුගේ දුරකථනවල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක සොයාගැනුණා. රංගන ශිල්පිනියන් සහ නිරූපණ ශිල්පිනියන් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දේශපාලකයන් 9 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකථන සංවාද හමු වී ඇත්තේ දුරකථන පිළිබඳ සිදු කළ විමර්ශනවලදී. සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් ඡායාරූප අතර විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර 19ක ඡායාරූපද හමු වුණා. බැංකු ගිණුම් 17ක් පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි. සැකකරු 2021 වසරේ මේ මාස 21 වනදා සිට නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයන් භාවිත කරමින් විදේශගත වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු ඩුබායි, ජපානය, ඉන්දුනීසියාව, රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය ඇතුළු රටවල් 13කට අවස්ථා 15කදී පමණ ගොස් ඇති බව අනාවරණ වුණා. මෑතකදී ගිනි අවි සොයා ගැනීම සම්බන්ධයෙන්ද සැකකරු පිළිබඳ විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති 5:30ට.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: රසවත් කරයි.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: කළෝ
1: ඩෝඩි හරි
0: අදෝයාගෝ ඔලුවනිිය හත්තක් වගේ වටනික
2: හදග
0: හත්තක් පිපිල වගේ
2: අලුත්තයා කට්ටක් ග
0: හත්තක් පිපිල වගේ කකුල් දෙකේ කෙනාටත් මකලෝ කියන
2: කකුල් තුනේ කාටත් මකලෝ ඉතින් මේ අදත්තාව ඔන්න ඉතින් මේ වදේ විඳින්න
0: මාවද ප්‍රෝග්‍රම් ගැන
2: ඔයා ඔයා ප්‍රෝග්‍රම් ගැන මං කැමැත්තෙන් කරන්න අද අඟහරුවා දනේද මේ සතිය කොටයිනි
0: ඇයි නිවාඩු දවස් දෙකක් තියෙනවා
2: මේ සතිය මැදින් උදුරගෙන තියෙනවා අපි අපි සඳුදා මෙහෙම නැකිట్లా හම්මෝ අලුත් සති කෑල්ල අලුත් සතියක් කියලා පටන් ගන්නකොට සති කෑල්ල ඉතින්
0: ඒකනේ දවස් දෙකක් වෙනේ සමහර ඔෆිස් වල නම් අකලෝ සඳුදා අඟහරුවාද නිවාඩු දීලා තියෙනවා සමහර ඔෆිස් වල සිකුරාද නිවාඩු දීලා තියෙනවා
2: ඒ ඔෆිසුත් වහන්න තියෙන ඔෆිස් වෙන්න ඇති
0: වැඩ
2: නැති බංකොලොත් වෙන්න ළඟ ඒව වෙන්න ඇති ඒව මේ සතිය තිස්සේ වාඩු දීලා තියෙන
0: මැද දෙකක් තියෙනකොට දවස් දෙකක් තියෙනකොට ඒක කොහොමහරිලා මිනිස්සුන්ට හොඳ නිවාඩුවක් දෙනවා ඉතින් අනේ ඉතින් අපේ නේ
2: ඒ දුන්න නැතත් මිනිස්සු එක ගන්නවා දැන් මේ සතියේ සිකුරාද වැටෙන්නේ අඟහරුවාදට නේ අද සිකුරා
0: අද සිකුරාද
2: සිකුරාද ඉත හෙට ඉත වීකෙන්ඩ් ඒ හෙට අගෝස්තු 26 තමයි යෙදිලා තියෙන්නේ ජාත්‍යන්තර සුනක දිනය සුනකයන් ඩෝග්ලවස්ලා ඉන්නවනේ ඒගොල්ලන්ගේ දවස ඒගොල්ලන්ගේ කියන්නේ අතර ඒගොල්ලන්ගේ නෙවෙයි ඒගොල්ලන්ගේ බල්ලන්ගේ දවස
0: හරි
2: දෙදාස් 2004 අවුරුද්දේ තමයි මේ ජාත්‍යන්තර අන්තර්ජාතික සුනක දිනය නම් කරලා තියෙන්නේ එදා ඉඳන් මේ වෙනකම් හැම අවුරුද්දෙම අගෝස්තු 26 වෙනිදාට මේ සුනක දිනය
0: සමරනවා කොහොමද සමරන්නේ
2: ඒක විදියට ඒක සමරනවා දැන් එමණිති වැලන්ටයින්ස් ඩේ කොහමද සමරන්නේ?
0: ඒ විදිහට මේකත් සමරන්න ඇතිනේ. හා. බල්ලවෙක්
2: වැලන්ටයින්ස් ඩේ සමරන්නේ. ඒ බල්ලට රෝස මල්ලියම දීලා. ඈ?
0: ඉතින්දයි.
2: බල්ලත් එක්ක කෝපි බොන්න
0: ගිහිල්ලා.
2: බල්ලත් එක්ක රෑට නටලා.
0: බල්ලා කොහේරි එක්කන් යනවා. ඇවිදින්න එක්කන් යනවා. පාකෙකට එක්කන් යනවා.
2: එකම විදියයි දන්නේ මොන දේටත් දන්නේ වැලන්ටයින් ඩේ සමරන විදිය තමයි ලෝකේ මොන දිනේ සමරන්න කිව්වත් දන්නේ ඒ ටික කරන්න. ඩැඩිවන් දන්නේ මොන ලෝකෙන් ආපු ප්‍රාණීන්ද කියලා. මේ ඔන්න ඔය බලන කවුද ඉන්නේ කියලාද?
0: ආ අපි ඒක නෙවෙයි. එන බලන්නත් එපයි. ඉතින් අපි අර කතා කරන්න ඕනේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැන අද දවසෙත් අපි විස්තර කතා කරනවා. ඊට අමතරව මාළුවේ පුංචි කාලනිවස ගැන අපි අද කතා කරන්න ඕනේ.
2: හවස හයා මාර වෙනකන් එක එක බලු කතා එක්ක අද දවස ගත කරන්න පුළුවන්.
0: අනේ කැතයි මං කියලා බලු කතා කිව්වම සුනක කතා. ආ ඒකයි ඒක තරිනේ.
2: සුනක කතා. සුනක
0: සුනක ටොක්.
2: ඔකේ ඩොග් ස්ටෝරීස්.
0: ඩොග් ස්ටෝරීස් එක තමයි අද අපි වැඩේ ඇදගෙන යන්නේ
2: නේද? හවස හයා මාර වෙනකන් ඉඳ අපිත් එක්ක හොඳ හොඳ ලාඩා.
0: නැන්නේ ජාමේ.

0: අද ගැස්මට සියත
1: හවස පහයි විනාඩි 18යි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අගෝස්තුමාසේ වැස්ස අඩුයි. ඔය උතුරු නැගෙනහිර උතුරු මැද ඒ වගේ පළාත්වල අවුරුදු 30ක 60ක වගේ සාමාන්‍ය ගත්තාම අපි දකිනවා මිලිමීටර් 100ක් 200කට කිට්ටු වහින තැනුත් තියෙනවා. නමුත් එනම් එල්නිනෝ තත්ත්වය නිසා ඒ පැත්තට වැස්ස ඇත්තෙම නැහැ. උණුසුම වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා දිවා කාලයේ මෙන්නම රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඉහළ අගයක තියෙනවා. මොකද දිවෙන වටාම මුහුදේ උෂ්ණත්වය අංශකයකින් දෙකකින් සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා. දිවෙන වටත් එහෙමයි. බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශෙත් එහෙමයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විරදම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊ මොබිලිටි විතින්.
4: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: City Vote සමාජිකයන් සඳහා Cargill Swarthi වෙතින් මෙගා වට්ටම්. Flora Fat Spread ඉතිරි රුපියල් 290යි. Nestle Malt Pouch ඉතිරි රුපියල් 240යි. Magic Nuga සහිත Butter Scotch ඉතිරි රුපියල් 580යි. Eva Cotton Field Wings රුපියල් 155යි. Cargill Swarthi.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444 සීතා හදවත් දිනු හිතවත්කම
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117 888 666 ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0771331010 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV තනරිතහනිය දුක්රයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනිය බෙලදී
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
5: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
5: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
9: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
5: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටි ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
10: ටැලන්ට්
11: එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: Ladang.
1: Vita Urdu, විසිදාහකට කලින්.
2: විසිදාහකට කලින් තමයි.
1: මොකද විසිදාහකට කලින් තමයි. 21000 ඉවර
2: වුණා. නෑ බල්ලා කියන කතන්දරේ පටන් ගන්න.
1: අන්න හරි. මීට අවුරුදු 21000කට කලින් බල්ල රංචුවක් පවත්වපු රැස්වීමක. කතා කරපු
2: කතාවේ
1: කසුනකයා.
2: කවුද?
1: බල්ලන්ට කිව්වා. කවුද නම අහන්නපෝ.
2: අපි
1: නම රෙකෝඩ් කරලා. බල්ලන්ට කියනවා මේ නායක සුනකයා. බල්ලනි, අපි දැන් කෑම එක පස්සෙන් දිව්ව ඇති. අපි කෑම එක පස්සෙන් දුවනකොට කෑම එකත් පස්සෙන් ඔබලා දුවනවා. මේක හරි කරදරයි මහන්සි. එහෙනම් අපි මේක නවත්තන්න ඕනේ. බෝ!
2: පී
1: වෙනුවට. බල දැකලා තියෙනවද කකුල් දෙකේ සත්තු జాතියක් ඉන්නවා.
2: බෝ බෝ!
1: කකුල් දෙකෙන් කෙලින් අතට ඇවිදින සත්තු බල දැකලා
2: තියෙනවා.
1: අපිට තියෙන්නේ අද ඉඳන් ඒ කකුල් දෙකේ සත්තු ගාවට ගිහිල්ලා වලි ගෙවනලා දිව දික් කරලා කන් දෙක පාත් කරලා ඇස් දෙක ලොකු කරලා ඒ කකුල් දෙකේ සත්තුන්ගේ අවධානය දිනාගෙන අනුකම්පාව දිනාගෙන උන්ගේ ආදරය දිනාගෙන උන්ව අඳගෙන උන්ගෙන් කාලා ජීවත් වෙන්න.
2: අන්නව තමයි.
1: අන්නව තමයි මේ කතාව පටන් ගත්තේ. එදා ඉඳන් අපි මේ ධරණී තලය මත බල්ලෙක් වඩාගෙන
2: ඇවිදිනවා.
1: දැන් මේ වෙනකොට ලෝකේ ඉන්නවලු බල්ලෝ
2: එන්නේ වුර්කෑන්ගෙන් කියලා නේද?
1: ඔව්. සහ දැන් නම් ගොඩක් අපි ඩොමෙස්ටිකේට් කරලා තියෙන බල්ලෝ හුඟක් කෙලින්ම වුර්කෑන්ගෙන් එහෙම නැත්නම් කැලෑ බල්ලන්ගෙන් ඩිසෙන්ඩ් වෙලා නෙවෙයි අය. අපි මේ වුංග වඩාගෙන මේ ගෙනියලා ක්‍රොස් බ්‍රීඩ් කරලා එක එක අතට නලවලා හුරු කරලා පුරුදු කරලා ඊට පස්සේ ක්‍රොස් බ්‍රීඩ් කරනකොට උන්ගේ ජානමය වශයෙන් වෙනස් වෙවිලා දැන් ඉන්නේ මේ සුරතල් සතුන් වර්ගයක්. එහෙමත් නෑ හැබැයි
2: ඇයි අපි අර වල් බල්ල කියලා කියන්නේ ලංකාවේ බල්ල?
1: ස්ට්‍රේ ඩොග්ස් නෑ. ඒ අරුණාම තාමත් දඩයමට එහෙම පාවිච්චි කරන ඊට පස්සේ හිමේ කරත් ඇදගන්න පාවිච්චි කරන වැඩට ගන්න
2: හවුන්
1: ඩොග්ස් ලා වගේ ඉන්නවා. ඊට පස්සේ ජර්මන් ෂෙපර්ඩ්ලා කෙලින්ම හමුදාවල ආරක්ෂක අංශවල රස්සාවල් කරනවා. ඊට පස්සේ තව ගාඩියන් ඩොග්ස් ලා ඉන්නවා. ලෙඩ්ඩු බලාගන්න ට්‍රේන් කරපු බල්ලෝ ඉන්නවා. අපි වගේම ඉතින් සමහර බල්ලෝ හරි හරියට වැඩ. අපි කරුවාට වැඩිය මහන්සි වෙලා රස්සාවල් කරනවා බල්ලෝ සමහර වෙලාවට. අපි ඉතින් කයිදකට කියෝ කියෝ ඉන්නකද අපි කර. මේක හරියට දැන් මේ අපිට කතා කරනකොට සල්ලි හම්බෙනවනේ.
2: ඔව්.
1: ඒකනේ මේ රස්සාවේ හැටි. ඒක හරියට බල්ලෙකුට බුරනවට සල්ලි දෙනවා වගේ.
2: අනේ ඒව කියන්නේ බොමුද?
1: මේක නැත්.
2: වටේ පවන.
1: මේක තමයි. බල්ලන්ට බුරනවට සල්ලි දෙනවා. හා පූසට ඤාව් කියනවට සල්ලි දෙනවා වගේ තමයි.
2: අපි කතා කරන එකට
1: කතා කරනකොට ඔයාට කියන්නේ මටත් එක්ක
2: අපිට
1: අම්මෝ අපිට කතා කරනවට සල්ලි දෙන එක ඒ වගේ තමයි. බල්ලෝ අපි එක්ක සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. ලෝකේ වෙන කිසිම කවුරුත් සත්තු නැහැනේ. රස්සාවල් කරන සත්තු බොහොම අඩුයි. ඉතින් බල්ලෝ අපි එක්ක රස්සාවල් කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා තියෙන එහෙම කොච්චරද ඇවිල්ලා කියන ඇතර අපි එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක තරි කර අපි එක්කගෙන ආපු ගමනක්. දැන් නිකන් බැලුවාම ලෝකේ බල්ලන්ව බලා ගන්න බල්ලෝ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න සංවිධාන බිහි වෙලා බල්ලෝ වෙනුවෙන් නීති සහාය සපයන ආයතන තියෙනවා. බල්ලෝ වෙනුවෙන් අපි නීති අමුතුවෙන්
2: හදලා
1: තියෙනවා. බල්ලෝ වෙනුවෙන් අපි මිනිස්සු හිරේ දාලා තියෙනවා. ඒක වාට කිව්වම අපිට හිනා යනවා. ඇයි අපි මෙහෙම කරගන්නේ වගේ හිතනවා. හැබැයි ඒකටත් හැම අතටම ඒ පැත්තට මේ පැත්තට හරවල බැලුවාම සාධාරණ තර්ක තියෙනවා
2: වෙන්න පුළුවන්. කමක් නෑ කියලා හිතෙනවා.
1: ඔව් මං කියන්නේ මේක හරිද වැරදිද කියලා නෙවෙයි. අපි බල්ලෝ මෙච්චර දුරක් අපිව දක්කගෙන ඇවිල්ලා තියෙනවා. බල්ලෝ අපිව දක්කන් ඇවිල්ලා තියෙන දුරේ හැටියට අපි මිනිස්සුන්ව හිරේ දානවා. බල්ලෝ වෙනුවෙන් ඩෝග් වෙල්ෆෙයා සොසයිටි තියෙනවා. බල්ලෝ වෙනුවෙන් හදපු ස්පා තියෙනවා. බල්ලෝ වෙනුවෙන් අපි හොස්පිටල්ස් හදලා තියෙනවා. බල්ලෝ වෙනුවෙන් ෂෝස් හදලා තියෙනවා. ඩෝග් එන්ටර්ටේන්මන්ට් ෂෝස් තියෙනවා.
2: ගේම්ස්
1: හදලා තියෙනවා. බල්ලන්ට කෑම හදනවා. බල්ලන්ට ඇඳුම් හදනවා. බල්ලන්ව ග්‍රූම් කරනවා. සාමාන්‍යයෙන් බල්ලෙක් ග්‍රූම් කරන්න හිතන්නේ ලංකාවෙත් රුපියල් 10,000-12,000ක් යනවා බල්ලෙක් එකවරක් ග්‍රූම් කරන්න. ඉතින්
2: ඒ කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක්.
1: ලොකු ඉන්ඩස්ට්‍රි එකක්.
2: ඒක ව්‍යාපාරයක් කියලා.
1: ඔව්. ඒ කියන්නේ බල්ලෝ හින්දා ගොඩාක් මිනිස්සුන්ට රස්සාවල් හම්බ වෙලා තියෙනවා.
2: බල්ලෙක් අතකින් ලොකු සේවයක් කරලා
1: තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒකයි මම කිව්වේ දෙපැත්තටම අපිට කතා කරන්න පුළුවන්. බල්ලෝ හින්දා මිනිස්සු හිරේ ගිහිල්ලා තියෙනවා. බල්ලෝ හින්දා පවුල් ගණනාවක්
2: ගොඩ ගිහිල්ලා තියෙනවා.
1: ෂොක් බල්ලා නේද?
2: ඒකනේ.
0: කරන්න.

0: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
1: ඉස්කෝල 6 වසරින් ඉගෙන ගන්න තුන් කොමඩි නැත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
3: Youth again ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
5: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
4: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
6: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
7: සෙනෙහස

0: chicken tikka pay
1: Sri Lankave prathama vatavata rhino roofing within handunwa dena rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet rhino roofing within handunwa dena rhino premier roofing sheet වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
3: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026 ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 071-133-1000 අංකය අමතා අදම අයදුම් කරන්න Bipma 2026 by NIBM Innovation earns recognition. Vavak Velak Langa Noor Parata Avidina During Miss Kalanka Nidahas Navatanak. Uttura Dakuna Madhyamaya Karana Kadavata Adivegi Pivisumata Vinadi Thunai. Rupiya Million 31 Sita Siyunuma Pahasukam Sahita Surakshita Parisareka Pihiti. Supiri Vatinakamak Sahita Apartment Eka Adama Venkaraganna. Kadavata Lifestyle Residences. Danma Amatanna Prime Group.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්

ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: Sieta.
1: හෙට ලෝක සුනක දිනේ තොර සමහරු ඉන්න හෙටරිකං ගෙදර බල්ලව එමනත් අයාගව බල්ල වැඩක් ෙතුරේ ඔක්කොමටික කාරකේ දාගෙන බීච්චික අයින දිගේ පාරක බල්ලටත් හුලන් වැදි වැති ෆුල් නිකං විනෝදෙන් වාහනේ පැදගෙන ගිහිල්ලා බීච්චි කයින වාහනේ නවත්තලා බල්ලො ටිකත් එක්ක බීච්චිකට බැහැලා ආපහු බල්ලොටික බීච්චට බැහලට පේට ඇවිදලා බල්ලු බීච්චගේ නාලා රෙමේ ඔක්කොම කරලා ආපහු ඇවිල්ලා බල්ලො ටික කාරකේ දාගෙන ආපහු බීච්ච කයින දිගේ පාරදිගේ හුලන් වැදි වැති සන්තෝසෙන් පැදගෙන ඇවිල්ලා එන ගමන් කොහෙට ඩ්‍රයිව් ත්‍රූ එක නවත්තලා බල්ලන්ට අයිස්ක්‍රීම් අරගෙන දීලා තමනුත් තමන් කැමති දෙයක් කාලා බීලා ආයි කාරක පැදගෙන ගෙදෙට ඇවිල්ලා ඒ ෂෝක්නේ දේ මේ මේ වැඩේ කරන්න මොකද්ද තියෙන්න ඕනේ මොකද්ද
2: සල්ලි තියෙන්න ඕනේ
1: ඔව් කාර් එකක් තියෙන්න ඕනේ බල්ලන පාරේ ඉන්නවනේ පාරේ යනකම මාරි බිස්කට් එකක් දීලා බල්ලෙක්ව කාර් එකට නැගගන්න පුළුවා හරිද ඔය ඔය ජොලිය ගන්න
2: හැබැයි කාර් එකක් කෙපේ
1: කාර් බෑනේ මාරි බිස්කට් එකක් දීලා කාර් එකක් අරගෙන යන්න බෑ ඒක කරන්න බෑ කාර් ගන්න යන්න ඕනේ නියම තැනක් තියෙනවා
2: ඕ දැන් බල්ලෝ බල්ලෙක් යන්න අදහසක් තියෙනවා නම් කාර් එකක් නැත්තම් උනේ හෙට කාර් එකක්
1: ගන්න. කාර් එකක් දුවලා ගිහිල්ලා ගන්න.
2: හෙට සුනක දිනේ.
1: ඔව්. ගෙදර බල්ලා වෙනුවෙන් කාර් එකක් ගන්නකො මොකද්ද? බල්ලා වෙනුවෙන් බල්ලා වෙනුවෙන් ලෝකෙ මිනිස්සු මේ පුදුම දේවල් කරන්න. ඔයා පොඩ්ඩක් කාර් එකක් ගන්නකො. ගෙදර බල්ලා බල්ලා ආසයිද කාර් පදින්න.
2: බල්ලා ආසයි හොම් තියාගෙන යන්න.
1: බල්ලා ආසයි කාර් පදින්න. පාරේ නඩ මිනිස්සු පොඩ්ඩක් ආස නැති වෙයි එක. ගන්නකො බල්ලා වෙනුවෙන් කාර් එකක් ගන්න.
2: යන්නකො මාළ වේ වුංචි කාර්නේ වසර. කාර් තියෙනවා.
1: මොකද ඔයාටම කාර් ගන්න බල්ලටත් එකක් ගන්න.
2: බල්ලා වෙනුවෙන් කාර් එකක්.
1: මේයි කාට ගත්තත් කාර් එකක් ගන්නව නම් යන්න තියෙන තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස.
2: හොඳ වාහනේ නේද තියෙන්නේ.
1: අනිත් එක දිවේනේ හතර දිබ්බාගෙම මිනිස්සු තමන්ගේ වාහනේ විකුණ ගන්න එතෙන්ට ගෙනල්ලා දානවයි කියලා කියන්නේම.
2: හරි.
1: ඒ තැන රට පුරා ඉන්න පාරිභෝගිකයන්ගේ යම්කිසි විශ්වාසයක් දිනාගෙන තියෙනවනේ.
2: අනිවාර්යයෙන්.
1: ඒ හින්දානේ වාහන විකුණන්න ඉන්න මිනිස්සුත් එතෙන්ටම ගෙනල්ලා දාන්නේ. ඒගොල්ලන්ට ෂුවර් එකක් තියෙනවා මෙතෙන්ට දැම වාහනේ යයි.
2: ඔව්.
1: යනවා වාහනේ. ඇත්තටමත් වාහනේ යනවා. වානිකමට ගිහිල්ලා බලන්න. එතන වානිකම් මං කියනවට සතිය ගිහිල්ලා බලන්න. ගිය සතියේ තිබ්බ වාහන මේ සතියේ නැහැ. හැබැයි හැමදාම අංගනේ පිරෙන්න වාහන තියෙනවා. ගිහිල්ලා වා කැමති වාහනේ තෝරගන්න කැමති වාහනේ තෝරගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට කියන්න මේක පොඩ්ඩක් බලමු නේද?
2: මට බලන්න ඕනේ පොට වාහනේ බලමු.
1: අන්න එහෙම කිව්ව ගමන් ඒගොල්ලෝ ඔටෝඩොක් වාහන තත්වංගණයට වාහනේ දාලා හොයිස්ටර්ස් වල දාලා වාහනේ උස්සලා වාට සියලු පද්ධති වාහනේ පෙන්නලා චෙක් කරලා වාට වාහනේ පදින්න දීලා ඕන්නම් වාට වාහනේ උඩ නෑ වාහනේ උඩ පයින්න
2: උඩ පයින්න පොඩි රවුමන්නේ.
1: ඔව් පොඩි රවුමන් ගිහිල්ලා වාහනේ ડોකියුමන්ට්ස් ටික චෙක් කරලා අවසානයේදී වාහනේ අයිතිකාරයත් එක්ක කතා කරලා තමාට ඔයාට හිතෙන්න පුළුවන් වාහනේ කොච්චර හොඳ වුණත් අයිතිකාරයා එක්ක කතා කළාම මිනිහගේ ටෝන් එක මට සෙට් උන්නේ අප්පා මං වෙන වාහනයක් ගන්නවා කියලා.
2: එහෙම වෙන්න බලන්නේ
1: දෙ. බලෝ එහෙම වෙන්න බලෝ. ඒ කොනටම යනකම් ඔයාලට නිදහස දීලා තියෙනවා පුංචි කාර්නිවසේ. ඊළඟ කැමති වාහනේ තෝරගෙන විශ්වාසයෙන් හිතුව වාහනේ අරගෙන බල්ලවක් දාගෙන
2: රවුමක් යන්න.
1: බීච් එක අයිඩ දිගේ පාරක හෙට යන්න රවුමක් යන්න.
2: අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම් පුංචි කාර්නිවසේ. පුංචි කාර්නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පාර මාළුවේ. දැන් මකල ඔයා දැකලා තියෙනව නේද? අපි කොහේ හරි දුර ගමනක් යනකොට බල්ලව දාලා යන්න නිකන් අර ඩේ කෑ වගේ තියෙනවනේ. දැකලා තියෙනවද? දැන් මං හිතන්නේ එකත් එක බිස්නස් එකක්. එක ව්‍යාපාරයක් නේ.
1: ඔව්.
2: මං හිතන්නේ අපි හිතන්නේ නැති ට්‍රික්ස් තියෙනවා අපිට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න බිස්නස් එකක් පටන් ගන්න. අපි නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේ එකක් තමයි දැන් අද බල්ලෝ ගැන ගොඩක් කතා කරන්නේ. ඒ නිසා තමයි මට ඒක මතක් වුනේ. හැබැයි ඉතින් අපි නොදන්න
1: මේකයි ඉතින් අයිඩියාස් එනවා. හැබැයි අයිඩියාස් ආපු පළියට හැම අයිඩියා එකක්ම සමහරට කොච්චර හොඳ අයිඩියා එකක් වුණත් එකපාරට මේක සාර්ථක ව්‍යාපාරයක් බවට පෙරලන්න බෑ. අයිඩියා එකෙන් විතරක් වැඩේ දුවන්නේ නැහැ. ඒකට යම් දැනුමක් ඕනේ. යම් ව්‍යාපාරික ඥානයක් ඕනේ. යම් මූල්‍ය විනයක් උමනා කරනවා. මූල්‍ය කලමනාකරණය පිළිබඳ දැනුමක් උමනා කරනවා.
2: අනිවාර්යයෙන්.
1: අන්න ඒකයි අපි කියන්නේ නිකන් ඔය ඉන්න ගමන් ෆෝන් එකේ උඩපල්හැ යන ගමන් මාස්ටර් මයින් රොෂාන් වගේ YouTube නාලිකාවක් බලන්න. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒක බැලුවාම ඔයගොල්ලන්ට මුදල් කළමනාකරණය ගැන, කොටස්වලින්තුල ආයෝජනය ගැන, දේපළ ආයෝජනය ගැන, රන් ආයෝජනය, ව්‍යවසායකත්වය ගැන වගේ නොයෙකුත් කාරණා ඉගෙන ගන්න පුළුවන්කම. එතකොට ඔයාලට හිතනවා නම් මේක නැමෙක තවදුරටත් ඉගෙන ගන්න ඕනේ කියලා. ඔයාලට පුළුවන් මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝ ස්ටඩීස් කියන ආයතනය විසින් පවත්වාගෙන යන රොෂාන් ප්‍රනාන්දු, ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු මෙහෙවන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක වගේ එකකට රෙජිස්ටර් වෙන්න. බොහෝම දින ළඟයි මේක පටන් ගන්න. අද 25, තව දවස් 5කින් 23 වෙනි බැච් එකට කෝස් එක පටන් ගන්නවා. දැම්මම රෙජිස්ටර් වෙන්න පුළුවන් ඔයාලට 077711775 තමයි දුරකථන අංකය. මේ අංකයට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් ඒ අංකයටම මම නැවත අංකය කියන්නම්. 077711775. ඒකට ඉන්ෆෝ කියලා ටයිප් කරලා වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. වැඩි විස්තර ඉල්ල ගන්න ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු එක්ක ඔයාගේ අනාගත ව්‍යාපාරික ජීවිතේ ජය ගන්න අවශ්‍ය කරන අඩිතාලම දාගන්න.
2: එතිකලම් මංකලෝ අපි මතක් කරන්න ඕනේ මේ දවස්වල දළදා මාලිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙනවා. ඉතින් පෙරහැර බලන්න යන කට්ටිය පුළුවන් තරම් ඔයාගේ කුණු අපහු ගෙදර අරන් යන්නමු. ඔයා මොන හරි ටොෆි කොලයක්, එතකොට ඔයා මොන හරි කෑම කනවා නම් ඒ වගේ කුණු ටික, එමත් නැත්තම් අපි හිතමු වතුර බෝතල් ප්ලාස්ටික්, ඒ පුළුවන් තරම් ඔයා ඔය පාවිච්චි කරන දේවල් අපහු ගෙදර අරන් යන්නම වග බලා ගන්න. තනි තනියෙන් අපි පුළුවන් තරම් මේකේ බර දරමු කියන එක අපි කියන්න ඕනේ. මොකද පෙරහැර බලන්න එන ඔබ ආපහු ගියාට පස්සේ ඒ ලස්සන නුවර ඒ ලස්සන විදිහටම තියෙන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. ඒකට වෙනම වියදමක් දරලා ආයි කුණු ටික එකතු කරලා ලොකු කාලයක් යනවා. එතකොට අපි තනි තනියෙන් කුණු ටික වෙනම පිගෙදර අරන් ගියා නම්, ඒ බැහැර කරන්න ඕන නිසි තැන්වලට අපි කුණු ටික දැම්මනම් අපිට ආපහු නුවර අර තිබුණු ලස්සනටම බලා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න සහ ඇත්තටම මේ පරිසරයේ ජීවිතයේ පිරිසුදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් ව්‍යාපෘතියක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩේදී ශ්‍රී දළදා මාලිකාව, මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශය, ඊට පස්සේ මහනුවර රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක් මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔබව මඟ පෙන්වන්නේ. කියන්නේ ඔබට කුණු නිසි විදිහට බැහැර කරන්න ඕන අවශ්‍ය තැන්, මෙහෙම කරන්න මෙහෙම කරන්න, ඔතන කුණු දාන්න එපා, කුණු ටික ඇහිඳ ගන්න, ඒ මග පෙන්වීම ලබා දෙන්න මේ වගේ ව්‍යාපෘතියක් මේ වෙදි ක්‍රියාත්මක කරලා තිනවා. ඉතින් ඒ වගේම තමයි මේ වැඩත් 107FM සහ 107TV අපි ඔබට මග පෙන්වන්න ඉන්නවා කියන එකත් අපි ඔබට මතක් කරනවා. දළදා පෙරහැර බලන්න යන්න බලන්න ගියාට පස්සේ අනිවාර්යයෙන්ම කුණු තැන් තැන්වල දාන්න නැතුව පුළුවන් තරම්, මන්නම් කියන්නේ මගේ පෞද්ගලික අදහස, පුළුවන් තරම් තමන්ගේ කුණු තමන්ගේ බෑග් එකට දාගෙන ගෙදර අරන් ඇවිල්ලා ඒ ටික ඒ තැන්වලින් නිසි විදිහට බැහැර කරන්න. එච්චරයි.

0: ஆட்டங்
1: මිනිස්සු සහ බල්ලෝ අතර තියෙනවා හරිම මේ පුදුම බැඳීමක්.
2: ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් බල්ලන්ට තේරෙනවා. බල්ලන්ගේ හැඟීම් මිනිස්
3: බඹ දන්නේ මිනිස්සුන්ගේ හැඟීම් බල්ලන්ට තේරෙනවද කියලා.
2: බල්ලන්ගේ හැඟීම් මිනිස්සුන්ට
3: හැඟීම් කියන්නේ මහ ලොකු දේවල් නෑ. බල්ලන්ට බඩගිනි නම් මිනිස්සුන්ට කොහොමද බල්ලා ඒක තේරුම් කරන්නේ? ඒක තමයි ඒ කියන්නේ බල්ලා වර්ධනය කරගෙන තියෙන හැකියාවන් වලින් එකක්. ඒක බල්ලට පුළුවන්. බල්ලට උවමනාදී
2: නිවැරදිව සන්නිවේදනය
3: අපිට කොහොම හරි කියන්න පුළුවන්. හරි, දැන් අනිත් පැත්තට මන් දන්නේ එහෙමත් යම් තාක් දුරකට වෙනවත් ඇති. මොකද සමහර බල්ලන්ව ට්‍රේන් කරනවානේ ඔය ගාඩියන් ඩොග්ස්ලා හැටියට. ලෙඩ තියෙන මිනිස්සුන්ව බලා ගන්න, අන්ධ මිනිස්සුන්ට පාර පෙන්නන්න වගේ වැඩ බල්ලන්ට ට්‍රේන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපරාධකාරයෝ අල්ලන්න, මද්‍රව්‍ය අල්ලන්න වගේ වැඩ බල්ලන්ව ට්‍රේන් කරන්න පුළුවන්. කියන්නේ ඌලඟ යම් කිසි ඇත්ත ස්කිල් සෙට් එකක්
2: තියෙනවා.
3: හැබැයි ඉතින් අපි දන්නේ නැහැ අපේ ගෙදර ඉන්න බල්ලාට අපි කියන ඒවා තේරෙනවද කියලා. ඌට බඩගිනි වුණාම අපිට තේරෙනවා. ඌට එළියට යන්න ඕනුනහම
2: අපිට තේරෙනවා.
3: හරි, අපිට ඒක
2: තේරුම් කරලා
3: දෙනවා.
2: ඌට කරදර කරන්න එපා කිව්වම ඒ කියන්නේ ඒක තේරෙනවා අපිට.
3: ඔව්. එහෙම ඉතින් සමහර බල්ලන්ට තේරෙනවා ඇති සමහර අපේ ටෝන් එක වෙන්නේ. අපි ආදරෙන් කතා කළාම බල්ලයි ආදරය හැටියට අඳුර ගන්නවා. අපි තරහෙන් බැන්නොත් ඒක තරවටුවක් තර්ජනයක් හැට අඳුර ගන්නවා. හැංගෙනවා ගිහිල්ලා පුටු අස්සරිංගනවා. හැම එහෙම රියැක්ෂන් තියෙනවා. කොහොම හරි ඉතින් කාලයක් තිස්සේ වර්ධනය වෙච්ච මනා සම්බන්ධතාවයක් බල්ලෝ සහ මිනිස්සු අතර තියෙනවා. සමහර වෙලාවට අපි දකින්නේ නැහැනේ ගෙදර බල්ලයි බල්ලගේ අයිතිකාරය රණ්ඩු වෙනවා. රණ්ඩු වෙලා තරහ වෙලා ඉන්නවා, ගෙදරින් යනවා.
2: එහෙම නැහැනේ
3: මිනිස්සු ඒවා කරන්නේ. ඒ අතින් බැලුවහම බල්ලොයි මිනිස්සු අතර සමහර විට මිනිස්සු අතරේ තියෙනවට වඩා හෘදයාංගම බැඳීමක් තියෙන අවස්ථා අපි දැකලා තියෙනවා.
2: හැබැයි එයාගේ ස්වාමියාම කාලෙකින් එහෙම දැක්කම අඬලා වගේ නිකන් බද්දා ගන්නවා දුවලා. ඒක සෙල්ලමක් නෙති.
3: කාලෙකින් නෙවෙයි, ඒ කියන්නේ ගෙදරින් එළියට ගිහිල්ලා කාර් එකේ යතුරු අමතක වෙලා ආයි දොර අරන් ඇතුළට ආවත් ඌ අපි සුමානයක් ඉඳලා ආවා වගේ තමයි බල්ලා හැසිරෙන්නේ. ඒ කියන්නේ බල්ලන්ට මං හිතන්නේ මේ ටයිම් ගැන අදහසක්
2: නැහැ.
3: හැම තිස්සෙම තියෙන්නේ සදා කාලය විතරයි. තප්පරයක් ගියත් අවුරුද්දක් ගියත් ඌට දැරිච්ච වගේ සදා කාලය ගත වුණා වගේ එකක්. මොකද මට එහෙම වෙලා
2: තියෙනවා.
3: ගෙදරින් එළියට බහැලා ආ කාර් එකේ යතුර ගත්තේ නැහැ කියලා ආයි දොර අරන් ඇතුළට යන ටිකට බල්ලා හිතගින්නේ මං වැඩට ගිහිල්ලා ආවා
2: කියලා.
3: මේ සන්තෝෂෙම වෙන්න. කොහොමාරි මම මේ කියන්න හැදුවේ සමහර තැන්වල මේ බල්ලෝ මිනිස්සු අතර තියෙන සම්බන්ධය ටිකක් බලන් හිටියාම ඈ කියලා හිතෙන තරම් දුරට ගිහිල්ලා තියෙනවා. දැන් වා දන්නවද බල්ලන්ව ක්ලෝන් කරනවා. කියන්නේ ක්ලෝන් කරනවා කියන්නේ මේ බල්ලගෙම කොපියක් ක්ලෝන් කරනවා තව බල්ලෙක් බවට. කියන්නේ ඒක මේ ෆොටෝ කොපි මැෂින්වල බල්ලව දාලා අච්චු ගහලා ගන්නවා වගේ වැඩක් නෙවෙයි. මේක ජාන විද්‍යාත්මකව කරන වැඩක්. ඇමරිකන් ඩොලර් මිලියන නෙවෙයි සමහර. ඇමරිකන් ඩොලර් 50,000කට බල්ලෙක් ක්ලෝන් කරගන්න පුළුවන්.
2: ඒ
3: කියන්නේ දැන් ඔයාගේ ගෙදර හිටියේ බල්ලා මැරුණාම
2: ඒ
3: මැරිච්ච බල්ලගේ ජාන අරගෙන ඒ ජාන වලින්
2: තව බල්ලෙක්
3: ඒ જાතියෙම ඒ විදිහෙම ඒ පෙනුමම තියෙන තව බල්ලෙක් හදනවා. හැබැයි ඒ බල්ලගේ පර්සනලිටි ට්‍රේට් එක වෙනස්.
2: මොකද
3: අර කලින් හිටපු බල්ලට තිබුණු එක්ස්පීරියන්ස් ටික ඒ බල්ලට තිබිච්ච සම්බන්ධකම් එක්ක තමයි ඒ බල්ලගේ පර්සනලිටි එක හැදිලා තියෙන්නේ. අලුත් ක්ලෝන් කරපු බල්ලගේ පර්සනලිටි එක වෙනස්. හැබැයි ඔයාට අර වගේම බල්ලෙක් හදා ගන්න පුළුවන්.
2: දැන්
3: ඒක හරිම එක්ස්ට්‍රීම් එන්ඩ් එකක් නේ.
2: ඒකනේ මකලෝ.
3: ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ ඔයාගේ පෙම්වතා ඔයාව හැර ගියා.
2: ඔව්, මට හිතුනේ නේද මිනිස්සුන්ට ඒක ඇප්ලයි වුණා.
3: ඔයා ඌගේ කෙස් ගහක් ළඟ තියාගෙන ඉඳලා ඌ වගේම එකෙක් හදාගෙන ඉඳලා ඊට ඌ බලනවා ඇතිද මම්මඩියේ අතේ ඉන්නේ. ඒක හරි අපි ඇසුරෙන් හිතලා බලමු. හෙන්නම විකාරසහගතයි. හැබැයි අපි
2: බල්ලන්ට ඒක මේ වෙදි කරනවා.
3: බල්ලන්ට ඒක මේ වෙනකොට අපි කරමින් ඉන්නවා මන් දන්නවා.
2: සමහර විට මොකද මිනිසුන්ටත් ඕක කරන්න පුළුවන්
3: නේ.
2: වේද දන්නේ ඉස්සරහට නේ.
3: පුළුවන් වේද දන්නේ නැහැ. මන් දන්නේ විද්‍යාත්මකව ඒක තාම මිනිසුන්ට කරන්න පුළුවන් ද අත්හදා බලලා තියෙනවද කියලා. හැබැයි ඒක ප්‍රැක්ටිස් එකක් හැටියට තාම දෙයරේ කියලා නැහැ. ඒතකොට ඒක මරු නේද? දැන් ඔන්න ආගේ ගෙදර ඉන්නවා ටොමියා. ඊට පස්සේ ටොමියා මැරුණාම ඔය ටොමියාව ක්ලෝන් කරගන්න. ක්ලෝන් කළා ටොමියා දෙක. එහෙම දෙවන ටොමි.
2: දෙකක් මැරුණාම
3: තුන්වෙනි ටොමි. රජ කෙනෙක් වගේ නේද? එකවරමදී රජවරු ඉන්නේ දෙවනි තුන්වෙනි විලියම් ඒ වගේ අය මේ වෙනවා 13 වෙනි ටොබි
2: ටොබි
3: මල සමයන් නැනි මේ
0: ගැස්මට සියත පස්තකේ සල්ලිතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න අනාගතේ ගොඩනගන්න. Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න අදම
4: ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.

0: experience එකකට නැල්වත් බට.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා. සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම. ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්, ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන පතු සඳහා 0.25% අමතර පොලියක්, රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: අවිසා වේලට 98.4
10: හවස 6:00 විනාඩියයි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු. බස්ලලිදෙන් ප්‍රශ්න කිරීමට අවසර. පද්මේ සහ නිලංග රිමාන්ඩ්. සලේට දින 90 කරඳුම් නියෝග. කැලණිකගේ රසායන ද්‍රව්‍ය සිද්ධිය ගැන තවදුරටත් විමර්ශන. සොනාල්ගෙන් ඉවසිලිවන්ත ඉනිමක්.
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ladang.
1: මගලෝ මට හිතෙනවා ෆිල්ම් එකක් හදන්න. ෆිල්ම් එකක් ලියන්න හිතෙනවා, ස්ක්‍රිප්ට් එකක් ලියන්න හිතෙනවා. බල්ලෝ මේ ලෝකෙ ආක්‍රමණය කරොත් මොන වගේ වෙයිද කියලා.
2: කොබාරි වා චිත්‍රපටයක් හදනවා නම් පොඩ්ඩ ඒක චිත්‍රපට ලෝකෙ ගැන හොයලා බලලා.
1: හරිද?
2: චිත්‍රපටි ලෝකෙ ගැන ටිකක් ඉගෙනගෙන.
1: හරි.
2: ලෝකේ සිනමාව ඉවර වෙන්න යනකොට අන්තිම චිත්‍රපටිය ලෝකෙ හැදෙන. අන්නේ ඒකට try කරන්නේ.
1: හරි.
2: ඊට මෙහා ඔයා චිත්‍රපටි හදන්න එපා. ඔයා කොයි වෙලේ හදුවත් ඒක සමහරට ලෝකේ අන්තිම චිත්‍රපටිය වෙන්න ඉඩ තියෙනවා. අපරාධේ සිනමා.
1: හරි. එහෙම කියන්නේ බාමක කොහොමද මං හදන ස්ක්‍රිප්ට් එක නිකන් ෆිල්ම් එකක් කරලා සුපිරි එකක් වුණොත් අර සම්මාන මේ සම්මාන කොහම හම්බුනොත්?
2: එහෙම නිකන් ගස්වල ගෙඩි හැදිනා වගේ මේව සුපිරි එකක් එයි ඈ. ගස් ලබු ගහක් හිටෙව්වා කොහමද මේක සුපිරි දෙල් ගෙඩියක් ආවොත් කියලා ඒ චිත්තපටි හැදෙන්නේ නැහැ ළමයෝ. එහෙම සුපිරි එකක් ඕන නම් ඔයා ඒක සුපිරියට හදන්න ඕන.
1: හරි හරි හදලා ඉතින්.
2: එහෙම නිකන් එනකම් බලාගෙන සම්මරදි ඒක සුපිරි ඒක නියමිට ආව. ඔව් එහෙම වෙන්නේ නැහැ චිත්තපටි.
1: හරි හරි මම ලියලා තුවාට පෙන්නන්න.
2: නිකන් මේ බොරු වැඩ කරන්නේ. චිත්තපටි ලියන්න කතාව මෙතන.
1: මම ආව ගන්නවා මේ ෆිල්ම් එකේ.
2: මොකටද?
1: කැරක්ටර් එක
2: ගන්නවා. මාව ගන්න මේ චිත්තපටිය කරන්න. ඔයා පැත්තකට දිකයි. ඔයා කරන්න යන්න එපා. මං ආසයි චිත්‍රපටියක් කරන්න. මං ඒ චිත්‍රපටිය කරන්න ගන්නවා මකලෝ. මට බෑ.
1: හරි.
2: මම මේ කියන්න ගියේ මේ සුනක මිනිස් ප්‍රේමය.
1: හරි.
2: පසුගිය අවුරුදු 20000ක කාලය ඇතුලේ දලුලා වැඩි ඇති තරම. මොකද මනුස්සයෝ hina
1: වෙන්නේ? මිනිස්සුන්ගේ ලව එකක් කියනවා කියන්නේ.
2: ඉතින් ඊට එහා මේක. මිනිස්සු ගෑනුන්ගේ ක්ලෝන් කරලා ගෙදර අරගෙනවද මලා? බලු මිනිස් ප්‍රේමය කියන්නේ එහෙම එකක්. ඔයා දන්නවද සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ සුරතලයට අධිකරණ බල්ලා මැරුණම.
1: ඔව්.
2: ඒකත් මේ බොහොම ඈතක දියාපු ට්‍රෙන්ඩ් එකක් ඈ. ඒ මැරුණ සුනකයාගෙන් හදනවා ටැක්සිඩමි එකක්.
1: ඒ කියන්නේ
2: ටැක්සිඩමි කියන්නේ මැරුණ සතාගේ හැම අරගෙන ඒ හැම පුරවනවා.
1: හරි.
2: පුරවලා ඒ සතා ඉන්නකොට වගේ හදනවා.
1: අනේ මට නම් බයයි හොල්මනක් වගේ.
2: බල්ලට පුළුම් පුරෝල ගෙරල්ල ගෙදර මුල්ලක තියලා
1: තියෙනවා.
2: එකපාරටම රෑට බල්ල ටැක්සිඩමි උඩු පුරවන. එහෙම තැනකට මේක දැන් ඇවිල්ලා තියෙනවා. සමහර මිනිස්සු එහෙම ටැක්සිඩමිස් හදාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් ඒ තරම්
1: ලව් එකනේ.
2: ඔව් අතහරින්න බැරි බැඳීම බල්ලොත් එක්ක ඇති වෙලා
1: තියෙනවා.
2: මන්දන්නේ ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. එක පැත්තකින් ඇත්තට බල්ලා කියන්නේ ආදරය කරන්න පුළුවන් සතෙක්. ආදරේ බාර ගන්න සතෙක්නේ බල්ලා. බල්ලත් පෙරලා ලව් කරනවානේ. දැන් කැට් ෆැමිලි එකේ සත්තු එහෙම නෙවෙයි. පූසා ඇවිල්ලා එඩ ආඩම්බරේ ඔබ මට ලව් නම් ඔබ මට ලව්. ඉතින් මට
1: එහෙම
2: තමයි පූසා ඉන්නේ. බල්ලා එහෙම නෙමෙයි. බල්ලා හිතන්නේ ඔයා මට ලව් නම් මං වාට මැරෙනකම් ලව්. එහෙම තමයි බල්ලගේ ආද. ඒ හිඳ වෙන්න ඇති සමහරට මිනිස්සු මේ තරම් දුර ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තට අපි කියන්නේ මේ මොඩර්න් සොසයිටි ප්‍රොබ්ලම්ස්. මේ ලෝකේ දැන් මේ නූතන සමාජය ඇතුලේ මේ මොහොතේ ලෝකේ ගත වෙන විදිය අනුව මිනිසුන්ට හරියට තනිකම දැනෙන ලෝකයක් මේක. මිනිස්සු අතර තියෙන සම්බන්ධතාවලට ටයිම් හොයාගන්න හරි අමාරු කාලයක් මේක. හැමෝම බිසි වෙලා මොකක් හරි පස්සෙන් දුවන කාලයක් මේක. එතකොට මිනිස්සුන්ට දැනෙන තනිකම සමහර විට විසඳෙන්නේ මේ ලෝකේ පුරා ඉන්න බිලියන ගාණක් වෙච්ච සුරතල් සුනකයන්ගෙන් වෙන්න පුළුවන්. ඒ හින්දා වෙන්න ඇති සමහර විට මිනිස්සු මේ තරම් බල්ලන්ට ආතරේ. අපි මිනිස්සු අතරින් අපිට ගිලිහිලා මිස් වෙලා යන මොකක් හරි දෙයක් බල්ලෝ අතර අපි හොයනවා වෙන්න පුළුවන්.
0: London!

0: බල්ලෝ මරලා සල්ලි හම්බ කරනවා කියල කතාවක්
1: ඔයාලා
0: සමාරයෝගන්න බල්ලො බරලා හරි සල්ලි හම්බ කරන්න
1: ඒකනිකං හරිනයන් කැත වැඩක්ගේ
0: කියන්නේ
1: තරණ තියෙන අන්දිම ජරා වැඩේ කරලත් සල්ලි හම්බ කරනවාගේ එකක්නේ
0: සහ ඒතර වටට කමක් හම්බෙන්න්නෙත් නැති වැඩක් නේ කියන්නේ බල්ලෝ මරලා ඉති කියක් කියල ගන්න දන
1: වෙන මසක් කියලා විකුණන්න දේ
0: ඒ තරම් අඩියට වැටලා කියන එක තමයි ඒක අදහස් මං කියන්නේ මේ මනුස්සෙක් ඔව් පොහොසත් වෙන්න සිහින මවන්න ඕනේ
1: ඔව් අනිවාර්යයෙන්
0: මනුස්සෙක් තමන්ගේ වත්කම ධනය වැඩි කරගන්න වැඩ කරන්න ඕනේ ඒත් මං හිතන්නේ නැහැ කවුරුවත් බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන්න ඕනේ කියලා
1: ඊට වැඩිය ඕන තරම් හොන්තට සල්ලි හම්බ කරන්න ක්‍රම
0: තියෙනවා ඔය නොදන්න කමට කරගන්න වැඩ මේක දැනගෙන යන්න ඕන ගමනක්
1: අනිවාර්යයෙන්
0: කොහොමද මේක දැනගන්නේ
1: අපිට ඔය තැන් තැන්වලින් දැනගන්න බෑ ඇත්තටම දැනගත්තොත්
0: සැන්ඩිගෙන් අහන්න ඕන මාට මේ සල්ලි ටික හම්බ කරගන්න ඕනේ සැන්ඩි මොකද සල්ලි ටික නාස්ති කරගන්න හැටි නම් ඔන්න සැන්ඩි කියලාද මේක හැම තැනින්ම හැමෝගෙම නිකන් ගහෙන් ගලෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක්
1: නෙවෙයි
0: මේක විධිමත්ව ඉගෙන ගන්න ඕන දෙයක් ඔයාලට මම කියනවට නිකමට මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක බලන්න.
1: හරි.
0: ඒක බලන් ඉන්නකොට ඔයාලට තේරෙනවා. තේ මේක මාර සබ්ජෙක්ටිව් වැඩක් නේ.
1: කරි තියෙනවා මේකේ.
0: වෙල්ත් එක වැඩි කරගන්නවා කියන්නේ වෙල්ත් එක මැනේජ් කරනවා කියන්නේ මාර දැනුමකින් අවබෝධයකින් කරන්න ඕන වැඩක්. අන්න ඒ අඩිය ඊළඟට වට තියන්න හිතන.
1: හරි.
0: ඒ අඩිය තියන්න හිතුනහම ඔයා මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් ආයතනයේ පවත්වගෙන යන ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු මෙහෙවන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට රෙජිස්ටර් වෙන්න හිතන්න. අගෝස්තු 30 පටන් ගන්නවා 23 වෙනි බැච් එකේ ක්ලාසස්.
1: තව දවස් 5යි
0: තියෙන්නේ. බැච් 22ක් මේ කෝස් එක සාර්ථකව නිමා කරලා මේ වෙනකොටත් ඒ ඉගෙනගත්ත දේවල් ක්‍රියාවේ යොදවමින් තමයි ඉන්නේ. ඉතින් ඔයා උපයන මුදල් නිවැරදිව කලමනාකරණය කරන්නේ කොහොමද? කොටස්වලද පොලේ ආයෝජනය කරන්න කැමති නම් ඒක කරන්නේ කොහොමද? වෙනත් ව්‍යාපාරයක ආයෝජනය කරනවා නම් ඒකට ඔයා දැනගන්න ඕන මූලික කරුණු මොනවද? ව්‍යවසායකත්වයේ පිළිබඳව ඔබට අවශ්‍ය කරන දැනුම, ඊට පස්සේ දේපල ආයෝජනය, රන් ආයෝජනය වගේ කාරණා ගණනාවක් ආවරණය වෙන බොහොම ගැඹුරට විහිදෙන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකක් මේක. කතා කරන්න 0777 11 77 465 කියන දුරකථන අංකයට, එහෙම නැත්නම් ඒ දුරකථන අංකයට ඉන්ෆෝ කියලා WhatsApp message එකක් යවන්න. එතකොට ඔයාලට වැඩිපුර විස්තර දැනගෙන මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්.
1: මකලෝ.
0: හා පොයි.
1: මට කාර් එකක් ගන්න ඕනේ. අර මං කිව්වේ ෆිල්ම් එකක් කරනවා කියලා මම. ඉතින් ඒක කරන්න කලින් මං හිතුවා කාර් එකක් ගන්න ඕනේ කියලා. මොකද වැඩ ටික කරගෙන ලේසි පහසු වෙන පැය යන්න එන්න තියෙනවා.
0: ආහ්.
1: ඊට පස්සේ බල්ලු ගැන කරන්නේ. ඊට පස්සේ ගොඩාක් වැඩ දිනවනේ. එතකොට මුලින්ම මං හිතුවා කාර් එකක් ගන්න ඕනේ කියලා.
0: කාර් එකක් ගත්තොත් ෆිල්ම් එකක් කරත හැකි. හරිසෝ. පුදුම සිනමාත්මක දැනුමක් දෙන. මං චිත්‍රපටයක් හදන්න ඕනේ. ඒකට පාත ගන්න ඕනේ කාර් එකක්. කැමරාවක් ගන්න ඕනේ කියලා.
1: ඉතින් කැමරා කරන කට්ටිය මට හයර් කරන්න පුළුවන්නේ?
0: කාර් හයර් කරන්න බෑනේ නේද? කාර් කොහෙද හයර් කරන්න තියෙන්නේ? කැමරා වගේ.
1: මටම කාර් එකක් තිබ්බොත් ලේසි. ඉතින් මම
0: කියවනවාද මන් දන්නේ
1: නැහැ. මම හිතුවා.
0: හිතුවා හරි.
1: කාර් එක ගන්න
0: යනවා. ඔයා හිතන එක තමයි මෙතනදී ප්‍රශ්නේ. බක්කේ ඔයා හිතන එක නවත්තන්න දැන්.
1: මම හිතුවා.
0: පා හිතන්න එපා එපා.
1: කාර් එක ගන්න. මාලවේ පුංචි කාර්නිවස.
0: අනේක හයි ඒක හරි.
1: ඒක හරිද?
0: ඒක හරි. කාර් ගන්න මාලවේ පුංචි කාර්නිවසට යන එකට මම එකගයි.
1: ඔයා හිතන්නේ මම මට ඇත්තටම ගැලපෙන්නේ රෙජිස්ටර් කරපු එකක්ද නැත්නම් බ්‍රෑන්ඩ් නිව් එකක්ද නැත්නම් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්ද?
0: කාර් එකෙන් අහලා බලන්න කාර් එකට ආව ගැලපෙනවද කියලා. ඔයාට නම් ඕඩ එකක් ගැලපෙයි. කාර් එකෙන් අහන්න ඔයාව ගැලපෙනවද කියලා කාර් එක.
1: මාලවේ පුංචි කාර්නිවසට ගියාට පස්සේ ඉතින් ওই වාහන දෙක තුනම තියෙනවා ඉතින්. කේක වර්ගවලින් තියෙනවා සහ ලොකු රේන්ජ් එකක් තියෙනවා. වාහන 400ක් විතර මාලවේ පුංචි කාර්නිවසෙක් තියෙනවා. අපිට ගියාට සිතා ගන්න බෑ මම මේකද ගන්න ඔක්කොම ගෙදර අරන් එන්න හිතර ඉතින් හැබැයි ඉතින් එහෙම කරන්න බෑනේ අතේ තියෙන සල්ලි ගානට අපිට ගැලපෙන එතකොට හොඳ වාහනයක් එතනින් අරගෙන එන්න. සහ අපි වාහනය ගන්න ගියාට පස්සේ අපිට ඕනනම් වාහනේ චෙක් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙනවා ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ එකකේ හොයිස්ටර්ස් වලින් වාහනේ ඔස්සලා ඒ පැත්ත මේ පැත්ත අර පැත්ත මේ පැත්ත හැම පැත්තම
0: හරවන්න කොට්ටවුරයක් කියලා හිතුවද?
1: කතාවට කියන්නේ
0: මේ පැත්ත හරවල බලන්න වන වන තපස් තපස්
1: හැම පැත්තම බලලා එන්ජිම අරක මේක ඇක්සිඩන්ට් වෙලා අද චැසිය ඇද්ද වෙලා දර ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. හරිද? හොයිස්ටර්ස් වලින් ඉස්සරහට පස්සේ ඊට පස්සේ වාහනේ වඩ සෙට් නම් ඔන්න අනේ මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න. ඔක ඉතින් වාහනේ ආයේ කාර්යයට කියලා ඒ ගානත් පොඩ්ඩක් එහා මෙහා කර මොකද මෙහා කරගෙන
0: එහාට කරන්න ඕනේ නෑ
1: ගාර්ජට මෙහාට කරගෙන වාහනේ ගෙදර අරන් එන්න. ඉතින් හොඳම තැනක් වාහනේ ගන්න. ඉතින් වාහනයක් ගන්න.
0: ඇත්තටම මාළුවේ පුංචි කාරණේ වල හරිම හොඳයි. මේ විදියට එන්ඩෝස් කරලා තාම ඉන්නවනේ ක්ලයන්ට් එක. හරිම හොඳයි.
1: පුංචි කාරණේ වාහන උද්‍යානයේ පුංචි කාර හම්බිය පුංචි කාර පරමාළුවේ.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076-8233-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: තරයේ පෙරලිකරන NLB mega power දවන්ත mega super tagකට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tagකට super remote රතයක් දිනන ලොකුම super tag දෙන එකම ලොතරැය NLB mega power ඔබත් අදම මිලදී ගන්න.
8: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
9: මං ඉතින් LB run එකක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
8: LB run අය තමයි මගේ හයිය.
10: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB run අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
13: Hi, I'm Shenya. I'm going to go to foreign campus. I'm going to go to Thailand. I'm going to go to visa documents. I'm going to go to Thailand. I'm going to go to Thailand. I'm going to go to Thailand. I'm going to go to
14: Thailand. I'm going to go to Thailand. I'm going to go to Global University Partners. 0.7 1 1 2 1 7 7
15: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ත්සති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ත්සති
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10%.25% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න. 98.2

0: Dog Talks.
1: Dog Talks. Wow, wow, wow. Wow, wow, wow. Wow, wow, wow. තාම ඇදීගෙනට බල්ලෙ. තාම හරියට බල්ලෙක් වෙලා දැන්. බල්ලෙක් වේග මීයෙක් බල්ලෙක් වේග. ඉතින් මේ සුනක ප්‍රේමය.
0: Yes.
1: මිනිසු නඩු කියා ගන්නවා සන්නේ.
0: ඔව් නෑ මං කලෝ. කොහොමද කියාගන්නේ? මොනවටද කියාගන්නේ? මේ බල්ලා මගේ එහෙමද?
1: ඔව්නේ.
0: අයියෝ.
1: මේ බල්ලා මගේ නෑ නෑ මේ බල්ලා ඔයාගේ මේ බල්ලා මගේ කියලා මිනිස්සු නඩු කියනවා.
0: අයියෝ. බල්ලෝ කරපු හරියක්.
1: ඔව්. ඔයාට කියන්න මේ දැන් මේ වගේ කතා ගොඩක් තියෙනවා. මම මේ එකක් කියන්නේ නිකන් උදාහරණයක් හැටියට. ඔන්න ඇමරිකාවේ කැසි කියලා බල්ලෙක් නැති වෙනවා.
0: කැසි.
1: කැසි.
0: කැසි.
1: නන කසා කැසි දෙවේ.
0: කැසි ල.
1: ඒක දෙවේ.
0: නෑනේ.
1: අල්ලන්න ලයන්න නෑ. නිකන් කැසි විතරයි.
0: හරි.
1: කැසි කියලා බල්ලෙක් නැති වෙනවා. ඊට පස්සේ එයාව හම්බෙනවා වෙන කාන්තාවක්.
0: හා.
1: හම්බෙලා එයා ඒ බල්ලව හම්බෙලා නාවල කරලා ඊට පස්සේ එයා බලනවා ඒ බල්ලව හරියට බලාගෙන නෑ.
0: හා නරකයි.
1: මෙයා ඒක රිපෝට් කරනවා. අයිතිකාරයෝ එනවා බල්ලව හොයාගෙන. අයිතිකාරයෝ බල්ලව හොයාගෙන ආවම මෙයා බල්ලව දෙන්න අකමැති වෙනවා. මේ කියන්නේ ඇත්ත අයිතිකාරයා බල්ලව හරියට බලාගෙන නැහැ කියලා මම තියා ගන්නවා.
0: ඔයාට අපහු දුන්නොත් ඉතින් ඔහොම තමයි ඔයා බලාගන්නේ.
1: ඔයා මෙයාව නාස්ති කරයි බලන්න මේ ෂෝක් පැටියෙක් නේ කියලා.
0: මං බලාගන්නවා.
1: එයා තියා ගන්න හදනවා අරගොල්ලෝ බල්ලව ඉල්ලනවා මේක යනවා. ෂෙරිෆ් ගාවට යනවා, මේයර් ගාවට යනවා, සිටි කවුන්සිල් එකට යනවා, එතනින් උඩට උසාවිය දක්වා යනවා. මේ බල්ලා කාගේද කියලා හොයන. තව මේ වගේ කේස් එකක් තුන. ඒත් බල්ලෙක් නැති වෙලා ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ ඒගොල්ලෝ හොයා ගන්නවා ඒ බල්ලා ඉන්නව වෙන ගෙදරක. දැන් උඩ තියෙන වෙන නමක්. ඒ ගෙදරටලා ඉන්න මේගොල්ලෝ ගිහිල්ලා බල්ලට අයිතිවාසිකම් කියනවා. ඒගොල්ලොත් බල්ලට අයිතිවාසිකම් කියනවා. නඩුවක් යනවා. නඩුව ගිහිල්ලා අන්තිමට ඒ බල්ලව ගෙවල් දෙකට පාවිච්චි කරලා දුන්නා. මාසයක් මේ ගෙදර, මාසයක් මේ ගෙදර ඉන්න ඕනේ කියලා බල්ලා. ඉතින් මාසයක් තියාගෙන දවසක් පරක් වුණාම අර ගෙදර උන් ගිහිල්ලා රණ්ඩු වෙනවා මේ ගෙදර උන් කොඩෝ බල්ලා කියලා.
0: ගෞරව කරන්න ඕන, ආදරය කරන්න, උච්චරම කරනවා
1: ගෞරව කරන්න ඕනේ කියලා මම දන්නේ කියන්න කියලා තාලි මම දන්නේ
0: බල්ලන්ට ආදරය කරන්න ඕනේ මකලෝ.
1: ඒක අපිට බාර ගන්න පුළුවන් බල්ලන්ට ආදරය කරන්න. බල්ලු ගැන කෑ කරන්න, ඩෝග් වෙල්ෆෙයා වැඩ කටයුතු වල නිරත වෙන්න,
0: බල්ලන්ව ආරක්ෂා කරන්න,
1: බල්ලන්ව ආරක්ෂා කරන්න, තමන්ගේ ආරක්ෂාවට බල්ලු තියාගන්න, ඒ ඕන එකක් කරන්න. අපිට තියෙන ලෙඩ බල්ලන්ගේ ඇඟේ තියලා රණ්ඩු කරන්න යන්න
0: එපා.
1: බල්ලු අයිති කරගන්න, මේ කාගේ බල්ලද කියලා හොයාගන්න, මිනිස්සු ගහගන්න ලෝක. තව ටික කාලෙකින් මුන් යුද්ධ කරන්න පටන් ගත්තොත් නඩු කියාගෙන නවතින්න දුන්නේ වෙඩි තියාගන්න පටන් ගත්තොත් මේවා කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. එහිඳ මේ මම බල්ලන්ට කියන්න තියෙන්නේ කල්පනාවෙන් මිනිස්සුන්ගේ ප්‍රවේශම් බෑ.
0: අද ගොඩක් කරුණු තිබ්බා මගේ ෆිල්ම් එක හදන්න බලමු. අද ස්ක්‍රිප්ට් එක ලියන්න
1: ඕනේ. ඔව් කම්මලක හැදුවා වගේ තියෙයි ෆිල්ම් එක.
0: එහෙනම් මකලෝ අපි යමුද?
1: යන් යන් යන් බවු මකලෝ
0: මම සැන්නේ.
1: Who let the dogs out?

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දිස්ත්‍රික් 11කට මිලිමීටර 75ක වැසි. දිස්ත්‍රික් 7ක උණුසුම ඉහළට. බස් ලලිත්ගෙන් ප්‍රශ්න කිරීමට අවසර. පත්මේ සහ නිලංග රිමාන්ඩ්. සලේට දින 90 කරඳවුම් නියෝග. ජයසූරියට අවවාද.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
1: දිවයිනේ නිර්තදිග කොටසේ වැසි තත්වයේ වර්ධනයක් සිදුවේ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්නගේ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.
4: සාමාන්‍යයෙන් ගත්තොත් උතුරු නැගෙනහිර උතුරු මැද පළාත්වල මේ අගෝස්තු මාසයේ ජූලි මාසයේ වැස්ස අඩුයි. නමුත් අපි අවුරුදු 30ක 40ක දත්ත අරගෙන බැලුවම සාමාන්‍ය වශයෙන් එක මාසයකට ඔය අතරින් මිලිමීටර 30ක් 40ක් 50ක් 100ක් වගේ වහිනවා. සමහර තැන්වල 200ක් විතරත් වහිනවා. නමුත් අපි මතකයි ජූලි මාසයේ අපිට වැස්ස ලැබුණේම නැහැ පැතිවලට. අගෝස්තු මාසෙත් නැහැ. ඒ වගේම වැස්ස ඇත්තටම පොඩ්ඩක්වත් ලැබුණේ නැහැ. එතකොට ප්‍රශ්නේ වැඩි වුණා. එතකොට මේ වාෂ්පීකරණය වැඩි වුණා. ඒ වගේත් එක්ක ඇහු හිඳලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය ඉදිරි මාසයක් විතර තව තියේවි කියලා. මොකද සැප්තැම්බර් මාසේ අග වෙනකන් අපි මේ පැතිවලට වැසි විතරක් බලාපොරොත්තු වෙන්නෙම නැහැ. සැප්තැම්බර් අග ඉඳලා මේ තත්ත්වය පහව යාවි වැස්සත් එක්ක. අපි දත්ත විශ්ලේෂණය කළාම අපි ගණිතමය ආකෘති අපි වලින් දත්ත අරගෙන අපි බලලා තියෙන ඉස්සරහ මාස 6ක තත්ත්වය මොකද වෙන්නේ? මේ හැම එකකම පෙන්වන්නේ ඔක්තෝබර් නොවැම්බර් වැස්ස වැඩි වෙනවා කියලා. ඉතින් අපිට බලාපොරොත්තු වෙනවා මොකද සාමාන්‍ය අවුරුද්දේ ඇනුවල් ටෝටල් එකෙන් 130ක් මේ මාස දෙකේ වහිනවා. එතකොට ඒක තවත් වැඩි වුණාම ලොකු වැස්සක් ඒක වැව් පිරීලා සමහර විට ගම් වතුර පාවිච්චි වෙන්න ඉඩ කඩක් තියෙනවා.
1: නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම වවුනියාව මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල අද දැඩි උණුසුම් කාලගුණයක් වාර්තා වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර පළාතේත් පොළොන්නරුව යාපනය කිලිනොච්චිය මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් හෙට උණුසුම ඉහළයා හැකි බවයි. වියලි කාලගුණික තත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීමට රජය විසින් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කළා. මේ වන විට වාර්තා වී ඇති දත්තවලට අනුව බලපෑමට ලක්ව ඇති ගොවීන් සංඛ්‍යාව 7000ක්. හානියට පත් වගාබිම් ප්‍රමාණය අක්කර 8000ක් බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. එල්දිනෝ තත්වය හමුවේ දිස්ත්‍රික්ක 7කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටහෂ 23ක පුද්ගලයන් 80

0: මේ අතර අධික උණුසුම පවතින ප්‍රදේශවල වෙසෙන ජනතාව වැඩි වශයෙන් ජලය සහ ස්වභාවික දියර පානය කළ යුතු බව සෞඛ්‍යංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ දරුවන් විචලනයට ලක්වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.
1: විචලනයටපත් වුණා විශේෂයෙන් දරුවෝ රෝග ලක්ෂණ කීපයක් වාර්තා කරනවා. මූලිකව හිස රදය, වමනය, ඇඟපත රිදෙන එක, නිදි මත ගතිය, නිින්ද නොයන ගතිය, ආහාර අරුචිය, ඒකම අපේ මුත්‍රාවල පාට තද පාට වෙන්න පුළුවන්. වතුර තිබා වෙනවා. ඉතින් අර ඒ නිසා මේ වෙලාවේදී අපි එළිය සෙල්ලම් කරනවා නම් ඒ දරුවන්ට විශේෂයෙන් වැඩිපුර වතුර ටිකක් ලබා දෙන්න. දරුවෙක්ගේ ඒ ජලයේ අවශ්‍යතාවය අපි කියන්නේ දරුවාගේ බරේ හැටියට. වැඩිහිටියෙක් නම් දවසකට ලීටර් 3ක් වතුර බොන්න ඕනේ. හැබැයි දරුවොත් වැඩිපුර වතුර බොන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. වතුර විතරක් නෙමෙයි ස්වභාවික දියර ආහාර අපේ දරුවන්ට ලබා දෙන්න. දෙහි, දොඩන්, ආරන්, දෙලුම්, කැඳ වර්ග, සුප් වර්ග, තැඹිලි වතුර, ජීවණී වගේ දේවල් තමයි හොඳ. පැණි බීම නම් කොහෙත්ම දෙන්න යන්න එපා. පැණි බීම දුන්නොත් බෝ නොවන රෝග ආපහු වැඩි වෙන්න පුළුවන්. ඒවට අපේ දරුවන්ව පුරුදු කරන්න එපා.
0: කැලණි ගඟට රසායනික ද්‍රව්‍යයක් මුසු වූ බව පැවසෙන සිද්ධිය පුද්ගලික ආයතනයකට එම රසායනික ද්‍රව්‍ය රැගෙන යාමේදී සිදු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළේ එය විෂ නොමැති රසායනික ද්‍රව්‍යයක් බවයි. කැලණිය, ගම්පහ සහ කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජලසැපයුම මේ වන විට සම්පූර්ණයෙන් යථාතත්වයට පත් කර තිබෙනවා. පුද්ගලික කර්මාන්ත ශාලාවකින් කැලණි ගඟට රසායනික ද්‍රව්‍යයක් මුදාහැර ඇති බවට ලද තොරතුරක් මත අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවලින් ජලය නිකුත් කිරීම අත්හිටවනු ලැබුවේ ඊ රාත්‍රී 11:30 පමණයි. රසායනාගාර පරීක්ෂණවලින් කැලණිකගේ ජලයේ ගුණාත්මක භාවය තහවුරු කර ගැනීමෙන් පසු අද පෙරවරුව වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කරනු ලැබුවා. තාක්ෂණික වාර්තා මගින් ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ තහවුරු කිරීම ලබා දුන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළේ.
2: යම්කිසි පෞද්ගලික ආයතනයකට මෙම රසායන ද්‍රව්‍ය රැගෙන යාමේදී සිදුවෙච්ච අවස්ථාවක් අපිට වාර්තා වුණා. පානීය ජලයට මුසුවීම වළක්වා ගැනීම සඳහා කණ්ඩායම ආපදා කළමනා කර මැදිස්ත්‍රිණිය කටයුතු කරලා තිනවා. එය විස රහිත රසායන ද්‍රව්‍යයක් විදිහට අපිට ආපදා කළමනා මැදිස්ත්‍රිණිය ලැබුණු වාර්තාණු පෙනී කියලා තිනු. කෙසේ වෙතත් ඒ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඒ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙන මොහොත. විස භාවය පිළිබඳව අපිට විස රහිත බව තමයි අපිට දැනුම් දීලා තියෙන. නමුත්
0: ඩුබායි හේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නංගරෙහිවත් බස් ලලිත් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් පැවසුවේ සැකකරු අද නාරාහෙන් පිට පොලිසිය භාරයේ රඳවා සිටින බවයි. සැකකරු හෙට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දීමට නියමිතයි. බස් ලලිත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවේ අද අලුයමදී. සැකකරු 36 හැවිරිදි කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි කරුවේ. හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ කොන්ත්‍රාත් පදනම මත පුද්ගල ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් බස් ලලිත්ට චෝදනා එල්ල වුණා. අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර තිබුණේ බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශය මගින්. පුද්ගල ඝාතන වරදට අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාව යටතේ කොළඹ මහාධිකරණය මගින් බස් ලලිත්ට එරෙහිව විවෘත වරින්තුවක්ද නිකුත් කරනු ලැබුවා. 2021 වසරේ නෙළුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් බස් ලලිත්ට එරෙහිව විවෘත වරින්තුවක් නිකුත් කරනු ලැබුවේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 2022 වසරේදී පුද්ගලයන් 3 දෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්ද බස් ලලිත්ට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරින්තු නිකුත් කළා. රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
3: රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් හුදෙක්ම පොලිස්පතිතුමාගේ විශේෂයෙන් ඒ රටවල රාජ්‍ය යාන්ත්‍රණය, ඒ වගේම පොලිස්පතිවරුන් සමග තියෙන සුහදතාවය, එකඟතාවය, ඒ වගේම අන්‍යෝන්‍ය විශ්වාසය මත මෙරටට සැකකරුවන් 38 දෙනෙකු අපිට රැගෙන එනට හැකිවා. නිසා මේ සියලුම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත්මක් කරලා තියෙනවා. ඉදිරි දින කීපයකදී විශේෂයෙන් පොලිස්පතිතුමාගේ සැලසුම් කීපයක් මත අපි සැකකරුවන් 5 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර සූදානම් කරලා තියෙනවා. මෙම සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන් අනීතිකව උපයාගත් දේපළ රජය සතු කර ගැනීම සඳහාත් අපි ප්‍රවේශයන් ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන් ඩුබායි රාජ්‍යයේ

0: අද දින මේ රැගෙනාපු සැකකරුත් මද්‍රව්‍ය ජාවාරමට ඉහළින්ම සම්බන්ධ වූ අයෙක් නිසා ඔහු පිළිබඳවත් විශේෂයෙන් අනීතික දේපළ පිළිබඳවත් පෙරදින සිටම තොරතුරු පිළිබඳව විශේෂයෙන් ඉලිගල් ඇසට්ස් එහෙම නැත්නම් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් විමර්ශනයක් ආරම්භ කළා.
1: සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දර පත්මිහි නැමැත්තා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු ඉදිරිපත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම හමුවටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ රතු නිවේදනයකට අනුව සැකකරු ඉන්දුනීසියාවෙන් පිටුවහල් කළ බවයි. 2025 වසරේ සැප්තැම්බර් මාස දෙවනදා කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කළා. සැකකරු බහරේ තිබී සොයාගත් ජංගම දුරකථන සංඛ්‍යාව 8ක්. ඒවායේ දත්ත මකා දමා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ එම දත්ත ප්‍රතිඋත්පාදනය කරගත් බවයි. ජංගම දුරකථනවල තිබී දුරකථන ඇමතුම් 8841ක් පිළිබඳ තොරතුරු අනාවරණ වුණා. ඡායාරූප 3,26,671ද සොයාගෙන ඇති අතර සොයාගෙන ඇති දුරකථන පටිගත කිරීම් සංඛ්‍යාව 1,101ක්. වීඩියෝ දර්ශන 5039ක් සොයා ගැනුණා. ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. ඔහුගේ දුරකථනවල තිබී බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක සොයා ගැනුණා. රංගන ශිල්පිනියන් සහ නිරූපණ ශිල්පිනියන් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දේශපාලකයන් 9 දෙනෙකු පිළිබඳ ඡායාරූප සහ දුරකථන සංවාද හමු වී ඇත්තේ දුරකථන පිළිබඳ සිදු කළ විමර්ශනවලදී. සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් ඡායාරූප අතර විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර 19ක ඡායාරූප හමු වුණා. බැංකු ගිණුම් 17ක් පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි. සැකකරු 2021 මැයි මස 21 වනදා සිට නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයෙන් විදේශගත වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු ඩුබායි, ජපානය, ඉන්දුනීසියාව, රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව, ලාඕසය ඇතුළු රටවල් 13කට අවස්ථා 15කදී පමණ ගොස් ඇති බව අනාවරණ වුණා. මෑතකදී ගිනි අවි සොයා ගැනීම සම්බන්ධයෙන්ද සැකකරු පිළිබඳ විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝර්ල සඳහන් කළේ වැලිසර බන්ධනාගාරය තුළ සැකකරුගේ විරුද්ධවාදීන් සිටින බවයි. වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක ඔහු රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ. සැකකරු වඩාත් ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ මෙම සැකකරු ලබන 4 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන විමර්ශන සිදු කළ නිලංක සම්පත් සිල්වා නොහොත් පානදුර නිලංගද ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. රාජ්‍ය බුද්ධිංශ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජ ජෙනරාල් සුරේෂ් සලේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි 25 වනදායි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි. ඉන් පසු දින 90ක රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදු කළා. මේ අතර සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ගොනු කර ඇති අතරමැදි පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ඔක්තෝබර් මස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා. සුරේෂ් සලේ පෙත්සම ගොනු කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින්. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පාර්ශව 12ක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළා. මැද පෙරදිග ගැටුම් මෙතෙක් අවසන් වී නොමැති බැවින් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. පිළිකා රෝගීන්ට ලබා දෙන එන්නතක හිඟයක් පවතින බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් විමසූ පැනයට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
2: පිල්ගැස්ට්‍රීම් ඖෂධය මේක සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට ලක්ෂ 3ක් 320,000ක් පමණ අවශ්‍යයි. අපි SPC එක හරහා නියමිත කාලයේදී මේ තොග ඇනෝම් කරා. නිවර්දිව ප්‍රසම්පාදක සැපයම් කරුවෙකුට මේක ලබා දුන්නා. ඒ අයත් හරි වෙලාවට ඇත්තම ජූලි මාසයේදී මේ ඖෂධය අරගෙන ආවා. මේක චීන නිෂ්පාදිත ඖෂධයක් තමයි මෙසේ සැපයම ගියේ. එතකොට මේ ගෙනාපු ඒ ප්‍රීෆිල් සිරින්ජ් වල ලේබල් එක නැහැ. පෙට්ටිය තමයි ලේබල් එක තියෙන්නේ. එතකොට පෙට්ටිය තිබෙනවා නම් කෙනෙකුට මේක හඳුනා ගන්න පුළුවන්. නමුත් පෙට්ටියෙන් අරගෙන ඇවිල්ලා ඒ සිරින්ජ් එක තිබ්බොත් කොහොමද මේ ඖෂධය හඳුනා ගන්නේ? ඒක වෙන එකක් එක්ක ප්‍රශ්නයක් නොවේ කියන එක සහතිකයක් දෙන්න පුළුවන් කොහොමද? මේක බැලුවාම ජාතික ඖෂධ නියමන අධිකාරියත් එක්ක අපි ගොඩාක් සාකච්ඡා කළා. මේක මේ ටෙන්ඩර් එකේ මේක මයිනර් ඩිවිෂන් එකක් නෙමෙයි. මේක මේජර් ඩිවිෂන් එකක්. පිළිගන්නවා මේ කිමෝതെරපි ලබා දීමට මේ ඖෂධය අත්‍යවශ්‍යයි. ඒකෙන් රෝගීන්ට බරපතල හානියක් වෙනවා. නමුත් පවතින ක්‍රමවේදය අනුව අපිට මේ ඖෂධයට ලේබල් එකකින් තොරව භාවිතා කරන්න අවස්ථාවක් ලබා දීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. ඒ අනුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයමගින් සැපයම් කරු දන්වා හිටියේ 160,000ක් තමයි මේ ගෙනත් තිබෙන්නේ. ඔහුගේ පළමු තොගේ හැටියට තවත් 160,000ක් ඔහුගේන නියමිතයි. ඒ අනුව ලේබල් එක සහිත 160,000 ඉක්මනට ගුවන් මගින් ලංකාවට අරන් එන කියන එක. ඒ වගේ මේ ඖෂධ තොගය චීනට යවලා ඉක්මනට ලේබල් එක කරලා අරන් එන කියන එක. සැපයම් කරු සෞඛ්‍ය අමාත්‍යාංශ පොරොන්දු වෙලා තිබෙනවා දින දින කීප ඇතුළේ මේක ලබා දෙනවා කියන එක.
1: මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම තමයි රජයේ අපේක්ෂාව. අපිට ඇත්තටම මේ අවුරුද්දේදී පාර්ලිමේන්තුව නිති සම්පාදනය කළා, තීම නිර්ණය කළා දුන්නොත් පළාත් සභා මැතිවරණයේ පැවැත්විය හැකි ආකාරයට මුදල් වෙන් කළා තියෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වනවා. ඉතින් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ කියලා අදහසක් නැහැ. නමුත් ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කළා තියෙනවා. ඒකෙන් ඒ කටයුතු සිදු විය යුතුයි. මැතිවරණයේ පැවැත්වීම සඳහා නීතියක් නැතුව මැතිවරණය පවත්වන්න බෑ. නීතිය අපි කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕන.
1: පුරප්පාඩුව පවතින මෝටරත ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් තනතුර සඳහා විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය විමල් රත්නායක ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අදාළව සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කරනු ඇති. ආණ්ඩුවේ හාස්‍යජනක ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කැකිරාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
3: හැම ප්‍රශ්නයකටම එකම විසඳුම ගරු අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම. ගොවි ප්‍රශ්නයටත් ඒකයි උත්තරේ. දුප්පත්කමින් පෙළෙන ජනතාවටත් ඒකයි දෙන උත්තරේ. විරකියාවෙන් පෙළෙන යවුන් පරපුරටත් ඒකයි උත්තරේ. මන්තරය වගේ ජප කරන දේ තමයි අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරනකොට රටේ ප්‍රශ්නත් විසඳනවයි කියන මේ විහිළුකාර ප්‍රතිපත්තිය තුළ අද මේ රටේ 120,000ක් වූ සුවහසක් ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා.
1: ආණ්ඩුව පටු අරමුණක් සහිතව දූෂණ විරෝධී පනතට සංශෝධන ඉදිරිපත් කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.
4: දැන් මේ මොහොත රජය චේතනාන්විතව තෝරා ගන්නවා ඒ දූෂණ විරෝධී පනතට සංශෝධන මේ මොහොතේ ඉදිරිපත් කරන්න. ඒක අවංකව කරන වැඩක් නෙමෙයි. ඒකේ අපි දකිනවා පැහැදිලිව යටි අරමුණ. දැන් එක පනතක් නෙවෙයි 53ක් තියෙනවා. එතකොට කොහමද ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරුන් යොමු කරන්නේ එක පනතක් විභාග කර බැලීම සඳහා පත් කරන විනිශ්චය මණ්ඩලයකට. තුනක් තියෙන නිසා විනිශ්චය මණ්ඩල තුනක් අවශ්‍යයි. එතකොට ඒ තුනටම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කරන්න ඕනේ. එක මණ්ඩලයකට ඔක්කොම විනිශ්චයකාරවරුන් දාන්න බෑ.
1: විපක්ෂයට අවශ්‍ය පරිදි ජනමත විචාරණ පැවැත්වීමක් සිදු නොකරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
5: ජනමත විචාරණ තියන්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන වගන්ති තියෙනවා. එහෙම නැති හැම එකටම කවුරුවත් ඉල්ලුවා කියලා ජනමත විචාරණ තියන්නේ නැහැ. දැන් ඔය මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන බොරු බිය හදන මිනිස්සු කියන්නේ බයි අධිකරණයට වෙන ස්වාධීනත්වයට වෙන හානිය මොකක්ද? එහෙම කියන්නේ. හැබැයි ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා මේක බැරිද ජනවාරි වලට කල් දා ගන්න කියලා. ඉතින් දැන් තිබ්බත් කමක් නැහැ නේද? අපිට අග්‍රනිෂකාරතුමා එක්ක හරි විනිශ්චකාරුන් කරන මේ ප්‍රශ්නේ තියෙනවා. අපි එයාගේ සේවා දිගුවක් දෙන්න හදන්නේ වසර දෙකක්.
1: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය හා සංවර්ධනය සඳහා නව බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ වුණා. මෙරට මුහුදු සීමාවේ පවතින ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර බලශක්ති සමාගම් වෙත ආයෝජන අවස්ථාව ලබා දීමට නියමිතයි. බලපෑමකින් තොරව ගවේෂණ සඳහා අවස්ථාව ලබා දෙන බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්
6: මේ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් පිළිබඳ විද්‍යාත්මක පදනම් මත ගොඩනැගුණු ප්‍රබල විශ්වාසයක් තියෙනවා. අනේ විශ්වාසය මත අද දවසේ අපිට පුළුවන්කම ලැබුණා ලෝකයේ මේ ක්ෂේත්‍රයේ ඉන්න විවිධ ආයෝජකයන්ට ආරාධනා කරන්න මේ මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 34,000ක් පුරා පැතිරුණු බ්ලොක්ස් 4ක තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආරාධනා කරන්න. තෙල් ගවේෂණය කරන ඒ ආයෝජකයන්ට ආරාධනා කරන්න කැමති. අපි ඉතාමත්ම විනිවිදභාවයේ එවැගේම දැනටමත් අපි සකස් කරලා තියෙන ඒ රෙගුලේටර් ෆ්‍රේම්වර්ක් එක අනුව එවැගේම පෙට්‍රෝලියම් ඇක්ට් එකට අනුව කටයුතු කරමින් නිදහසේ එවැගේම කිසිම බලපෑමකින් තොරව තෙල් ගවේෂණයේ ආයෝජනයන් වෙනුවෙන් දෙන්න පුළුවන් සියලුම සහයෝගය ලබා දෙන්න කටයුතු කරනා කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
7: විදේශීය ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතර.
1: ඉරානය සහ එහි වෙළඳ හවුල්කරුවන්ට සම්බාධක පුළුල් කිරීමේ අමරිකාවේ සැලසුමට චීනය විරෝධය පළ කර තිබෙනවා. එරට විදේශ මාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් සඳහන් කළේ අමරිකාවේ සම්බාධක නීති විරෝධී සහ ඒකපාර්ශ්වික බවයි. සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පියවර ගන්නා බවත් චීනය සඳහන් කළා. ඉරානය සමග මූල්‍ය වශයෙන් හවුල් වන ඕනෑම පාර්ශ්වයක් හුදකලා කරන බවයි අමරිකාව පැවසුවේ. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව අද දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC පිටියේදී. ආරම්භක පිතිකරු ලහිරෝදාර ලකුණක් ලබා සිටියේදී දැවී ගියා. කමිල් මිෂාර ලකුණු 19යි. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ප්‍රභා ජයසූරිය දැවී ගියේ ලකුණු 2ක් ලබා සිටියේදී. පසිඳු සූරිය බණ්ඩාර ලකුණු 80ක් ලබා සිටියේදී දැවී ගියා. කමිඳු බෙන්ඩිස් දැවී ගියේ ලකුණු 32ක් ලබා සිටියේදී. නායක ධනංජයද සිල්වා ලකුණු 8යි. ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරන සොනාල් දිනුෂ නොදැවී ලකුණු 85යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබාම දැවී ගියා. කේසර නුවන්ත දැවී ගියේ ලකුණු 18ක් ලබා සිටියේදී. ලහිරු කුමාර නොදැවී ලකුණු 8යි. ඉන්දියාව පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවනු ලැබුවා. තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි. මේ අතර ප්‍රභා ජයසූරියට දඬුවම් ලකුණක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවරගෙන තිබෙනවා. ඒ ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි. ඔහු වරද පිළිගැනීමෙන් පසු මෙම දඬුවම් ලකුණ ලබා දුන්නා. යලි සිරස්තල දිස්ත්‍රික් 11කට මිලිමීටර 75ක වැසි දිස්ත්‍රික් 7ක උණුසුම ඉහළට. බස් ලලිත්ගෙන් ප්‍රශ්න කිරීමට අවසර. පත්මේ සහ නිලංක රිමාන්ඩ්. සලේට දින 90ක රැඳවුම් නියෝග. ජයසූරියට අවවාද. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රිය.
7: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: town.
1: ලංකාවේ අපි දන්න කියන සින්දු ගොඩක් ලියපු ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාර අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා.
2: Happy birthday! සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් wish කරනවා.
3: Happy birthday!
4: Happy birthday! Happy birthday! Happy birthday to you!
1: ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණේ කවද්ද?
3: මම ওই සින්දු ලියන්න හරි ආසාවෙන් හිටුමිනේ ඉන්නේ. ඊට පස්සේ මගේ ගීතවලට ඇගීමක් ලැබිලා මම නිර්මාණය කරපු කෘතියක් තිබුණා. ඒක නම් කරලා තිබුණේ මගේ පුංචි රෝසමලයි කියලා. මේකට 2011 අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මානේ හම්බුණා. එදා නම් මම උපරිම සතුටුයි.
2: මේ දවස්වල ලොකු වැඩක් වෙනවා කියලා ආරංචි.
3: මේ දවස්වල කවිපතක් ලියමින් ඉන්නවා. මම දිගටම ලිව්වේ ආඛ්‍යාන කවිපොත් මේ සිහින සක්මන. ඒක ආඛ්‍යානයක්. ඊළඟට ඒකම දිගුවක් දෙරළිව අන්තෝජතා. මේවා දැන් වෙළඳපොලේත් නෑ විකිණලා ඉවරයි. පුදුමයි කවිපොත් වෙන විකිණලා කියපු. තුන්වෙනි එක ලියමින් පවතිනවා. බොහෝ විට ලබන අවුරුද්දේ තුන්වෙනි ආඛ්‍යානය එළියට එනවා. ඒකේ නම මේකයි. කොන තැන එතන.
0: Talk of the town.
1: රෙගේ මියුසික් ස්ටයිල් එකෙන් ලංකාවේ නම ලෝකෙටම අරගෙන යන ජයශ්‍රී රෝහිතගේ රොහාන්ගේ දෙන්නගේ මද බර්ත්ඩේ එක.
2: Happy birthday.
5: අයුබෝවන් බොහොම ස්තුතියි. මම ජයශ්‍රී රෝහිත රොහානුත් කිව්වා බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලා අපිට විශ්කරාට 100.fm
2: රෝහිත කොහොමද අද සෙලිබ්‍රේට් කරන්නේ?
5: අපි නම් ඉන්නේ වියනවල ඔස්ට්‍රියාවේ. ඉතින් ඇත්තටම ලොකු සෙලිබ්‍රේෂන් කරන්න මොකුත් නැහැ. පුතයි රොහානුයි අපි ෆැමිලි කට්ටිය එකතු වෙලා ඉවර වෙලා කෑමක් කාලා පොඩි ආතල් එකක් දානවා. ඒ වගේ තමයි ඉතින්.
1: ජීවිතේ හම්බුණු වටිනම තෑග්ග.
5: වටිනම තෑග්ග තමයි අපිට හොඳම හොඳ ගොඩාක් අපිට ආදරය කරන දෙමව්පියෝ හම්බුණ එක. මේ සංගීතය නිසා අපි මේ මුළු ලෝකෙම හැමතැනම සැරිසරලා ලෝකෙ බලන්න පුළුවන් වුණ එක ගැන. ඒක තමයි මං හිතන්නේ අපිට ලැබුණු වටිනාම තෑග්ග.
2: මේ මාසේ ජයශ්‍රීලාට අමතක වෙන එකක් නෑ නේද?
5: ලොකුම දේ වුණේ අගෝස්තු 8 ඔස්ට්‍රියාවේ තියෙන ලොකුම රෙගේ ෆෙස්ටිවල් එක. ඒක තමයි වන් ලව් ෆෙස්ටිවල් කියන්නේ. වීසන් කියලා ලස්සන තැනක තියෙන්නේ. ඉතින් ඒකේ මේන් දවසේ ඇල්ෆා බ්ලොන්ඩි ඇන්ඩ් සෝලර් සිස්ටම් ඩෝන් පෙන් ඒකම බොබ් මාලිගේ බෑන්ඩ් එක ද වේලස් දැන් ලෝකෙින් ලොකු ආටිස්ලා ඒගොල්ලෝ එක්ක එක දවසේ එක ස්ටේජ් එකේ ජයශ්‍රීත් අපි පර්ෆෝම් කරා.
0: Talk of the town.
1: හද ගැස්මට සියත
6: දරුවට උණ ගැරුණාම බය හිතෙනවද?
7: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
6: කුඩා දරුවන්ට උණ හැදුනාම බොහෝ දෙමව්පියන් බය වෙනවා. මුලින්ම කියන්න තියෙන්නේ උණ කියන්නේ රෝගයක් නෙමෙයි. උණ කියන්නේ රෝග ලක්ෂණයක්. අපේ සිරුරට බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් ඇතුව විට ඒ ආසාදනයට එරෙහිව අපේ සිරුර සටන් කිරීමේදී තමයි උණ මතුවෙන්නේ. එවැනි අවස්ථාවකදී වැදගත් වෙන්නේ උණ අඩු කර ගැනීමට වඩා උණ ඇති වෙන්න හේතුව ආසාදනයට ප්‍රතිකාර කිරීමයි. මෙහිදී වැදගත් වෙන තවත් කරුණක් තමයි උණ ඇති විට දරුවගේ හැසිරීම. උණ තිබුණත් දරුවා හොඳින් සෙල්ලම් කරලා කෑම බීම අරගෙන ඉන්නවා නම් ඒ තරම්ම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් උණ අඩුවෙන් තිබුණත් දරුවා කන්නේ බොන්නේ නැතුව ඉතාම මලානිකව සෙල්ලම් කරන්නේ නැතුව ඉන්නවා නම් ඒ දරුවා ගැන අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම තමයි ඔබගේ දරුවාට මාස 6ට වඩා අඩු නම් උණ දවස් 3කට වඩා තියෙනවා නම් හුස්ම ගැනීමේ වේගය වැඩි නම් කිසිම දියර වර්ගයක් පානය කරන්නේ නැති නම් උණ වලිප්පු ඇති වුණා නම් දැඩි නොසන්සුන්තාවයකින් එක දිගට නොනවත්වා අඬනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
8: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
7: ඔබේ නොදන්න මෙඩිසින්.
2: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
9: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
10: LB රන් අය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
12: කොහොමද තරහින්?
13: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
14: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
15: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Aizen again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: ඒක හරිම අපූර්ව ලෝකයක්.
17: හරියට Alice in the Wonderland වගේ.
18: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
19: Music.
16: කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉඳ වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
12: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
19: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
20: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
21: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව, 2. මුඛය.
2: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
22: යාතර පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
23: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
23: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
23: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
23: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
2: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
24: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
2: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
24: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ.
2: මේ නිකිනි පුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
25: විසා වේලට අනුවටයි දශම හතරෙන් සියත FM
2: දැන් වෙලාව රාත්‍රී 7:06.

රාත්‍රී 7යි විනාඩි 11යි බලාගෙන හිටිය කතා කරන්න ඉන්න ඕනම දෙයක් කියන්න පුළුවන් අපේ පැය දෙක සියත ආදර රේක මේ විදිහට පටන් ගන්නවා ඒ ආදරණීය පැය දෙක දන්නවද ආදරය කරද්දී පුංචි පුංචි දේවල් වලින් කොච්චර ලොකු සතුටක් සැනසීමක් ඒ හිතට දැනෙනවද ඒ සැනසීම විඳින අය විඳපු අය ඒක හරියටම දන්නවා ඒ හින්දම තමයි ආදරයේ වෙනුවෙන්ම මෙච්චර පොත් සින්දු කතා ෆිල්ම්ස් හැමදේම නිර්මාණය වෙන්නේ ආදරේ බැඳීම් ඒ බැඳීම හරිම අපූරුයි ලස්සනයිනේ කෙනෙක්ව සතුටින් තියන්න ඒ කෙනා ගැන හොයලා බලන්න එයා කැමති දේවල් කොහොම හරි පුළුවන් උප්පරිමයටම කරලා දෙන්න ආදරේ වෙන්න ආදරේ කරන්න පුංචි දේවල් ඇති හොඳටම ඒ බැඳීම් හරි ලස්සනයි ඒ බැඳීම් ලස්සන වෙන්නේ අකේ තන්න මනුස්සෙක් මිනිස්සු හම්බුනාම තමයි නේද බැඳීමක් ලස්සන වෙන්නේ ආදරේ වැඩි නිසා විතරක්ම නෙමෙයි එකිනෙකා නැති වුණොත් ඒ අඩුව දැනෙන තරමටම වටිනාකම දන්න හින්දයි ඉතින් ඒ වටිනාකම අකේ තන්න මනුස්සෙක් ලැබුණාම කෑනු කෙනෙක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් එයාගේ මුළු ජීවිතේටම ලස්සන එළියක් එලිගන්ට් වයිප් එකක් මැජික ස්ටෝරි එකක් බිල්ඩ් අප් කරන්න අකේ තන්න වටින කෙනෙක් ලැබුණාම වටිනාකමක් දෙන කෙනෙක් ලැබුණාම ආදරේ ලැබෙන්න පටන් ගන්නවා ඉතින් එයාගේ තන්න වටිනාකම තියෙන ආදරණීය හිත් තමයි මේ වෙලාවේ සියත ආදරයක අහන්නේ ඉතින් එන්න විශ්මි ඉන්නවා රෑ 9 වෙනකන් 0711982894 අපේ WhatsApp නම්බර් එකට වගේම ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් හිතට දැනෙන ඒ වටිනාකම ඒ ආදරය වචන කරලා මේ පැතෙන් තියන්නනේ මිනිස්සු අපි හැමෝටම ඕනේ ආදරය ආදරය ඕනේ නැහැ කියලා කෙනෙක් කියනවා නම් ඒක වෙන්න බෑ

0: සමාදම් වෙලා රාත්‍රී 7යි විනාඩි 17යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
3: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
4: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවාද බය වෙන්නේ?
6: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
7: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
8: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
9: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලවියප්පෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0711 492 492.
13: ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
14: ඒත් ලොකු කරලා නේද?
13: නැතුව සර්, එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
15: අයියා, මට ඇපල් මලක් දෙන්න.
16: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
15: අයියා, මට මල් ගොඩාක් දීලා.
16: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
15: හච් 15 පිස්සුවක්ම තමයි.
16: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0711 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
17: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගාවට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිටි.
18: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
19: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
20: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
21: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
22: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
23: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
24: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
25: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනෝක.
1: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
25: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
1: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
0: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩගෙන වැඩකාරින් කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
2: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
2: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
25: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

රාත්‍රි 7යි විනාඩි 31යි. හරි ප්‍රශ්න තියෙන ඉතින් සියත ආදරයක අහන් ඉන්න සමහරක් අයට නේද? 7:11ට කතා කරනවා නම් 9:11 වෙනකන් ඉන්නලු. 7ට වෙලාව කියලා 9ට කලින් ගෙදර යනවලු. එතකොට කමර්ෂල්ස් ගොඩයිලු. එහෙම තමයි ඉතින් නේද? අපේ KTH කියනවා මෙන්න මේ විදිහට. හිරු බැස යන හැන්දෑවක හිතේ ඉතුරු වෙන පුංචිම පුංචි හැඟීමක් වුණත් කවියක් වෙන්න පුළුවන්. ඒ කවියට ආදරණීය හඬක් එක්කුණාම හිතක නිහඬව තිබුණු සිතුවිල්ලක් වුණත් කෙනෙකුගේ මතකයක් වෙන්න පුළුවන්. ඉතින් අදත් එන්න අපි නොකියූ දේවල් කවියෙන් කියන්න. අපි හංගපු හැඟීම් වචන අතරින් හොයාගන්න. අදත් අපේ හිත්වල ලස්සනම රේඛාවක් අඳින්න කියලා ආදර රේඛාවට මේ කියන්නේ අපේ KTH. හරිම ලස්සනයි. බොහොම ස්තුතියි. හැමදාමත් වගේම සියත ආදර රේඛාන් ඉඳලා ඔයාට දැනෙන දේවල් ලස්සනට වචන කරලා විශ්මිත මේ විදිහට මැසේජ් එකකින් එවනවට KTH. අම්මෝ වර්ණනාව. තව මැසේජස් එනවා. අද මට කතා කරන්න හිතුනේ මෙන්න මේ විදිහට. බැඳීම් හරි ලස්සනයි. අගය දන්න මිනිස්සු හම්බුනාම ඔබටත් ලියන්න කියන්න දේවල් ඇති. යන්න අපේ WhatsApp එකට වගේම other accounts @FM අපේ Facebook page එකට. අහගෙන ඉඳලා ඔබේ බැඳීම් ගැනත් මට කියන්න ඉතින්. මොකද බැඳීම් ඇත්තටම ලස්සන, ආදරේ සුන්දර, අගය දන්න, අපේ වටිනාකම, අපිට වටිනාකමක් දෙන ලස්සන මනසෙක්, ලස්සන කෙනෙක් ලැබුණාම තමයි ඉතින්. ඔබට දැනෙන දේත් රෑ 9ට කලින් ලියන්න. මට හිතෙනවා මේ සින්දුවටම මගේ ආදරණීය යාළුවෙක් ඉන්නවා මේ වෙලාවේ අහගෙන. යශෝ, thank you so much. පුළුවන් හැම වෙලේම සියත අහන් ඉඳලා, ආදර රේඛා අහන් ඉඳලා විශ්මිත මැසේජ් එකක් එවනවට

0: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0770133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකෝ.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
3: තෙබුකොළ. තෙබුකොළ නේද තනකොළ.
1: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත්

0: බීජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් නැතිනවා.
1: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0706-666-222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
3: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
4: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
5: ඕනම කැමක් temperature කරගන්න දෙනියම බත්තල්වත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට
6: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
7: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
9: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115-880-400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
11: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
12: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
13: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
14: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
15: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා
14: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
15: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
16: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
17: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
18: Nidas Pansika, Adumo Masika Parikekata, Audio System Mega Karaganna.
19: Avan Second Pona Deyak, Adage Vanna Ganna.
18: Avan Stick and Tick Up Pay.
17: Vishwasya Arakshava Saha Ehlamu Pratilaba Samagin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata Ekulahak දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
20: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න මොකද යාලත් තාසයි 2 ලැබෙනවනะ double deck double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
17: සින්දු සියත අනුග්‍රහය
21: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
17: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන
22: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතුරු රන්නාපරණ වෙළඳපළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක් ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

0: දැන් වෙලා රාත්‍රී 7:56.
1: හද ගැස්මට සියත. සියත පත්තරේ විදහස. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
1: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.

0: සහ ලාවට සැන්ඩි සමග
1: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
1: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. සිංහකිරි ඕගස් මොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
3: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අණුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
2: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
3: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා, දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
2: මේ නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්නා.
4: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
5: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
6: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
5: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
5: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.

රාත්‍රී 8යි විනාඩි 8යි. සියත ආදරේ කහන් ඉන්න දෙවනි පැය වගේම අද දවසට අන්තිම පැය. මේ මැසේජ් එකෙන් මේ පැය පටන් ගන්නම හිතනවා. අපේ జగත් තමයි අද මට මේ විදිහට ලස්සන කවියක් කියවලා තියන්නේ. జగත් කියනවා, කවුරු අමතක වුණත් විශ්මි ඔයාව අමතක වෙන්නේ නැහැ. රසික හද තුල බැඳුණු මතකය කිසිම දිනයක මැකී යන්නේත් නැහැ. ආදරේ මේ තරම් කෙල්ලේ ඔයා වගේ අපිට දෙන්නේ නැහැ. ඔයා නැතිනම් අපේ ජීවිත සත්තකින්මයි කොහෙද දන්නේ නැලු. සියත ආදරේක හැමදා මහන ඔයාල හැමෝටම විශ්මි ගොඩක් ආදරේ. ආදරේ තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. විශ්මි විශ්වාස කරන්නේ අන්නේද. ඉතින් ජීවිතේ බැඳීම් හරි ලස්සනයි. අගය දන්න මිනිස්සු අපි ළඟින් හිටියම, අගය දන්න මිනිස්සු අපිට හම්බුනාම බැඳීම් හරි ලස්සනයි. හැබැයි බැඳීමක් ලස්සන වෙන්නේ ආදරේ වැඩි හින්දම නෙමෙයි. අටුවෙන් හරි දැනෙන තරමට වටිනාකම දෙන්න ඕනේ අට වැඩි වශයෙන්. අකේ දන්න මිනිස්සු කිසිම බැඳීමක් ලේසින් අතාරින්නේ නැහැ. අඩුපාඩු දරාගෙන අඩුපාඩුවක් දැක්කොත් ඒක පුළුවන් විදිහට හිත රිද්දන්නේ නැති වේදේ කියලා දීලා තේරුම් අරගෙන ජීවිතේ ඉස්සරහටම යනවා. අපි මිනිස්සුන නේද? අපිට හිතෙන දේවල්, අපි කරන දේවල් පුංචිම හරි විදිහකින් වැරදි වෙන්නත් පුළුවන්, ලස්සන නැති වෙන්නත් පුළුවන්. ඉතින් අගේ දන්න මිනිස්සු කිසිම බැඳීමක් ලේසින් අත්හරින්නේ නැහැ. රිදුනත් කතා කරනවා, තරහ වුණත් ආයෙත් තව ටිකක් වැඩියෙන් ලං වෙනවා. මං හිතන්නේ මේ විදිහටයි. මොකද ඒ අය දන්නවා, එයාලා දන්නවා මිනිස්සු හොයාගන්න පුළුවන් වුණත් හොඳ හිතක් හොයාගන්න හරිම අමාරුයි කියලා. එනිසා ජීවිතේ ලස්සන වෙන්නේ ඔයාව තේරුම් ගන්න, ඔයාව අගය කරන, ඔයාව නැති කරගන්න පය මිනිස්සු හම්බුනාමයි. ඔයාටත් ඇති මේකට දෙයක් කියන්න වගේම ලියන්න. බැඳීම් හරි ලස්සනයි, අකේ තන්න මිනිස්සු හම්බුනාම. තියෙනවා ඔයාට 0711982984 අපේ වට්ස්ඇප් නම්බර් එකට, හරි ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ඇවිත් හිතට දැනෙන ඕනම දෙයක් වචන කරලා තියන්න.

0: ශක්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වේ. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ බව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ආයෙත් සර් මල්ලි එන්නම කඩේ දිනු කරනවානේ.
3: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
5: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
6: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
7: රචිතානෝ තේජ ලීලාවේ
8: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
6: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
8: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය, 2. පේරු.
6: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
10: සියත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
10: අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
15: මට එහෙම ඕනෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සියත TV තුලින්.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133010 අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
16: මම

රාත්‍රී 8යි විනාඩි 28යි. සියතද රේඛා අපේ WhatsApp එකට යන්න කලින් ඔබට අදත් මේ දේ මතක් කළ යුතුමයි. ඒ තමයි මේ දින 10 පුරාම පැවැත්වෙන අපේ රටේ තියෙන අති උතුම් පෙරහැර මංගල්‍ය තමයි මහනුවර ඇස්සල පෙරහැර මංගල්‍ය කියන්නේ. ඉතින් දෙස් විදෙස් බැතිමතුන් මහා ප්‍රමාණයක් මේ උතුම් පෙරහැර බලන්න මහනුවරට පැමිණෙනවනේ නේද? ඉතින් නුවර ලස්සන ඇස්වලින් දකින්න ඔබ භාවිතා කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්නත් මහනුවරට රැගෙන යන ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරනවා වගේම භාවිතය අවම කරන්නත් ආදරෙන් මතක් කරන පරිසර හිතකාමී වෙන්න. ඉතින් මේ සඳහා ශ්‍රී දළදා මාලිකාව මධ්‍යම පළාත් සභාව කෘෂිකාර්මික හා පරිසර අමාත්‍යාංශ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශ්වවිද්‍යාල එකතු වෙලා විශේෂ පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ පහසුකම් සපයන වැඩසටහනක් මහනුවර පවත්වනවා. ඉතින් මේ සඳහා ඔබේ සහයෝගය නොඅඩුව ලබා දෙන්න. මොකද මේ අපේ රටේ ලස්සන වගේම අපේ අභිමානය අපේ වගකීම. මේ සඳහා බැතිබර මාත්‍ය අනුග්‍රහය සියත FM සියත TV. දැන් යන් අපේ WhatsApp එක පැත්තට කවුද සියත ආදර රේඛා හන් ඉන්නේ කියලා බලන්න. ඔව් ඔව් මට ටිකක් පරක්කු වුණා වර්ජිනියා. ඔව් මතක් කරන්න. කලින් පැයේ ප්ලේ කරපු අහන්න දුන්න හමාරි අදූරි කහානි සෝන් එකට මන් දන්න ඔයා ගොඩාක් කැමතියි කියලා. බොහොම ස්තුතියි අදත් සුපුරුදු විදිහටම සියත ආදර රේඛා හන් ඉඳලා විශ්මිත මැසේජ් එකක් එව්වට. එතකොට අපේ මාලි අද කියනවා මෙන්න මේ විදිහට. බැඳීම් නැති ආදරයට ජාතිය ප්‍රශ්නයක් නොවුනා නම් ප්‍රශ්නයකදී ආත්මාර්ථකාමී වී ඉල්ලන සමාවට සමාව දීමට විසඳුම ලබන්න ආදර රේඛා ගීතයක්මයි. මාලිනී වචන ගලපන විදිය වෙනස්. ලස්සනයි. බොහොම ස්තුතියි. ඒ වගේම මොරටුවේ ඉඳන් අපිව හැමදාමත් අහන රුක්ෂාන්, එයා ගොඩාක් ආදරය කරන සඳමාලිවත් අනාදත් මතක් කරලා තියෙනවා. WhatsApp එක චුට්ටක් මෙහෙම තියලා ආදර රේඛාන් සියත FM අපේ Facebook page එකට ගිහින් බලන්න ඕනේ කවුද කමෙන්ට්ස් එවලා තියෙන්නේ කියලා. දිනෙත්මා තරුෂි කියනවා මලක් හරි ලස්සනයි ලස්සනට පිපුනාම බඹරුන් උනත් ලෝප වෙයි හැඩට නුඹ පිපුනාම විස උනත් ලස්සනයි නියංගලා පිපුනාම ලස්සන උනත් විසයි සමාර මල් පිපුනාම ඇත්ත ඇත්ත. එතකොට ඉසුරු මංචනායක කියනවා අයිති කරගත්ත තැන වටිනාකමක් නැති තැන අගයක් නැති තැන අවසානයේ රිද්දගත් තැන අන්නේ තවස එන්න ඕනේ බැඳීමක අකය තේරෙන්න. මට ආයමත් අපේ KTHQ වචන ටිකක් මතක් වෙනවා. ඒ තමයි අපි හංගපු හැඟීම් වචන අතරින් හොයාගන්න. හිතක නිහඬව තිබුණු සිතුවිල්ලක් වුණත් කෙනෙකුගේ මතකයක් වෙන්න පුළුවන්. ඇත්ත. ආදරේ පරිස්සම් කරන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: සැන්ඩිවා මේ වා දත්මදිනෝද දත්මදිනෝද ගැහරිකෝ දත්මදි

0: අවතන්න බිඳුවයි හැත්තහයයි පනසයේ හැත්තටයි හැත්තටයි හතර. යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පිය මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
1: ඉස්කෝලේ හයවසින් ඉඳගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

ආදරේ අගය දන්න, ආදරේ වටිනාකම දන්න, ලස්සන හදවත් එකක් එකතු වුණාම මුළු ජීවිත කාලයම ඒ බැඳීම ලස්සනයි තමයි. Thank you Jagat. Special යාළුවෙක් ඉන්නවා. Kevin අපි වහගෙන පානදුරු පැත්තට යන ගමන් ඉන්නේ. Thank you so much. ඒ වැඩේ කරගෙන ආයේ පරිස්සමින් එන්න.

කවුරුත් නොදන්න මගේ පුංචි ලෝකයට ඔයා ආවේ කිසිම සත්‍යක් නැතුව. එදා ඉඳන් දවසක් වෙනකොට මට දැනෙන්න පටන් ගත්තා ජීවිතේ ලස්සන වෙන්න හැමදේම ඕනේ නැහැ කියලා. හිතට හිතක් ළඟින් තිබුණාම ඇති කියලා. කතා නොකරත් හිත පිරෙන නිහඬව හිටියත් තනිකමක් නොදැනෙන එහෙම බැඳීමක් මටත් හම්බුණා. ජීවිතේ දිග ගමනක් යන මං ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. ඔයා එක්ක පියවර කීපයක් හරි එකම පාරක යන්න ලැබුණා නම් ඇති. මොකද ගමන කොච්චර දිගද කියන එකට වඩා ඒ ගමනේ අපි එකට ඇවිදින කෙනා කොච්චර වටිනවද කියන එකයි වැදගත්. බැඳීම් හරිම ලස්සනයි. ඒ බැඳීම් මගේ දන්න අය හදවතක් හම්බුනහම. මේ රාත්‍රියට ආදරේ පාට ටිකක් තවරලා අපේ හිත්වල නොකියු සිතුවිලි වචන කරලා දුන්නට ස්තුතියිලු. අදට සමුගන්න වෙලාවලු හරියටම හරි ඔබේ හඬින් ඇඳපු මේ ආදර රේඛා අපේ හිත්වල තව ටිකක් රැඳී තියේවි. හෙටත් ඒ ආදරණීය හඬින් තවත් ලස්සන රේඛාවක් අපේ හිත්වල අඳින්න එන්නලු. මේ හැමදේම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි, මේ පැය දෙක පුරාම සියත ආදර රේඛාහන KTH. ඒ වගේම තමයි අපේ මාලි මේ විදිහටත් කියලා තියෙනවා. සියත, ඔයාලගේ සිත්වලට එන සිතිවිලි අනන්තයි අප්‍රමාණයි. කූඹිය උත්සාහයත් නොහැර ඉදිරියටම යනවා වගේ බලාපොරොත්තු ඉටු වෙන තුරු උත්සාහය අත්හරින්නේ නැත්තේ විශ්වයෙන් එන විශ්මයක් හින්දමයි කියලා. ඉතින් ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි. අදට ඉතින් සියත ආදර රේඛාවට සුබරාත්‍රියක් කියන තමයි මටත් වෙන්නේ. ආදරේ සුන්දරයි. ඒ වටිනාකමක් අගය දන්න කෙනෙක් ඔයාගේ ජීවිතයට ලැබුණට පස්සේ. අර කූඹියාගේ කතාව කියද්දී අද උදේ මට මතක් වෙනවා මම දකිනා ලස්සන පෝස්ට් එකක් කූඹි ගැන. යන්න කලින් මට ඒකත් කියන්නම ඕනේ. මොකද කූඹි කියන අය කවමදාක්වත් පසුබහින්නේ නැහැ. ඒගොල්ලෝ යන පාර බ්ලොක් කරලා නම් තියෙන්නේ, ඒගොල්ලෝ වෙන මාර්ගයක් හොයාගෙන ඒක ස්කිප් කරලා වෙන පැත්තකින් ඉස්සරහට යනවා. ඔයාලා දැකලා ඇති. කූඹින්ට ගංවතුරක් ආවොත් ඒ අය පීනනවා. පීනගෙන ඉස්සරහටම යනවා. ඒ අය යන පාර කව වෙලා තියෙනවා නම් ඒගොල්ලෝ කොහොම හරි ඉස්සරහටම යන්න තමයි බලන්නේ. කවමදාක්වත් කූඹි කම්ප්ලේන් කරන්නේ නැහැ. හරිම ලේසියෙන් තව පාරක් හොයාගන්නවා. ඉතින් ජීවිතේ ආදරෙත් ඒ වගේම තමයි. වැටෙන්න එපා, දුක් වෙන්න එපා. ඔයාට පාරක්, ඔයාට මාවතක්, ඔයාට ආදරයක් ලැබෙනවා, ලැබෙනවා, ලැබෙනවා, ලැබෙනවාම තමයි. එහෙනම් ඉතින් හෙට නිවාඩුයි කියලා මං නෑවෙත් ඉන්නේ නෑ. රෑ 7ට මං එනවා ඔයා ළඟට. ගෙහින් එන්නම්.

0: තැම් වෙලාව රාත්‍රී 8යි විනාඩි 57යි.
1: හද ගැස්මට සියත සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදමෙන්න අදම ආරන් යන්න. අමතන 0111 7400.
0: ඔන්නෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සියලු ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0711 7455. හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
3: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
0: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
3: පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
0: මේ නිකිණිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
4: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 60 47 අපිට WhatsApp කරන්න.
4: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේයි.
6: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
8: මං නම් හිතන්නේ නැහැ සර්.
6: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
0: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ බව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට.

0: නඩසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 152 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
14: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
15: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
16: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
15: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
12: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
2: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
1: තෙබුකොළ? තෙබුකොළ දෙනවා තනකොළ.
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 100FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
11: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperatu කරගන්නේ තනියම බත්තවත්ත බට. realm apart experience එකකට නැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව. majestica lanka tiles.
18: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114-700-550.
20: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන 0115-880-400. LOLC රන්සවි රන්නය සේවාව. වරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
23: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
24: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
22: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
25: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
26: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
25: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
26: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
27: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ.
28: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
29: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
30: Avance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
29: Avance ticket ටික pay.
28: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bank වේ ස්ථාවර තැන්පතු සඳහා 111% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.

0: පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පිය මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
1: ඉස්කෝල හයවසර ඉගෙන ගන්න තුන් කොමඩී නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්දා. ඔයත් ඉස්කෝලේ හයවසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
2: යප පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: නම්
1: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate usd assets ආයෝජනය සහ sot analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවන්න 0.70 455 11
4: සෙනසුරාද උදේ 8ට
5: ආනේ congratulations හොඳයි තාත්තිකුණා නේද
6: thank you
5: බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද
6: සනීපෙන් තමා තා පොඩ්ඩෙන් මගදීම බබා හම් වෙනවා
5: මොකක්
6: හොස්පිටල් ලලන් යද්දි මෙයා බීලානේ හිටී පොලිසියෙන් නැවතුණා නම් එම වයිෆ්ට කලින් මෙයාට බබා හම්
5: වෙනවා
7: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
8: දැන් නියුණත් register දුනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114700 යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
2: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
9: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අණුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබව පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
2: හිත පිරිසිදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
9: පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
2: මේ නිකිනි පුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10 15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

ජීවිතේ පටන් ගත්තේ බොහොම සාමාන්‍ය තැනකින්. ඉතින් මගේ පවුලේ ගත්තොත් අක්කලා 4 දෙනෙක් එක්ක බොහොම සුන්දර වටපිටාවක් එක හැදුණු මම අද වෙනකොට ගොඩ දෙනෙක්ගේ ආදරය ලැබෙනවා මේ වෙද්දි. ඉතින් අද මගේ ජීවිතයත් එක්ක බැඳුණු සහ මගේ ජීවිතේ මේ ආපු ගමනේදී මට සිදු වුණු දේවල්, විඳපු දේවල් එක්ක ඒ මතක ඔගලොත් එක බෙදා ගන්න හදන්නේ. ඉතින් රැය 10යි 10යි එක්ක රැඳෙන මම උදේසිඳුල. එහෙනම් රැය 10යි ගී 10යි වැඩසටහනේ 10 වෙනි ගීතයෙන් අපි පටන් ගන්න යන්නේ. මං හිතන්නේ ආදරය කියන්නේ හැමෝටම සමීප දෙයක්. ආදරේ බොහොම සුන්දර විදිහට විඳින්නනේ අපි කැමති. කිසිම කෙනෙක් කැමති නැහැ ආදරයෙන් පරාද වෙන්න. කිසිම කෙනෙක් කැමති නැහැ ආදරේ විරහ වේදනාවක් විදිහට විඳින්න. වර්තමානයේ හැම විඳින අය ඇති. හැබැයි අපි ගොඩක් කැමති ආදරේ හරි ලස්සනට බෙදා ගන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම තමන් එක්ක, මුළු ජීවිත කාලෙම මේ සසර කෙලවර වෙනකන් තමන් එක්ක ගෙවන කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න තමයි අපි කැමති. ඉතින් මේ ගීතය හරිම වැදගත් ගීතයක්. මම හිතන්නේ ආදරේදී අපි හැම දෙයක්ම බොහොම අවංකව එක හිතින් බෙදා ගන්න පුළුවන් නම් ආදරය කියන එක සාමාන්‍යයෙන් හොඳින් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඉරසඳ වැඳලා නෙද්ද කැරලා අත ඔබේ නළලේ තියා දියුරුමක් දෙන්න පුළුවන් ආදරයක් අපිට රැකගෙන යන්න පුළුවන් නම් මම හිතනවා හැම හිත්වලම ප්‍රේමණීය හදවත්වලම ආදරය සදාතනික විදිහට තියාගන්න පුළුවන්. ඉතින් සතර දිගන්තේ සුඳුරු වසන්තේ ඔය මුහුණෙන් දකින ඇස් දෙක වහන්නේ නැතුව ඒරුව විතරක් මැවෙන ආදර කතාවක් හැමෝගෙම හිත්වල රැඳේවා කියලා මේ ගීතේ මම 10 වෙනි ගීතය විදිහට තෝරගන්නේ. මමත් උපරිම උත්සාහ කරන්නේ ජීවිතේ මේ විදිහට ගෙවන්න. මොන හැලහැප්පීම් ආවත් ජීවිතේ එහෙම බෙදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ මගේ 10

0: ගීතායයි.
1: අද සතුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මගේ නමවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මේක මගේ හිතට දැනුණු ගීතයක්. මේක මට ඇත්තටම මට අත්දැකීමක් නෑ මේ සම්බන්ධයෙන්. නමුත් මේක අපි පොඩ්ඩක් හෙමින් හිතලා බලද්දී, අපි ආශ්‍රය කරන සියලු දෙනා, මගේ යාළුවෝ ඔක්කොම බලද්දී, කීප දෙනෙක්ගේ අත්දැකීම් මම අපි එකට කතා කරලා මුසු කරගත්තා. මං හිතන්නේ අහන ඕගොල්ලන්ටත් මේක අත්දැකීමක් වෙලා ඇති. අපිට අපේ කියලා ප්‍රේමයක් තියෙනවා. අපි ඒක රැකගෙන අපි ඉදිරියට යන අතරතුර අපේ හිතවල බැඳුණු තවත් ආදරණීය ප්‍රේම කතා අපිට මතක් වෙනවා නොවෙනවා වගේ තැනක රැඳෙනවා. ඒක අපි හැමෝටම අපේ හිතට තට්ටු කරලා ඇහුවොත් දැනේවි. අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා, ඔබ ගැන මතකය හිත තුල රැඳිලා. මතකයක් කියන එකක් අපිට කොහොමත් අමතක කරන්න බෑ. එහෙම කරන්න උත්සාහ කරත් ඒක සැරෙන් සැරේ අපේ හිත තුල දලුලාල එළියට එනවා. ඉතින් අපිට ලොවට රහසෙ පෙම්බඳින්නත් බෑ. ඒ වගේම අපේ මතකය අපේ හිතින් අමතක කරන්නත් බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? දෙලොවක් අතර අපි හිර වෙනවා. දෙලොවක් අතර අපි තනි වෙනවා. ජීවිතේ අපි මේ වෙනකොට අභියෝග ගොඩක් ඇති. අපිට ජීවත් කරන්න අපේ දරුවෝ ඉන්නවා. අපිට ජීවත් කරන්න අපේ අම්මලා තාත්තලා ඉන්නවා. මේ වගකීම් එක්ක අපිට අපේ කියලා ජීවිතයක් මේ වෙනකොට නැති වෙලා ඇති. හැබැයි එක තැනකදී අපි විඳපු ජීවිතේ මෙන්න මේ ගීතෙන් කියවෙනවා. මට හිතෙනවා මේක මටත් සමීපයි කියලා. මම හිතනවා ඕගොල්ලන්ටත් මෙහෙම සමීප ඇති. හැබැයි ජීවිතේ ගෙවෙනකොට, ජීවිතේ අපි ඉදිරියට යද්දී මේ සියල්ල අමතක කරලා මේව මතකයක් බවට විතරක්පත් කරගෙන අපිට යන්න වෙනවා. එහෙනම් ඕගොල්ලොත් මේක අහලා බලන්න. මෙහෙම අත්දැකීමක් තියෙන්නත් පුළුවන්. එහෙම නැති වුණා කියලා හිතලා බලන්න.
1: අංක 9.

රාත්‍රී 10යි විනාඩි 16යි. හද ගැස්මට සියත

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මීළඟ ගීතය මම තෝරගන්නේ මං හිතන්නේ අපේ ජීවිතයේ වටිනාම පිය අපි ජීවත් වෙන්නෙම ඇය නිසා. කියන්නේ ආදරණීය මෑණියන් ඔබේත් මගේත් මුළු ලෝකෙම අපි දකින්නේ අපේ මෑණියන් නිසා. මගේ ජීවිතේ නම් ගොඩාක් සමීපයි. මොකද මගේ මෑණියන් මාත් එක්ක මේ ගෙවන ජීවිතේ අවුරුදු 17කට පෙර ඇය ලොකු රෝගාතුර තත්ත්වයකට පත් වුණා. එතනින් පස්සේ ඇගේ ජීවිතයට අලුත් ජීවයක් දෙන්න මට පුළුවන් වුණා. ඉතින් එදා ඉඳන් ඇය පුදුම විදිහට මාත් එක්ක ලෙන්ගතුව මේ අවුරුදු 17ක් පුරාවට ගෙවපු කාලය මම පොඩි කාලේ ඉඳන් මේ වෙනකම් හිටපු කාලයට වඩා සෑහෙන වෙනස්. ඉතින් මට ඒක අලුත් අත්දැකීමක්. අම්මා කෙනෙක් විදිහට අපිට කිරිපොවලා හදලා වඩලා අපිව සන්තෝෂෙන් තියලා ඇය වෙනුවෙන් මට උපකාරයක් කරන්න පුළුවන් වෙලා දැන් ඇය පෙරලා අපිට ඒකට සූති කරද්දි දැනෙන හැඟීමක් මං ඉඳන්නේ මාරම එකක්. ඒ නිසා අපේ ජීවිතයේ තියෙන තාක් අපි ණයගති කියලා කිව්වට ඒක ප්‍රායෝගිකව ඉටු කරන්න පුළුවන් වෙච්ච පුතෙක් විදිහට මට හරිම සතුටුයි. ඒ නිසා මේ ගීතය මම තෝරගන්නේ අපේ ආදරණීය අම්මා වෙනුවෙන්. ඇය කොයිතරම් අපි වෙනුවෙන් කැප වුණාද, කොයිතරම් අපි වෙනුවෙන් දුක් මහන්සි වුණාද කියලා වචනෙන් කියන්න බෑ. ඉතින් මගේ ආදරණීය අම්මට මම කියන්නේ මේ මගේ ජීවිතයේ තියෙන තාක් මට ඔබේ සුවඳ හැමදාම දැනේ. එහෙනම් මගේ අටවෙනි ගීතය ආදරයේ උල්පතු අම්මා.

0: ගීතයයි.
1: අද සතුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: අම්මා ගැන කතා කරලා ඉවර වෙනකොටම මහා පවුරක් වගේ මාත් එක්ක පිටිපස්සෙන් හැම වෙලේම ඉන්න තාත්තා හැමදාම යා කොයි වෙලෙත් කතා කරන්නේ නැහැ. කතාව අඩුවෙන් තමයි. එයා කතා කරේ නැහැ, හැමතිස්සෙම වැඩ තමා කළේ. මහා පවුරක් විදිහට අපේ පිටිපස්සෙන් හැම වෙලේම හිටගෙන හැම දෙයක්ම බලාගෙන අපිව පරිස්සම් කරපු තාත්තා මං හිතන්නේ ජීවිතේ අපි දිනනකම් හැම මොහොතකම නිහඬව බලා හිටපු චරිතය බවට පත් වුණා. ඉතින් මගේ තාත්තත් එහෙමයි. මගේ ගෙදර අපිට තිබුණා බස් දෙක තුනක් වැඩ කරන පාරේ දුවන බස්. ඉතින් මට මතකයි හැමදාම උදේ ආයනවා හත වෙද්දි. උදේ 7:30 වෙද්දී එළියට ගිහිල්ලා රෑ 10:00 11:00 එන්නේ හරිම මහන්සි. ඒ අත්දැකීම මන් දන්නේ මාරම එකක්. කොයි වෙලාවත් එයා ගෙදර නැහැ. හැබැයි අපිට ඒක තේරුණේ නැහැ. අපි අම්මට කියන්නේ මේ තාත්තා කොයි වෙලෙත් ගෙදර නැහැ නේ අනේ කියලා තමයි. හැබැයි අපිට තේරුණා මේ ගෙදර නැති වෙන්නේ අපිට කන්න බොන්න හැම දෙයකටම පුදුම මහන්සියකින් එයා මේ පොඩ පොඩ එකතු කරන්නේ අපේ ජීවිත ගොඩනගන්න නේද කියලා. මට අක්කලා 4 දෙනෙක් ඉන්නවා ගෙදර. 4 දෙනාම කැම්පස් ගියා. ඒගොල්ලන්ට වියදම් කරන්න ඕනේ තාත්තා. එතකොට අම්මා පවුලේ ඇතුළේ සියලු දේවල් ටික ඔක්කොම බලනවා. වියන පියන සුද්ධ පවිත්‍ර කරන දේවල්. තාත්තට ඒවා කිසි දෙයක් බලන්න වෙලාවක් නැහැ. එයාට එකම අරමුණයි තිබ්බේ මෙයාලට කොහොම හරි මම මේ මුදලින් ශක්තියක් වෙන්න ඕනි කියන එක මං හිතන්නේ. එතකොට අපිට අර හැංගීම් බෙදා ගන්න වෙලාවක් නැතුව යනවා. ඒ මිකට ඉන්න කණ්ඩ බොන්න සමහරලාවට මට මතක තරමට එක මේස කෑම ගත්ත දවසන නැතුවම ඇති. ඒ වෙලාවක් නෑ. ඒකට වෙලාවක් නෑ. තාත්තා එනකොට අපි නිදි. උදේ අපි හැරෙනකොට තාත්තා වැඩට ගිහිල්ලා. ඒ වගේ අතීතයක් තිබුණේ. ඉතින් ඒ නිසා වගකීමක් ඇති දරුවන් සහ දෙයක් තේරෙන දරුවන් ගොඩනගන්න සමාජය ගැන අවබෝධයක් තියෙන දරුවන් ගොඩනගන්න තාත්තලා ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මම මේ ගීතේ තෝරගන්නේ පියාණනි මන් නැවත උපන්නොත් මේ අපාර වූ මහ සංසාරේ ඔබෙම පුතු වෙන්න. හැබැයි ඒ කාලෙදි ඔයදී කාර්යබහුල වෙන්නේ නැතුව අපිත් එක්ක ජීවිතේ ගෙවන්න පුළුවන් විදියට අපි හදාගමු තාත්තේ. එතකොට අපිට යාළුවෝ වගේ කාලය ගෙවන්න පුළුවන්. මට හිතෙනවා ඔයාව අපිට මිස් වුණා කියලා. අපිට හිතෙනවා අපිට අක්කලන්ට හිතෙනවා ඔයත් එක්ක කාලය ගෙවුණ මදි කියලා. හැබැයි දැන් අපිත් එක්ක තාත්තා බොහොම ලස්සනට සැදැසුවේ විඳිමින් ඉන්නවා. ඉතින් අපි ඒ කාලයේ මිස් වෙච්ච කාලේ ඇත් එක්ක දැන් සිංදු කියලා ලස්සනට ඉන්නා වෙලා මේ මොහොත ගෙවනවා. ඉතින් මගේ ජීවිතේ ආයමත් හම්බුනොත් මම එහෙට වැඩ කරන්න දෙන්නේ නැහැ. මම මෙරකන

මීළඟ ගීතය හයවෙනි ගීත විදිහට මම තෝරගන්නේ මගේ ජීවිතයේ අලුත් පිටුවක් නැත්තම් මගේ ජීවිතයේ අලුත් වෙච්ච තැන මේක තමයි කියලා මට හිතෙනවා. හේතුව තමයි මම රියැලිටි තරඟයකට සහභාගී වුණා. ඒකෙදි පළවෙනි ගීතය විදිහට මට මේක ගයන්න උනේ හරිම අහම්බෙන්. අපි හැමෝගෙම ජීවිතවල ඔහොම අහම්බෙන් සිදුවෙච්ච තැන් ඇති. හැබැයි ඒකෙන් තමයි අපි ජීවිතේ පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ ඒක හැමෝටම ලස්සන මතකයක් වෙනවා. කොහමද රියැලිටි තරඟාවලියේ 30,000 විතර තරඟකරුවෝ හිටියා. ඒ අතරතුර මමත් ඔකට සහභාගී වෙන්න ආයුධුම් කරලා තිබ්බා. ඉතින් ගිහිල්ලා කොහොම හරි මම අවසානයේ රියැලිටි තරඟයට පළවෙනි පරීක්ෂණයකට මුහුණ දෙන්න යනකොට තරඟේ ඉවරයි. තරඟේ ඉවර වෙලා දැන් යනකොට කිව්වා තරඟේ ඉවරයි. ඔයාට දැන් කියන්න හම්බෙන්නේ නැහැ ඉතින් කියලා. මම ඒත් කොහොනේ ප්ලීස් මට පොඩ්ඩක් කියන්න දෙන්න පුළුවන්ද මේ පොඩි වැඩකට ඉස්සර මම පෙරහැරවල් කටින වයහම් බෙර ගහන්න යනවා ඩාන්ස් කරන්න. ඒ කියන්නේ අපේ පෞල් පසුබිම නර්තන පසුබිමක්. කොහොම හරි ඒ වගේ වැඩකට ගිහිල්ලා දුවගෙන බෙර කිට් එකත් බෑග් එකේ. මම කොහොම වැඩකට ගිහිල්ලා එන්නේ එහෙමයි කියලා මම හිතුවද මාව දාන එකක් නැහැ කියලාත් මගේ හිතත් කිව්වා. ඉතින් අනේ අයියෝ අපරාධය අප්පා කියලා කියද්දි ඔන්න පොඩි ජාහක් එහෙනම් පොඩ්ඩ ඉන්නකෝ කියලා මට පොඩි අවස්ථාවක් ලැබුණා. මම ඒකට ගිහිල්ලා කියපු ගීතය තමයි මම මේ තෝරගන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ගෙත් ඇති ජීවිතේ එනම් මේ විදි අවස්ථාවක් නැතත් ජීවිතේ වටිනම තැනකදී ඔයාට ඇහුණු ගීතයක්, ඔයාව වෙනස් කරපු ගීතයක්, ඔයාට දැනෙන්න පටන් ගත්ත ජීවිතය නැත්තම් ජීවිතේ අලුතෙන් අලුත් මාවතකට ගෙනිච්ච ගීතයක් ඇති. ඉතින් මේ ගීතය දෛව යෝගයකින් නොවේ කියන ගීතය. මේ ගීතයේ තියෙන පදවැල් මේක හා සම්බන්ධ නැහැ. හැබැයි මේ කතාව මට මාර මාව හදපු මාගේ ජීවිතය අලුතෙන් පටන් ගත්ත තැන. ඉතින් මාව රියැලිටි තරඟේ ඔන්න පළවෙනි එකෙන්ම තේරුණා කියලා මේකෙදි මට කිව්වා. එතනින් පස්සේ අධියරෙන් අධියර මම ඉදිරියටම ආවා. රටක් ලෝකයක් ආදරය කරන කෙනෙක් බවට මටපත් වෙන්න පුළුවන් වුණා. ඔබගේ හැමෝගේම ආදරය ලබන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලැබුණේ මේ ගීතය නිසා දු කියලාත් මට පොඩි තියනවා නිකන් ලස්සන මතකයක්. මේ දෛවයෝගිකින් නොවේ.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: රෑ දහය ගීත හයයි මේ ලස්සන වැඩසටහනේ මම දැන් ගීත පහක් දැන් අපේ හැඟීම් එක බෙදාගත්තා. අපි කතා කරා, තව ගීත පහක් අපිට අහන්න තියෙනවා. දැන් තෝරගන්නේ විශේෂ ගීතයක්. මොකද මම ගායකයෙක් විදිහට මට හිතුණා මේ ගී 10 ඇතුලේ මගේ ගීතයකුත් ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. සහ මේ ගීතය මටත් වඩා මම හිතනවා මේක අහගෙන ඉන්න ඔයගොල්ලන්ගේ අත්දැකීමක් වෙයි. හැමෝටම මෙහෙම මතකයක් තියෙන්න පුළුවන්. මටත් තියෙනවා මේ වගේ මතකයක්. මේ ගීතය ඇත්තටම හරිම ජීවිතයට ලෙන්ගතු ගීතයක්, සහ අපේ ජීවිතයේ පරණ මතක අවුස්සන, මතක අලුතින් ලියන ගීතයක් බවට පත් වෙනවා. අපි හැමෝටම තියෙන පාසල් කාලේ ලස්සන සුන්දර අත්දැකීම්. ඒ නිසා මේ ගීතය වචනයක් ගානේ, වචන පේලියක් ගානේ හොඳට අහන්න. මං හිතන්නේ ඇසට කඳුලක් එන පිරිස මේ ගීතය හරහා වැඩි වේවි. මොකද අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ ඕනම කෙනෙකුට ආදරණීය විදියට සලකන්න. අපි ආදරය බෙදා ගන්න හරි කැමති, ආදරයෙන් පෙරදුනොත් බොහොම ගෞරවණීය විදියට අපි සමුදෙන්න කැමති. හිතට සමහර වෙලාවට දුකක්, කනගාටුවක්, වේදනාවක්, තරහක් එනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කැමති කෙනෙකුට කමන්නේ, ඔයාට හොඳ නම් ඔයා ඕක කරන්නනේ, කමන්නේ කියලා සමුදෙන්න හිතට එකඟව හොන්න, එකඟව නැතුව අපි කැමති. මෙන්න මේ ගීතයත් එහෙමයි. මං හිතන්නේ සමහර තැන්වලදී අපි එකට ගිය තැන්, අපි එකට ඇසුරු කරපු කට්ටිය වෙනත් විදියකට අපිට ජීවිතේ හමු වෙන්න පුළුවන්. අතරමගකදී හමු වුණේ ඇයි මතක අලුතින් ලියන්න කියලා කියන්නේ ඒකයි. සමහර ආදර කතා තියෙනවා, ඒ ආදරය කරපු විදියට කොහොමද අනේ මග ඇරුණේ කියලා හිතෙනවා. ඒ කරපු ආදරේ හැටියට මෙහෙම වෙන්න හිතන්නවත් බෑ, විශ්වාස කරන්නවත් බෑ කියලාත් මේක එක තැනක කියනවා. කොහොම වුණත් අවසානයේ අපිට හරි අතහැරුණු හිත්වල, ලස්සන හිත්වල මතකත් එක්ක අතහැරුණු හිත්වලත් ප්‍රේමේ ශේෂ වූ තැන් තියෙනවා. ඒ ශේෂ වුණු මතකයන් එක්ක මේ ජීවිතේ අපි ලස්සනට ගෙවමු. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව මේක අහන්න.

0: කොහේ හරි ඉඳන් නුඹ එවි කියලා මග බලන් ඉන්න හිතනවා. ඒත් මන් දන්නවා පරණ ලෙංගතුකම් හොයාගෙන ආපහුවෙන්න බෑ කියලා. ඉතින් ගෙවුණු අතීතය මන් නුඹේ නමට ලියා නිම කළත් හිතේ ගැඹුරුම තැනක පරිස්සමට අතටත් නුඹ ඉන්නවා.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මීළඟට අපි අහන්න යන්නේ මගේ ගීත ගොන්නේ හතරවෙනි ගීතය. මේ ගීතය හරිම නැවුම් ගීතයක් විදිහට මම දකින්නේ. සහ මම මේක හිතට සමීප කරගන්නේ අර මානසික නිදහස වෙනුවෙන් අපි ආදරය විඳින මිනිස්සු විදිහට අපිට දැනෙන ගීතයක් විදිහට මම මේක මගේ ගීත ගොන්නට එකතු කරගන්නවා. මේකේ තියෙන ඔය ඇස් කතා කරනවා මගේ දිහා බලබලා හිරිමල් හිතේ නැවතිලා ඉන්නටම දිවිපුරා හදවත ඉතිරි ඉතිරි ගලනමි හැඟුමද ආදරි. ආදරේ එක ජීවත් වෙන්න කවුද දෙයියනේ අකමැති. ආදරේ කියන්නේම අපේ ජීවිතේ තමයි. ජීවිතේ ගෙවෙන්නේම ආදරේ නිසා තමයි. ආදරේ විවිධ තැන් තියෙනවා. අපි දරුවොත් එක්ක කරන ආදරේ, අපි අපේ ප්‍රේමය බෙදා ගන්නකොට අපේ පාර්ශව කරුවෙක් විදිහට අපිට ආදරය කරන අපේම කෙනා ලැබුණාම ඒ ආදරේ වෙනස් වෙනවා. ඊට පස්සේ අපි අම්මලා තාත්තලාත් එක්ක කරන ආදරේ, සහෝදරයොත් එක්ක කරන ආදරේ, මේ ආදරේ විවිධ ප්‍රභේදයන් තියෙනවා. හැබැයි අපි ජීවිතේ බෙදා ගන්න අපේ ප්‍රේමාන්විතය අපිට හම්බුනෙන් පස්සේ එයාගේ ඇස් කතා කරනවා වගේ තමයි අපිට දැනෙන්නේ. එයා හුස්ම ගන්නකොට අපි හුස්ම ගන්නවා වගේ අපිට දැනෙනවා. හරි, ඒ නිසා ප්‍රේමයේදී මං හිතන්නේ පිරිමි හැමෝම කියනවානේ ප්‍රේමයේදී ගෑනු තමයි හරි ඉස්සරහින් ඉන්නේ, ඒගොල්ලන්ට වේදනාව දැනෙනවා වැඩි කියලා. මට හිතෙන්නේ නම් නැහැ, පිරිමි තමයි ප්‍රේමේ විරාව හොඳින්ම අඳුරන්නේ. ඒගොල්ලන්ට ප්‍රේමයක් දැනුනොත් ආයෙ දැනුනම තමයි. මං හිතන්නේ ජීවිතේ අපි ආසාවෙන් මේ ලෝකෙට එන්නෙම, ආසාවෙන් මේ ලෝකෙ ජීවත් වෙන්නෙම, අවසානයේ ලස්සන මේ ජීවිතයෙන් සමුගන්න හිතාගෙන ඒ අතරතුර කාලය තුළදී අපි හැමෝම කැමති බොහොම ලස්සනට අපේ මේ සුන්දර කාලය ගෙවෙනවට. ඒ නිසා කෙනෙක්ගේ ඇස් කතා කරනකොට, කෙනෙක්ගේ හැඟීම් එක්ක අපි ගනුදෙනු කරනකොට අපිට අපි ජීවත් වෙනවා කියලා තේරෙනවා. ඉතින් මේ ගීතය මට ස්පෙෂලි මගේ වයිෆ් මතක් වෙන්නේ, හොඳ මගේ ආදරණීය බිරිඳ. ඉතින් අපි දෙන්නගේ හැඟීම්, අපි දෙන්න හිතන විදිහ, අපි දෙන්න ජීවිතයේ ඉදිරියට යන විදිහ මට මේ ගීතයත් එක්ක ගොඩක් දැනෙනවා.

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා
2: ගීතය ඇවිල්ල මගේ ගීතගොන්නේ තුන්ගෙන ගීතය මේක මංගිතන්නේ මුළු ලෝකවාසී හැමෝටම මංගිතන්න දැනෙන ගීතයක් අපි හැමෝගෙම ලස්සන ප්‍රාර්ථනාවක් තියෙන අපි කසාද බැන්දයින් පස්සේ සුරතල් කිරි කැටියෙක් සුරතල් දරුවෙක්ගේ ඒ පහස විඳින්න ඒ හිනාව දකින්න ඒ හුරතලේ දකින්න හැබැයි ඒක ඇත්තටම හැබැයි වුණායින් පස්සේ ඒක මාරම බරක් ජීවිතයට මාර බරක් කියන්නේ ඒක මට කොහොමද වගකීමක් වගේ දැනෙන්න ගත්තා මට අපි හිතාගෙන හිටියේ අපේ මගේ ජීවිතේ දැන් මං කසාද බඳලා අවුරුදු 6ක් වෙනවා. එතකොට මගේ ආදරණීය පුතාට දැන් අවුරුදු 5ක් වෙනවා. ඒගේ නම වර්ණ විබු. වර්ණ එනකොට අපි හිතන් හිටියේ කමන්නේ කව කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් අපේ ජීවිතේ දෙන කෙනානේ කියලා. මට මුලින්ම වයිෆ් කිව්වහම මේ ඔන්න මං ප්‍රෙග්නන්ට් කියලා කිව්වම මම එකපාරට උඩ බය වුණා. බය වුණේ මාර වගකීමක්නේ. දැන් මෙතන ඉඳන් අපි වැඩේ පටන් ගන්න එපා. ඒ කියන්නේ අපේ අම්මලා අපි වහදපු විදිහට වඩා අපි යාලා ගැන අවධානයෙන් අවබෝධයෙන් ආදරෙන් බොහොම ඇහැක් වගේ පරිස්සම් කරන්න ඕනේ කියන වගකීම මට එදෙන්ද දැනෙන්න ගත්තා. මම හිතන්නේ අහගෙන ඉන්න ඕගොල්ලන්ටත් එහෙමම ඇති. දරුවෙක් කියන්නේ අපේ ජීවිතේට එන වගකීමක් වටිනාකමක්. ඒක ආදරයකට පෙරලා ගන්න එක ඉතින් එක එක්කෙනාගේ විදිහට අපිට පුළුවන් කරගන්න. මොකද සමහර පවුල්වල මුදල් මේ අතින් ශක්තියක් නැතිවට ආදරය අතින් ඉතාම පෝසත්. සමහර පවුල්වල තියෙනවා මුදල් මේ අතින් ඉතා ශක්තිමත් ආදරයෙන් ඉතාම දුප්පත්. මං හිතන්නේ ඉතින් දරුවෝ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සල්ලි නෙමෙයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ආදරය. ඉතින් සුදු ඇප්පව් එක්කෙන ගීතේ මම තෝරගන්නේ මගේ ආදරණීය පුතා වෙනුවෙන්. ඔයා අපේ ජීවිතේට වාසනාව ගිනාවා. අපිට පුළුවන් උපරිම විදිහට අපිවත් එක්ක ආදරය බෙදා ගන්නවා. අපිට පුළුවන් උපරිම විදිහත් එක්ක අපිවත් එක්ක ගුණධර්ම බෙදා ගන්නවා. අපිට පුළුවන් උපරිම විදිහට අපි වාට මේ සමාජය ගැන කියලා දෙනවා. සල්ලි තිබුණත් නැතත් පුතේ ජීවිතයේ කවදාහරි තැනකට ගිහිල්ලා අවසාන මොහොතේදී ආපස්ස හැරලා බලද්දි රටට හොඳ පුතෙක්, බොහොම ගුණධර්ම දන්න පුතෙක්, හැමෝටම ආදරය බෙදන්න පුළුවන් පුතෙක් වෙනවා නම් ඒ ඇති කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. ඉතින් මේක අහන ඔයාලටත් ඒ වගේම මගේ ආදරණීය පුතාටත් ලස්සන සින්දුවක් වේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: දෙවැනි ගීතයට දන්නෙම නැතුව ඇවිල්ලා තියෙන්නේ, වෙලාව ගියා දන්නෙත් නැහැ. මේ ගීතය මගේ හිතේ බලාපොරොත්තු වෙච්ච නැති පද රචනාවක් එක්ක මට දැනුණු ගීතයක්. මේ ගීතේ පදපේලි කීපයක් තියෙනවා, ගොඩක් හිතට කතා කරපු. ඒක වෙන්න හේතුව මෙහෙමයි, අපි දැකලා තියෙනවා රටේ සමාජයේ ආදර කතා, දෙදරා යන ආදර කතාත් දැකලා තියෙනවා, ඉතා හොඳින් ගෙවෙන ආදර කතාත් දැකලා තියෙනවා. ඕක එක පදපේලියක් තියෙනවා, කියන්නේ මතක පැන් පොදක් අරගෙන ඔබේ හිතටම හින්න කියන. හරිද? මතක පැන් පොදක්. අපි සාමාන්‍යයෙන් පැන් කියලා ගන්නෙ නිකන් අර පිරිත් පැන් වගේ, ඕ වගේ නිකන් අර කාලයක් නේද? ඒක හරි වටිනාකමක් තියෙනවානේ. මතක පැන් කියන්නේ ඒ කියන්නේ සුන්දර මතක ගොන්නක් එක්ක තිබිච්ච ඒ මතක ටිකක් අරගෙන වර්ණයෙන් අමතක වේගන යනවනම් මාව ඒ ටිකක් ඉහලා ඔයා හැරිලා බලන්න වගේ එකක් තමයි මට මේකෙන් දැනෙන්නේ. ඒ නිසා මට මාර විදිහට දැනෙන්න ගත්ත අපිටත් සමහර වෙලාවට පෞල් ප්‍රශ්න තියෙනවා, වෙලාවල් ඕන තරම් තියෙනවා ඕනම ගෙදරක. අනේ ඇති දැන් මේ මොනාද මේ කියන්නේ අප්පා කියලා හිතන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවට අර මතක පැන් පොඩ්ඩක් අරගෙන හිතට හියපු ගමන් ආයෙ දෙයනේ කියලා ඒ අසනීපේ හොඳ වෙනවා. මං හිතන්නේ ඕගොල්ලන්ටත් එහෙම ඇති. ඉතින් මේ ගීතේ හරි ලස්සන ගීතයක්. අපේ දිනෝ ශාධිකාරී කෙනෙක් කියලා මම මේක ලියලා තියෙන්නේ. මගේ කලින් ගීතය ලිව්වෙත් එයා, ඒක හින්දා මතක අලුතින් ලියන්න කියන එකත්. ඉතින් ඒක ඉතින් අපි ආදුර බොහෝමයි දරාගෙන අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹට. ඉතින් මේ ආපු ගමනේ ඉතුරු ටිකත් ඔය විදිහට මෙයමු කියලා මගේ ආදරණීය බිරිඳට මම මේක අපි කිමු පූජා කරනවා කියලා නේ. අපි මම එයාට පිරිනමනවා. අපි මේ ආපු ටික මෙහෙම යන්, ඔයාටත් මොකක් හරි අමතක නැතරක් තිබුණොත් ඔයත් එහෙම පිරිත්තෙන් ටිකක් කියලා මතක් කරගන්න. මොකද මේක මට විතරක් තියෙනවක කියවන්න නෙමෙයි. ආදරය කියන්නේ අපි ආදරය කරද්දී ආදරවන්තය විදිහට ගෙවුණු කාලයට වඩා විවාහයෙන් පස්සේ අපිට වගකීමක් එනවා. මට හිතනවා මගේ අත්දැකීම අනුව ආදරය අපිට දෙකට බෙදා ගන්න වෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ හරි මැද තැනකට ගන්න වෙනවා. ඒ තැනකට අරගෙන අපි දෙන්නම බොහොම ලෙංගතුව සුහදව යන ගමනක් ඉදිරියට ගියොත් එහෙම, අවබෝධයෙන් ගමනක් ගියොත් එහෙම අපිට පුළුවන් ජීවිතේ ලස්සන තැනක, උස් තැනක ගිහිල්ලා ජීවිතේ නවතින. අන්න ඒක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉතින් මතක පැන් හැම වෙලේම මතක අතේ තියාගෙන ඉන්න. ඕගොල්ලොත් එහෙම මතක තියාගන්න. එතකොට කවදාවත් නින්දට යන්නේ නැහැ. හැම වෙලේම අවදියෙන් ආදරය කරන්න පුළුවන්.
3: අංක 2.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සතුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: එහෙනම් අපි රෑදාය ගී දාය වැඩසටහන පෑයක කාලයක් ඉවර වේගෙන යන අන්තිම මොහොතේ ඉන්නේ. මේ අපි අහන්න යන්නේ පළවෙනි ගීතේ. මම හිතන්නේ මගේ ගීත ගොන්නේ මේ ගීතය නම් අපි කතා කරපු ගීතවල වඩා සෑහෙන වෙනස්. නන්දා මාලිනියන් ගායන සුනිල් ආරියරත්නයන් විසින් ගීපද රචනා කරපු එච්.එම්. ජයවර්ධන කියන අපේ අතිවිශිෂ්ට කලාකරුවන් කීපදෙනෙක්ගේ සුසංයෝගයකින් හැදුණු ගීතයක් මේක. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයයි, සුරම්යයි. මේ ගීතේ මං හිතන්නේ මගේ හිතට ගොඩක් දැනෙන්නේ මේකේ වචනවල තියෙන අර්ථ රසයත්, ඒ වගේම මේකේ අදාලා තියෙන මෙලඩි එක නැත්තම් සංගීත තනුව මට මාර ලෙංගතුයි. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි කියන එක මේ ගීතේ. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයයි, සුරම්යයි. අපි හැමෝම ප්‍රේමයකින් බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ මෙන්න මේ ටික තමයි. පාරිශුද්ධත්වය, සුරම්ම බව, අචින්ත්‍ය බව. හරි, මේක රාගෙන් තොර වෙන්න ඕනි කියන එක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. ප්‍රේමයක් තියෙන්න පුළුවන් ද රාගෙන් තොරව කියන එකත් මට නම් ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි, ඇත්තටම ප්‍රේම කරන්නේ රාගයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි සමහර අය. සමහර අය ප්‍රේමයෙන් මුසපත් වෙන්නේ ප්‍රේමය ඇතුලේ රාගයක් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රේමය කියන්නේම රාගය නෙමෙයි. තරම ප්‍රේමය ඇතුළේ ඊට වඩා සෑහෙන වටිනාකමක්, ප්‍රේමය ඇතුළේ සෑහෙන තීරුම් ගැනීමක්, ප්‍රේමය ඇතුළේ එකිනෙකා අතර ගෞරවයක්, ප්‍රේමය ඇතුළේ ජීවිතය දකින මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ ගීතයෙන් කියන්නේ. ප්‍රභාමත් වූ වතමඩල ඇත තවුස් දහනක නිශ්චලත්වය. ඉච්චරට මේ වචන වැඳුනේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බැරි තරම්. නයන යුග්මේ රැඳී ඇත්තේ භාවනාවක කාන්තියයි. එනිසා ප්‍රේමය කියන එක වචනයකට සීමා නොවී, ආදරය කියන එක වචනයකට සීමා නොවී ජීවිතය බෙදාගන්න තමන්ගේ ඇත්තටම ප්‍රියම්බිකාව නැත්තම් තමන්ගේ ආදරවන්තිය නැත්තම් තමන්ගේ ආදරවන්තයා ජීවත් වෙනවා වගේම තමන්ගේ ජීවිතයටත් වටිනාකමක් දෙන්න ඕනේ කියන තැනක අපි ඉන්න ඕනේ කියන එක තමයි මගේ මතය සහ මම හිතන විදිහ. ඉතින් මෙවන් ශාන්තියක් නිකන් අර නිකන් භාවනාවක් වගේ ප්‍රේමයක් ලබා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ අපි ජීවත් වෙනවා කියලා අපිට දැනේවි. ඉතින් ඒක තමයි හැමෝගෙම බලාපොරොත්තුව. ඒ වර්තමානයේ නම් අපි සමාජලාවට එහෙම දකින්න අවස්ථා අඩුයි. ප්‍රේමය කියන්නේ විතෙක ඉතා සුන්දරයි, වචන හොවමාරුවකින් පස්සේ ඒක ඉතා කටුකයි. ජීවිතේ මේ හිටපු කෙනාද දැන් මේ ඊළඟ විනාඩියේ ඉන්නේ කියලා අපිට හිතන තරමට වර්තමානයේ ප්‍රේම කතා සෑහෙන්න ගැටුම්කාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපේ තරුණ පිරිස අතර, තරුණ අයගේ මං හිතන්නේ මේ දැන් තියෙන සෝෂල් මීඩියා මේවත් එක්ක ඒගොල්ලන්ගේ මනස විකෘති වෙලා තියෙනවා ගොඩක් වෙලාවට අපි දකින විදිහට. මං කියන්නේ ඉතින් ප්‍රේමය කියන්නේ ඇත්තටම පාරිශුද්ධ, අනන්ත, බොහොම භාවනාවක් වගේ දෙයක්. ඒක ඇත්තට ප්‍රේම කරන අය දන්න. ඉතින් වැදෑය ගී දහයයි වැඩසටහනට ආරාධනාකට ස්තුතියි. මේ මගේ පළවෙනි ගීතය. මේ ගීතය අහන්න ප්‍රේමය ඇත්තට ඇති සැටියෙන් විඳින හැමෝටම මේක උපහාරයක් වේවා. ඔබට සුබ රාත්‍රිය.

රාත්‍රී 11යි විනාඩි 14යි දැන්. හද ගැස්මට සියත.

0: Nunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: යිලන්ස්ගේන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718-492-492. 0871-132-7777. Theater. Tele Depaya. Anuth kalawakata tele natya pelak balanna.
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
8: ආජිරිය ගොබ්බයා.
9: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
10: නිලබල කරේති ඔලමුල පුරේ.
11: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
12: 98.2 98.4

0: ඉලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැහැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: ස්වර්ණ මහල් මේකමෝෂාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන්ෙදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: සෙනසුරාදා උදේ 8ට
5: බින්දු පිටියේ වේම වෙනු.
6: ආනේ කොන්ග්‍රැචුලේෂන් හොඳයි තාත්තිකුණා නේද?
7: Thank you, thank you.
6: බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද?
8: සනීපෙන් තමයි. තා පොඩ්ඩෙන් මගදීම බබා හම් වෙනවා.
6: මොකක්?
8: හොස්පිටල් ලලන් යද්දි මෙයා බීලානේ හිටියේ. පොලිසියෙන් නැවැත්තුවා නම් එම වයිෆ්ට කලින් මෙයාට බබා හම්
5: වෙනවා. ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ.
1: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය.
3: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොළ රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: රාත්‍රී 11යි විනාඩි 50යි. හද ගැස්මට සියත.
1: සියත පාත්‍රේ විදහස. උදේ 7යි 50ට. අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
3: සෙනසුරාදා උදේ 8ට.
4: congratulations hundi kartik kuna nide
5: thank you thank you
4: baba yammai dennama sani pennide
6: sani pennama ta podden magadima baba hambena
4: mokak
6: hospital larang yaddi meya bilane hiti police enna wattuwa nan ema wife ta kalin meyata baba hambena
7: jintu pitiye mo beno jintu pitiye mo beno
8: unath register do not free will ekak gannawa nam asset line finance tamai liyakiya bili avamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
1: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
9: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
1: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
9: පින්වතුන් බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මිනිසෙක් වේවා රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ.
1: මේ නිකිනි පුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
1: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනි. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
11: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ. 98.4 98.4

සියත දෙවයින පුරා

නුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

සුරුසැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sadıham Siyata. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ